0: 105 FM 93.7 ලකන රේඩියෝ ITN
1: ලකන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 53යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100 Lakhanda Radio ITN

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් තරුණෙක් තමන්ගේ ගුරුවරයා ළඟට ගිහලා අහනවා, ගුරුතුමනි, මම කොච්චර උත්සාහ කළත් ප්‍රශ්නයක් ආපු ගමන් මගේ මනස හරියට කලබල වෙනවා. මට කොහොමද මගේ මනස සන්සුන්ව තියාගන්න පුළුවන් කියලා. ගුරුවරයා එතකොට කිසිම දෙයක් කියන්නේ නැතුව ඒ තරුණයා අතට වීදුරුවක් දීලා ඒකට පිරිසිදු වතුර ටිකක් පුරවන්න කිව්වා. ඊට පස්සේ ඔහු ඒ වීදුරුවට අතින් මඩ සල්පයක් දාලා කලතලා කිව්වා, "දැන් බලන්න මේ වතුර එක හරියට ඔබේ මනස වගේ. බාහිරින් එන ප්‍රශ්න, කරදර සහ චෝදනා කියන්නේ මේ මඩ වගේ. ප්‍රශ්න එනකොට ඔබේ මනසත් මේ විදිහටම කැළඹෙනවා." තරුණයා පුදුමෙන් බලාගෙන ඉන්නකොට ගුරුවරයා තවත් විනාඩි කිහිපයක් කිසිම දෙයක් නොකර ඒ වීදුරුව එහෙමම තියන්න කිව්වා. ටික වෙලාවකින් මොකද වුනේ? මඩ ටික උඩට පාවෙන්නේ නැතිව වීදුරුවේ පතුලට තැම්පත් වෙලා උඩ වතුර ටික ආයෙමත් පිරිසිදු පැහැදිලි වෙන්න පටන් ගත්තා. එතකොට ගුරුවරයා හරිම ගැඹුරු පාඩමක් උගන්වමින් මෙහෙම දෙයක් කිව්වා. ප්‍රශ්න ආපු ගමන් කලබල වෙලා ඊට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. මතක් නතර වෙන්න, මනසට ටිකක් කල් දෙන්න. මනස සංසුන් වුණාම විසඳුම ඔබට පැහැදිලිව දකින්න පුළුවන් වෙයි. සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් ආපු ගමන් උණුසුම් වෙලා කේන්තියෙන් තීරණ අරගෙන තත්ත්වය තවත් නරක් කරගන්නවා. ඒත් මතක තියාගන්න, කලබලකාරී ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. කේන්තියෙන් හරි බයෙන් හරි ගන්න තීරණ හුඟක් වෙලාවට වැරදෙනවා. ඔබේ මනසට විරාමයක් දෙන්න පුරුදු වෙන්න. මොන විදිහේ කුණාටුවක් ආවත් ටිකක් ගැඹුරෙන් හුස්ම අරගෙන මනස සංසුන් කරගන්න. ටික වෙලාවක් යනකොට ඔබට විසඳුම පැහැදිලි කරගන්න පුළුවන්. ඒක නිසා ජීවිතේ මොන අභියෝගයක් ආවත් ඔබේ මනස කැළඹෙන්න ඉඩ දෙන්න එපා. සංසුන් මනසකට ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දීමේ බලය තියෙන බව මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබකවලක් පරිස්සමින් කිහිගෙන්න. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
2: ලකන මොනින් දෙසල්
1: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අයිබොන් සුබදැසනක් ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අගෝස්තු මාසයේ 19 වෙනිදා බදාදා දවස අපේ හොදැසනෙන් මේ විදිහට හමුවන්නේ. අයිබොන් සුබදැසනක් මේකලා.
1: අයිබොන් යහන් සුබදැසන.
0: අද අපි බලමු රටේ තුටේ සිදුවලා තියෙන අලුත්ම තොරතුරු මොනවද? ඒ වගේම ලක්කන්න ප්‍රවෘත්තියෙන් ඉන්න දවසේදී වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන අපි සූදානම්. ආරාධනා කරන ඔබට FM 93.5 ශුභ පහන්. FM 93.5 ලක්කන මෝර්නින් නිවුස් සලට් එක එකතු වෙන්න. අපයනවද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. කොවිඩ් ආර්ථික අර්බුද බලපෑම තදින්ම විවාහ දරු උපත් පල්ලම් බසේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් හෙළිදරව්වක් කතුන් වැඩි දෙනා බඩගින්නේ. කතුන් 4 දෙනෙකුගෙන් අයෙකුට දරුවන් නැපාලු. පවුල් ලක්ෂ 16කට ගෘහමූලිකයා කාන්තාවන් කියලයි අද විමුක්ති එස් රොඩ්‍රිගෝ ගෙනන වාර්තාවේ ප්‍රධාන සරස්තල විදිහට ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව විමුක්ති එස් රොඩ්‍රිගෝ ලංකාදීපට වාර්තාව අරගෙන ඇවිල්ලා තිනවා. මෙරට තරුණ තරුණියන් විවාහය ප්‍රමාද කරන්නේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් යැයි ප්‍රකාශ කළ නොහැකි බවත්, නිවාස ගැටලු, ඉහළ යන ජීවන වියදම, වැටුප් වර්ධක නොලැබීම සහ රැකියාවල තිබෙන අනාරක්ෂිත බව විවාහ ප්‍රමාද කිරීමට ප්‍රධාන සාධක වී තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. විවාහ ප්‍රමාදයට එක් හේතුවක් පෙන්වා දිය නොහැකි බවත්, ඒ සඳහා හේතු ගණනාවක් බලපාන බවත් එම අරමුදල සඳහන් කරනවා. මෙරට තරුණ තරුණියන් විවාහ වීම හෝ මව්පියන් වීමේ හෝ ප්‍රතික්ෂේප නොකරන බව, මව්පියන් වීම හෝ ප්‍රතික්ෂේප නොකරන බවත්, ඔවුන් විවාහ වීමට සිය මතය අනුව සුදුසු කාලය ලැබෙන තෙක් බලා සිටින බවත් එම අරමුදල සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේද තරුණ තරුණියන් විවාහය සහ පවුල් ජීවිතය අගය කර සලකන බවද එම අරමුදල තවදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත් මූලික ස්ථාවරත්වයේ ජීවත් විය හැකි වැටුපක් ලැබෙන රැකියාවක් තිබීම සහ දැරිය හැකි මිලකට නිවසක් ලබා ගැනීමට තිබෙන හැකියාව විවාහය හෝ පවුලක් ගොඩනැගීම වැනි දිගු කාලීන කැපවීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතා ලෙස තරුණ තරුණයන් නිරන්තරයෙන් සලකා බලන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ.
0: එතකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් අද පුවත්පත් ගණනාවක් තොරතුරු වාර්තා කළ තිබුණ මේකලා අපි අවධානය යොමු කරමු. ලක්කන ප්‍රවෘත්ති අංශය දවසේදී වාර්තා කළ තියෙන ප්‍රවෘත්තියකට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත් අමාත්‍ය හර්ෂින නානයක්කාර මහතා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කරපු කාරණාවකට අපි අවධානය යොමු කරන්න සූදානම්. බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා.
2: විපක්ෂ නායකතුමා ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට උත්තර දීමට පෙර කෙටියෙන් කිව්වොත් මවන තරම් යකෙක් මෙතන නැහැ. තොරතුරු විකෘති කිරීමෙන්, තොරතුරු අඩුවෙන් දීමෙන් නොයෙකුත් සංවිධාන විසින් මෙහි යම් අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වකරුවන්ව නොමග යවීමක් කළා තිබෙනවා. ඒක නිසා තමයි මේ තරම් කල්ලොට යකෙක් නිර්මාණය කරන්නේ. ගෞරවනීය ත්‍රිනිකායක මහනාහිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලද ලිපියේ අන්තර්ගතය මෙම අමාත්‍යාංශ වෙත ලබා දී නොමැත. ඒ අනුව එම ලිපියේ අන්තර්ගතයේ කුමක් පිළිබඳව සඳහන් වන්නේද යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි. කෙසේ වෙතත් 2026 අගෝස්තු මාසයේ 3 දින මමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස මැතිතුමාත් මහානායක හිමිවරුන් බැහැදකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේලාගේ අදහස් වලින් සහ සාකච්ඡා වලින් පැහැදිලි වූයේ මෙම සංශෝධනයන් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු උන්වහන්සේලා වෙත නොලැබී තිබුණු බවයි. එනම් උන්වහන්සේලාගේ මතයේ තිබුණේ අදහස් කරගෙන සිටියේ මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුන්ගේ පවණක් වයස අරමුණු කරගෙන කරන ලද සංශෝධනයක් ලෙස. උන්වහන්සේලාට අවබෝධයක් තිබුණේ නැහැ මෙය සියලුම විනිශ්චයකාරවරුන්ගේ වයස් වැඩි කිරීමක් සිදුවන බව. අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට යෙදුණා. මෙය සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේම කොටසක්, අධිකරණ කාර්යක්ෂම කිරීම සඳහා ගන්නා වූ සමස්ත ක්‍රියාවලියේ කොටසක් පමණක් වන බව. ඒ කියන්නේ ඔවුන්ටත් කවුරු හරි ගිහිල්ලා වැරදි තොරතුරු දීලා තිබ්බා. දුන්නේ කවුද කියන අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. කෙසේ වෙතත් අවසානයේදී කරුණු පැහැදිලි කිරීමෙන් පසුව උන්වහන්සේලා මා වෙත දන්වා සිටියේ රටේ ජනතාවට සුදුසු අවශ්‍ය දෙයක් කිරීම සඳහා ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවත්, ඒ සඳහා ආශිර්වාද කරන බවත්.
1: මේ අතර 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
3: අධිකරණයට මේ අවස්ථාවේ
2: තිබෙන බලය තමයි මෙවැනි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් නැත්නම් පනත් සංශෝධනයක් කවර බලයක් තුල කරන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 3/2 පමණක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ 3/2 අමතරව ජනමත්චාරණයකට යා යුතුද කියන එක. ඒක ව්‍යවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුව කරයි. ශ්‍රේෂ්ඨාධිකරණය මක් කිව්වොත් පාර්ලිමේන්තු 3/2 වඩා ජනමත්චාරණයක් අවශ්‍යයි කියලා ඒක කරන්න සිදු වෙනවා. ඒක තමයි සාමාන්‍ය මතය. ඉතින් අපිට කාටවත් අදහස් දක්වන්න පුළුවන්. අපේ එකිනෙකාගේ දැනුම සහ මේ ව්‍යවස්ථා පරිශීලනය කළ තියෙන හැටියට මේක ජනමත්චාරණයකට යා යුතුද නැද්ද කියන එක අපිට එළියේදී අදහස් දක්වන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුවේ 3/2 පමණක් ප්‍රමාණවත් වේද නැත්නම් ඊට අමතරව ජනමත්චාරණයක යා යුතුද කියන එක. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ එක පුද්ගල ඉලක්ක කරගෙන කියන එක තැන් තැන් වල විපක්ෂ මන්ත්‍රීවරු සහ සමහර කණ්ඩායම් බොරු කියමින් ගියා. අපි හිටියේ සමස්ත අධිකරණ පද්ධතියේ 400ක් පමණ සියලු විනිශ්චයකරුවන්ගේ වයස් වැඩි කිරීම සම්බන්ධයෙන් අපි නියමිත කාර්යපටිපාටිය ගියා. ඒ අනුව සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල මේක පාර්ලිමේන්තුවේ ව්‍යාජර ගන්න පුළුවන්කම ලැබේවි.
1: ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත වෙනුවට හඳුන්වා දෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ පිළිබඳව අදහස් පළ කළා.
2: 1979 අංක 48 දන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතෙහි පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය මත එකී කරුණට අදාළව මූලික කෙටුපතක් සකස් කිරීම පිණිස තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත්කරන ලැබුවා. එකී විශේෂඥ කමිටුව විසින් සකස් කරන ලැබ ඇති මූලික කෙටුපත මත පදනම්ව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා 2026 8 10 දින පැවති අමාත්‍යමල් රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීලා තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ලැබූ පනත් කෙටුම්පත් සඳහා නීතිපති නිෂ්කාශන ලැබිලා තියෙනවා. එකී පනත් කෙටුම්පත රාජ්‍යයේ ගැසට් පත්‍රයේ පළ කරන්නත් ඉන් අනතුරුව අනුමැති සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමතුම ඉදිරිපත් කළ යෝජනා මතමලිය අනුමත කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වන කතිකාවතක් දශක කීපයක් සමාජයේ පැවතුණා. බහුතර ජනතාවක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වන අදහසක තමයි ඉන්නේ. හැබැයි ඒ පනත අහෝසි කිරීමත් එක්කම සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වන නීතිමය ආවරණයකුත් අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මේ සියල්ල ආවරණය වන පරිදි තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මූලික මිනිස් අයිතිවාසිකම ආරක්ෂා කරන්නත් ඒ වගේම ත්‍රස්තවාදය ඇතුළු සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහාත් ඒ මගින් පුරවැසියාට සහ රාජ්‍යයට ආරක්ෂාව සලසා දීම සඳහාත් වන පනතක් තමයි මේ සකස් වෙලා පවතින්නේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විවාද කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ.
0: එතකමද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතත් මේ කලාතුරතුරු වාර්තා කරලා තියෙනවා. 22 එපා ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත් සම්හයක් කියලායි අද සඳහන් කරලා තින් මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි බලමු අතුල් පිටු වලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් පවතින තවත් තොරතුරු මොනවද කියලාද. ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහටයි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණ රංජන් කටුගම්පලගෙනට වාර්තාව. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම් පතෙහි අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියාධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසත් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයකුත් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග ජන බලවේගය ඇතුළු පාර්ශ්වයන් 6 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ පෙත්සම් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහකාර ලේකම් ලකිත වාකිස්තරච්චි සහ භාණ්ඩාගාරික පසුදු සිල්වා යන මහතුරුන් සමග ජන බලවේගයේ සර්ව ජන බලයේ නිදහස් නීතිඥ සංවිධානයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිසර මහතුරුන් ගොනු කර ඇති පෙත් සම්බල වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ලැබ සිටනවා. එවැගේම නීතිඥ රාම්සි භාවා නීතිඥ සමාගම ගොනු කර ඇති පෙත් සම් මෙසේ සඳහන් කළා තිබුණා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තිබෙනවා. මෙම පනත් කෙටුම්පතෙහි දෙවනි ඡේදය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 67 දක්වාද ශ්‍රී ලංකා අභියාචන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරන බවට කරුණු දක්වා ඇති අතර මේ පනත් කෙටුම්පතෙහි 3 වන ඡේදයේ ශ්‍රී ලංකා අභියාචන අධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීම දක්වා තිබෙනවා. මෙම වගන්ත දෙකමගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වී තිබෙනවා. නීතිය ආධිපත්‍ය කඩවෙනවා. මෙමගින් ජාත්‍යන්තර නීතිය සහ ප්‍රඥප්ති දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය විධිවිධානයන් උල්ලංඝනය වන බව තමයි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණේ ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව.
1: දැන් ලංකාදීප පුවත්පත සඳහන් කරන ගියන් 22 එපා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් කියලා. හැබැයි දිනමින පුවත්පත සහ දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. දිනමින පුවත්පතේ සටහන් වෙන්නේ 22 එපා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3ක් කියලා. දිවයින පුවත්පත සඳහන් කරන්නේ 22 එපා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 4ක් කියලා. ලංකාදීප පුවත්පත සඳහන් කරන 22 එපා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් කියලා. මේ සම්බන්ධයෙන් අද මේ විදිහටයි පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙන්නේ. ඒකම අපේ අවධානය යොමු කරමු අද දවසේදී ලංකාදීප පුවත්පතට විපක්ෂයේ විරෝධයේ මැද 22 මැති සභයට කියලා දින ලංකාදීප පුවත්පත සටහන් කරන. අද දිනමින පුවත්පත දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කළා තින. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
0: ලංකාදීප පුවත්පතේ අද සුජිත් හේවාචුලිගේ ගෙන වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහභාගීචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ 15 උසාවිවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණා කියලායි වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ. ඒතකම විපක්ෂයේ විරෝධතාවෙන් තමයි මේ පනත් කෙටුම්පත ඊයේ දවසේදී පාර්ලිමේන්තුවට ඇතුළත් කළ තිබුණේ කියලා සඳහන් කළ තිබුණා. මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සභාගර්භයේ නැගී සිට කෑකෝ ගැසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නියලමින් සභාවේ උණුසුම් තත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් සභාවේ කටයුතු පාලනය කර ගැනීමට මුලසුන දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. පනත් කෙටුම්පත්වලට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද අදහස් දක්වා තිබුණා. පනත් කෙටුම්පත පිළිබඳව ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු ඒ පළමු වර්කයේ වීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වනවා. ඉන්පසු ඕනෑම පාර්ශ්වයක් සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සති දෙකක කාලයක් හිමි වුණා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප කියලා අද සඳහන් කළ තියෙනවා. විදේශ ගමන් තහනමක් නිකුත් කළ තියෙනවා කියලා සඳහන් වෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජකාරීව සම්මහතා සහ ඔහුගේ ඉන්ධන පෙරවුම් හලේ සේවකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේෂාත් අසංගිස් බෝධරගම මහතා ඊයේ නියෝග කළා කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ගිහන් දැන් ඊයේ දවසේදී රටම කම්පා කරවන පුවතක් වාර්තා වුණා. රඹුකන සිද්ධාර්ථ හිමියන් සසර දනව් වෙන්නික්ම යයි කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. දීර්ඝ විස්තර සහිතව සියලුම පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තින. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. ගිහන්
0: අද දවසේදී සෑම පුවත්පතක්ම පාහේ මේ ප්‍රවෘත්ති වාර්තා කළ තිබුණ මේකලා ඊයේ දවසේදී මේ හදල් සසල කරවන කාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම උන්වහන්සේ ගුණදාස කපුගේ මහතායි වගේම වික්‍රත්නායක මාලේ බුලත්සිංහල ඒ වගේම එඩ්වඩ් ජයකොඩි සහචාර්ත ප්‍රියදර්ශිනී දෙපළ ඒ වගේම මාලේ බුලත්සිංහල මහත්මිය ඇතුළු TM ජයරත්න අබේවර්ධන බාලසූරිය නිරංජලා සරෝජනි කරුණාරත්න දේවුල්ගනේ අතුළු අධිකාරී සහ සමිතා මුදුන්කොටුව වෙනුණුත් ගීතයක් නිර්මාණය කළා. ඉතින් නැවතත් මෙවැනි ගීත කිසි දිනක මේ මිහිතලය තුල නොලිය වෙන බවට තමයි අද දවසේදී අපිට සඳහන් කරන්න වෙන්නේ. අපි උන්වහන්සේට විශේෂයෙන්ම සඳහන් කරන ඕන මේකලා උන්වහන්සේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය වගේම ලක්හඬ ගුවන් විදුලියත් සමග ඉතාමත් සමීපව අපි ඇසුරු කරපු කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අපි උන්වහන්සේට අති උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා දවසේදී මේ විදිහට. අපි සූදානම් පුංචි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් වලට. එක්ක ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක කරන්න නම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 20යි.
3: අපගේ කෝටි යටේ NLB දනඩ නිධානය නතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: එතකම අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන සූදානම්. මේක ලෝ අපි ලක්කන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරමු. මේ දවස් දෙවී වර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: රජයේ රුපියල් මිලියන 10,000ක් මෝල් හිමියන්ට වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. එම මුදල ණයක් ලෙස ලබා ගනිමින් ගොවි ජනතාවගෙන් නියමිත මිලට වී මිල දී ගත හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2: මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා මිලියන 10,000ක් වෙන් කෙරුවා. ඔඩපණ ණය යටතේ බැංකු හරහා ණය ලබා ගැනීම සඳහා අපි අලුත් තීරණයකට ආවා. ඒ තමයි කිසිම පොලියකින් තොරව බැංකු සම්බන්ධ කරගන්නේ නැතුව රජයේ මුදල් දිසාපතිවරු හරහා වී මිලදී ගන්න මෝල් හිමියන්ට ලබා දෙන්න. ඒ අනුව එක මෝල් හිමියෙකුට 150,000ක උපරිමයකට යටත්ව ණය ලබා දීමට සඳහා මේනකොට තීරණ අරන් තියෙනවා. ඒ කටයුත්ත මේනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒකෙදි මෝල් හිමියෝ වී මිලදී ගන්න අය එකඟතාවයේ පළ කරලා තිනෝ රජයේ වී ගන්න ක්‍රමවේදයට ගැළපෙන විදියට වී මිලදී ගැනීමට රජයේ ගබඩා හැමතැනම නැණි. එතකොට රජයේ ගබඩාවට ගොඩක් දුර ගෙනියන්න ඕනනි සමහර ගොවින්ට. අන්නේ ගොවි ජනතාවට තමුන්ගේ වී ටික අඩු මිලකට විකුණනවා වෙනුවට රජයේ මේනකොට නියම කරලා තියෙන මිලට ගැළපෙන විදියට ළඟතැනකට ලබා දීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේ සල්ලි දීලා තියෙන්නේ නොමිලෙ නෙමෙයි. මේ සල්ලි ආපහු රජයට ගෙවන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ ගොවි ජනතාවගේ මූලික ලික ප්‍රශ්නෙට උත්තරයක් හදලා තියෙනවා.
0: එතකම අපි ලංකාදීප පුවත්පත් අවධානයම් කරන සූදානම් ඇතුල්පිටුවලද වාර්තා කළ තියෙන තොරතුරු වලට මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලාද වාර්තා කළ තිබුණා. මේ මාතර ග්‍රාමීය බැංකු සංගමේ කෝටි 502ක් අතුරුදන් සියඩින් පරීක්ෂණයක් වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මැති සබේධිකයයි කියලා තමයි අද සුජිත් හේවාජුලිගේ සහජුල මහික වීරරත්න ගිරණ වාර්තාවේ සටහන් කළා තිබෙන්නේ. මාතර ග්‍රාමීය බැංකු සංගමේ හිටපු සභාපති සහ අනිකුත් නිලධාරීන් අල්ලාගෙන රුපියල් කෝටි 502ක පමණ මුදලක් වංචා කර ඇතැයි අතුරුකමිටු වාර්තාවකින් හෙළි වී තිබෙන බව වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඒ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා තිබුණා. මේ සභාපතිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන බව සඳහන් කර තිබුණු එතුමන් වත්කම් එපැයීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ. විවිධ සේවා සමුපකාර සමිති යටතේ තිබෙන තවත් ග්‍රාමීය බැංකු 68ක මූල්‍ය වංචා සිදු වී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. මාතෘ ග්‍රාමීය බැංකු සංගමය මිලියන 502ක් හොරා කාලා තියෙනවා. මේවා තැන්පත්කරුවන්ගේ සල්ලි මාතෘ ග්‍රාමීය බැංකු සංගමයේ සභාපති හිරේට ගියේ පොල් කඩන්න ගිහිල්ලා අහුවෙලා නෙවෙයි, දැන් දැල්ලා දින්න ගිහිල්ලා අහුවෙලා නෙවෙයි. මාතෘ ග්‍රාමීය බැංකු සංගමය, මාතෘ විවිධ සේවා සමුපකාර සමිතිය, මාතෘ ආරෝග්‍ය ශාලා සංගමය යන සංගම් තුනෙන් මිලියන 5,000කට වඩා මූල්‍ය වංචාවක් වෙලා තියෙනවා. මේ වෙනකොට CID පරීක්ෂණයක් යනවා. එයා හිරේ මේ වෙනකොට අයතාවත්කම් රැස් කිරීම පිළිබඳවද පරීක්ෂණයක් කරනවා කියලයි ඔහු ඒ දවසේදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: ලංකා ධීවර සංස්ථාවේ 2010-2012 කාල සීමාව තුළ දිවයින පුරා මසුන් අලෙවි සැලිදි කිරීමේ සහ අලුත් වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ඍජුවම තෝරාගත් ආයතන දෙකක් වෙත එම කටයුතු සඳහා අනුමැතිය ලබා දීමේ චෝදනාව මත ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ හේවා හැලඹගේ මහීල් ප්‍රියදර්ශී සේනාරත්න අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ දවසේදී අත්අඩංගුවට ගන්න ලැබ තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොයුරු මහීල් සේනාරත්න අලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් පුවත සම්බන්ධයෙන් මේ විදිහට සඳහන් කළා. දින අලස් කොමිසම සඳහන් කළේ අදාළ ආයතන දෙක වෙත වැඩ කටයුතු පැවරීම සඳහා නිලධාරීන්ට බලපෑම් කර වගවීමට සැලැස්වීම මගින් දූෂණ නැමැති වරද සිදු කර ඇතැයි යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි ඒ අනුව අදාළ විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි කියලායි තොරතුරු වාර්තා වෙන්නේ.
0: එතකම අපි ලංකාදීප පුවත්පත් අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පත් සඳහන් කරලා තිබෙනවා සඳගල සොරකම රූපවාහිනී සිද්ධිය කෙහෙලියට ඇප කියලා රෝෂන් තුෂාරයිය දවසේදී මේ සම්බන්ධයෙන් වාර්තාව ලංකාදීප පුවත්පත් ඇතුළත් කරලා තියෙන්නේ. සිංහල රාජවංශයේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම පරාක්‍රම නරේන්ද්‍ර රජමාලිගේ පියගැට පෙළෙහි ඓතිහාසික සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට හිටපු අමාත්‍ය කෙහෙළි රඹුකල් මහතාගේ පුත්‍රයා සම්බන්ධ බවට කරුණු රසක් අනාවරණය වී ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝධර්ගම මහතා හමුවේ කරුණු දක්වමින් අලසෝ දූෂණ විමර්ශන කොමිසමයේ සඳහන් කළ තිබුණේ සඳගල සොරකම් කිරීමේ සිද්ධිය සැකකරුවෙකු ලෙස නම් කළ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුකල් මහතාගේ පුත් රමිත රඹුකල්ට එරෙහිව විමර්ශන පොලිසියේ ඉහළ නිලධාරීන්ට බලපෑම් කර යටගසා විමර්ශනවලට බාධා කිරීමෙන් දූෂණය නම් වර්ධ කළේ යයි අත්අඩංගුවටගත් කෙහෙළිය රඹුකල් මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළ තිබුණා. මෙම පැමිණිල්ලේ පළමු සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට ආධාර අනුබල දෙමින් තම පුතා සැකකාරත්වයෙන් මුදාගෙන ඇති සැකකරු පොලිසියේ නිලධාරීන්ට බලපෑම් කිරීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් සැකකරුවන් තිදෙනෙකු තෙල් දෙණිය අධිකරණයට ඉදිරිපත් කර වරද පිළිගැනීම මෙන් පසුව රුපියල් 1500ක දඩයකට යටත් කර නඩු අවසන් කර ඇති බවද පෙන්වා දීලා තිබුණා. 2022 දෙසැම්බර් මාස 13 වනදා රාත්‍රියේදී සොරකම් කරන ලදයි කියන සඳකඩ සම්බන්ධයෙන් පසුදින උදෑසන පල්ලේකැලේ පොලිසියට ලැබුණු පැමිණිල්ල විවාහ කිරීමේදී අනාවරණය වූ සැකකරුවන් වෙනුවට වෙනත් සැකකරුවන් ආදේශ කරමින් එහි හා ඓතිහාසික පුරාවස්තු ගල් කැබිලි බවට පත්කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන්ද පළමු සැකකරු පසුගිය මාර්තු මාසයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපමත මුදාහැර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනම ව්‍යවස්ථාවක් අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිනවා. සෙසු වෛද්‍යවරුන් කුණු ගූඩේට වැටිලා වෛද්‍යවරුන්ගෙන් මැසිවිලි වෙනම සේවාවක්සේ සලකා විශේෂඥ වෛද්‍යවරුන් සඳහා සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කිරීමෙන් වෛද්‍යවරුන්ට විශාල අසාධාරණයක් සිදු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත වෛද්‍යවරුන් ලිපියක් යොමු කර තිබෙනවා. එසේ කිරීමෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට ලක්කර මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවද බිඳවැටීමේ කුමන්ත්‍රණයක් සිදුවන්නේ දැයි දැඩි සැකයක් පවතින බවද වෛද්‍යවරුන් පිරිසක් සේ ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් එය හුදෙක් විශේෂඥ වෛද්‍යවරුන් නොමග යැවීමේ කඩදාසියක් පමණක් වේ නම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයට යට වී අනෙක් සෞඛ්‍ය සේවකයන් පහළට පාගා දැමීමේ ප්‍රයත්නයක්ද පැවතිය හැකි බව වෛද්‍යවරුන් සෙලිපියෙන් අවධාරණය කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ.
0: අපි පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වලට ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 32යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.

0: බලවදේශන 6 විනාඩි 32යි අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේදී දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ අගෝස්තු මාසයේ 18 වෙනිදා ගහරුවාදා දවස. ඒ දවසේදී මහජන සම්පත ජයග්‍රහී 6283 වන දිනුම් වාරයේ ක්‍රියාත්මකුනේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වලට පත්ුනේ R ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංකයට අංක 9 අංක බිංදුව අංක 1 අංක 7 සහ අවසානයේ අංක 9 ඊයේ දවසේදී මහජන සම්පත ජයග්‍රහී 6283 වන දිනුම් වාරයේ ජයග්‍රහී අංක බවට පත්ුනේ.
1: ගොවිසිත 4225 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ X ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක අංක 2 අංක 15 අංක 16 සහ අවසානයේ අංක 72යි. ගොවිසිත 4525 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වුනේ.
0: මෙගපව ජයග්‍රහී 2631 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්ුනේ J ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී සුපිරි අංකය බවට පත්ුනේ අංක 8. එතෙක්ම ජයග්‍රහී අංක 4 අංක 29 අංක 34 අංක 43 සහ අවසානයේ අංක 45.
1: දන නිධානය 2313 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ D ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක අංක 5 අංක 61 අංක 63 සහ අවසානයේ අංක 70.
0: හඳහන ජයග්‍රහී 1592 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ බලන බෙලොතරපති සඳහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත්වලා තියෙන්නේ. බීන ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහී අංක විදිහට අංක 3 අංක 4 අංක 5 සහ අවසානයේ අංක 42 දවසේදී ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක 4 බවට පත්ුනේ හඳහන 1592 වන දිනුම් වාරයේ.
1: අද සම්පත 858 වන ජයග්‍රහී දිනුම් වාරයේ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක බිංදුව අංක 1 අංක 7 සහ අවසානයේ අංක 9 විදිහට.
0: NLB ජය ජයග්‍රහී 551 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 2 අංක 8 නැවතත් අංක 2 සහ අවසානයේ අංක 6.
1: සුබ දවසක් 399 වන ජයග්‍රහී දිනුම් වාරයේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙලා තියෙන්නේ. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 11 අංක 32 සහ අවසානයේ අංක 49 විදිහට. 399 වන සුබ දවසක් දිනුම් වාරයේ අද ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 6191 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 35යි.

0: ලකඩ මෝනින් නිවුස් අලර්ට් හංගන වෙලාවම දක්වන නම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 46යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.වි. දනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771711711
5: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: මකන Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලකනි.
7: හයට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම

0: වෙලව දෙසන 6 විනාඩි 43 අපි සූදානම් තවත් පුවත්පත් වල වාර්තා කළ තියෙන තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන මේකල මම දැක්කත් දවසේදී මේ ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල සඳහන් කළ දුමුණා මෙයා විදේශයකදී අතරන් කොටගත් මේ ශිරාන් බාසික්ගේ ජංගම දුරකථනය සහ බැංකොක් ගිනුම් වාර්තා CID කැනවයි කියලා සඳහන් කළ දුමුණා අපි සම්බන්ධයෙන් තොරතුරු වලට අවධානය යොමු කරමු.
1: ඔගයන් අද සඳහන් කරලා තියෙනවා ශිරාන් බාසිග්ගේ දුරකථන බැංකු ගිණුම් වාර්තා කැඳවයි නිසි ආරක්ෂාව සැලසීමට පොලිසියට නියෝග කියලා රෝෂන් තුෂාරය ලංකාදීප පුවත්පතේ මේ වාර්තාව අරගෙන ඉන්නේ. මද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වී ඇයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය රඳවා ප්‍රශ්න කෙරෙන ශිරාන් බාසිග්ගේ දුරකථන දත්ත වාර්තා සහ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේෂාත සංගීස් බෝධරග මහතා ඊයේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. පොලිසියක ලිල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙරට දුරකථන සමාගම් 3ක සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූලමේ බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයාට මෙම නියෝග නිකුත් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර විස්තර විදියට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. එතකම ලංකාදීප පුවත්පත තවත් පොතකට අපි අවධානය යොමු කරමු. අබේගිරියෙන් රන් ආලේපිත බුදු පිළිම 17ක් හමු වෙයි. අද චාරුපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා දීර්ඝ විස්තරයක් සහිතව. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු අද අබේගිරියෙන් රන් ආලේපිත බුදු පිළිම 17ක් හමු වෙයි කියලායි සඳහන් කරලා තියෙන්නේ. අද වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා දයාරත්න ඇඹෝගම. අනුරාධපුර අබේගිරිය විහාර පරිශ්‍රයේ කපාරාම සංකීර්ණයේ උතුරු ප්‍රාකාර කැණීම් කිරීමේදී ලෝකඩවලින් නිර්මාණය කළ අඟල් 3000ක් පමණ උස ඇති රණ්ණාලිපිත බුදු පිළිම 17ක් ඊයේ දවසේදී හමු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජරජ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මධ්‍යම සංස්කෘතිකාර මුදලේ උපදේශක පුරාවිද්‍යා අධ්‍යක්ෂ චන්දන රෝහණ විතානාච්චි මහතා සඳහන් කළේ මෙම ප්‍රතිමා ප්‍රතික්ෂේප කිරීමේ මෙම ප්‍රතිමා පරීක්ෂා කිරීමේදී ක්‍රිස්තු වර්ෂ 7-8 යන සියවස්වල ලක්ෂණ තමයි තියෙන්නේ. මෙම ප්‍රතිමා හමුණු ස්ථානයේ පරිශ්‍රය දිහා බලපුවම පැහැදිලි වෙන්නේ අහමු ලෙස මෙම ස්ථානයේ ඒවා තැන්පත් කර ඇති බවයි. යම්කිසි අවස්ථාවක සිදු වූ ආක්‍රමණයක් හේතුවෙන් මෙම ප්‍රතිමාවල ආරක්ෂාව වෙනුවෙන් රැගෙන යමින් සිටියේදී ෂණිකව මෙම ස්ථානයේ තැන්පත් කළ බවක් තමයි පෙනෙන්නේ කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
0: එතකම අපි ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවා. මහනුවර දෙවැනි කුඹල් පෙරහර අද කියලා දවසේදී සඳහන් කළා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ අතුල් පිටුවල තොරතුරු වාර්තා කළ තිබුණා. මේ පළමු පෙරහර ඒ රාත්‍රියේදී විදුලි සංචාරය කරයි සම්බන්ධන තොරතුරු සඳහන් වනවා. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහර අද විදුලි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රියේ 6:41 යෙදෙන සුබ මුහුර්තයෙන් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදියේ DSN නායක වීදියේ ඔස්සේ පැමිණ රජවීදයෙන් ඉහළට විත් පෙරහැර ගෙවදීමට නියමිත වී තිබෙනවා. කන්දුඩරට ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී 6:52 යෙදුණු සුබ මුහූර්තයෙන් වීති සංචාරය කළ තිබුණා. මෙවර ප්‍රථම කුඹල් පෙරහැරේ සදහතුක කරඬු වැඩම කරවනු ලැබුවේ දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින ඉන්දිරාජා හස්තයා විසින්. ඉන්දිරාජා හස්තයේ වම් පරිවාරක හස්තයා ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ, මියන් රාජා හස්තයාද දකුණු පරිවාර හස්තයා ලෙස, කෝටේ රාජා හස්තයාද ඒ දවසේදී දෑල විදිහට ගමන් කරනු ලැබුවා කියලත් අද තොරතුරු සඳහන් වෙලා තියෙනවා ලංකාදීප පුවත්පතේ.
1: අයිස් කිලෝ 19ක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට. බණ්ඩාරගම පොලිස් වසමේ වෙන්දේසිවත්ත මස්විල ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය කිලෝ 19කට ආසන්න ප්‍රමාණයක් සමග තරුණයෙකු හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුමකින් නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. එහිදී අයිස් කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් සන්තකයේ තබාගෙන සිටි 22වරිදී බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන මේ වන විටත් සිදු කරනු ලබනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් ලංකාදීප පුවත්පතේ ඇතොල් පිටුවක වාර්තාවකට විමුක්ති එස් රොද්‍රගෝගේ වාර්තාව ගෙනෙන්නේ. කටහරේදී මියගිය ලාංකිකයන්ට කෝටි 8ක වන්දි කියලා සඳහන් කළ තිබෙනවා. මෙම වසරේ පළමු මාස 7 තුලදී කටාර් රාජ්‍යයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දෝහා තානාපති කාර්යාලයේ එරට මුදල් අදාළම් පාර්ශවලින එරට මුදල් වලින් රුපියල් කෝටි 8කට වැඩි මුදලක් වන්දි මුදල් ලෙස අය කරගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළ තිබුණා. ඒ අනුව පසුගිය ජනවාරි සිට ජූලි මාසය දක්වා වන්දි ලෙස රුපියල් 8,86,00,000 මුදලක් දෝහා තානාපති කාර්යාලයේ අය කරගෙන ඇති බවත් එම මුදල් තානාපති කාර්යාලය අය කරගෙන ඇත්තේ මියගිය ලාංකිකයන්ගේ ළඟම ඥාතීන් වෙනුවෙන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. මැද පෙරදිග කලාපයේ තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වුවද දෝහා තානාපති කාර්යාලය මෙම මුදල අය කරගෙන ඇති බවත් අය කරගෙන ඇති එම මුදල කොළඹ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට සහ මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතීන්ට ලබා දී ඇති බවත් එම අමාත්‍යංශය ප්‍රකාශ කළ තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: අපේ අවධානය යොමු කරමු ගහන 2:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ දක්වන තොරතුරු වලට. බස්නාහිර සබරගමු සහ වයම් පළාත්වලත් මහනුවර නූරේලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වෙනවා. දෙවෙනි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 සිට 40 පමණ දක්වාව තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලත් සඳහන් වෙනවා. මේ වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන.

0: පෙළව දැසනහය විනාඩි 55 අපි සූදානම් අවස්ථාවේදී විදේශ පිටුවට අවධානය යොමු කරන්න. මේකල අදර්ශිත අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ විදේශපුවත් විශ්ලේෂක ඒ වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්දන මාර්සිංහ. අයබන් සුබ දැසනක් අවතුන.
1: අයබන් සුබ දැසනක් ගියන් මේකල.
2: අයබන් සුබ දැසනක්.
0: දැන් නැවතත් මේ දිනවල කතා බහට ලක් වෙන මේ මැද පෙරදිග පවතින යුද මේ වාතාවරණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. අපි යමු අදවසේදී ඉරානයේ පැත්තට.
1: ඔයතරම ඇමරිකාව ඉරානය අතර දවස් 60ක ගිවිසුම් මෙවිදී අවසන් වෙලා තියෙන්නේ. ඔවුන් ගිවිසුමකට එළඹුණා සාකච්ඡා කරලා ප්‍රශ්නෙකට සමතයට පත් කරනවා කියලා. නමුත් මේ වෙද්දී දවසට අවසන් සමතයට පත් වුණේ නැහැ. තවමත් ගැටුම්කාරී වාතාවරණ තියෙනවා. දැන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඉරානය යටත් වෙන්න ඕන කියලා. වගේම හෝමස් විවෘත කරන්න බාධා කළොත් එහෙම ඕමානයටත් බෝම්බ හෙළනවා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. දැන් මෙතන තවත් වෙනම සංසිද්ධියක් සිදු වෙමින් යන එකට හේතුව තමයි දැන් ඉරානය සහ ඕමානය අතර යම් ආකාරයක සාකච්ඡාවක් පැවැත්වුණා මේ සමුද්‍ර සන්ධියේ විවෘත කිරීම සහ එහි ඉදිරි කටයුතු පිළිබඳව. ඒක ඇත්තටම මීට කලින් ඉරානය යම් ආකාරයක විරෝධතාව පළ කරා ඇමරිකාව එක්ක තිබ්බ සාකච්ඡාවලදී ඒ වුණාට ඉරානය ඕමානෙත් එක්ක තිබ්බ සාකච්ඡාවලදී ඒවා සාර්ථකයි කියලා කිව්වෙත් ඉරානය. අපි මීට කලින් කතා කළා. දැන් මේ රටවල් දෙක අතර යම් ආකාරයක එකතාවක් ඇති කරගෙන තිබෙනවා. ඔවුන් කියනවා ඉදිරියේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා කියලා. මේකට ඇමරිකා ජනාධිපතිවරු ඇතරම් මනාප නැහැ. මොකද ඔහු හැම වෙලාවෙම කියන්නේ හෝමෝස් ඇමරිකාව සතුයි. හෝමෝස් අයිති ඇමරිකාව සතුයි. ඒ වගේම හෝමෝස් පාලනය කරන්නේ ඇමරිකාවයි. ඒ වගේම ඔහු කියලා තියෙනවා යම් ආකාරයකින් ඕමානය ඉඩ දුන්නේ නැත්නම් නැත්නම් මේකට විරුද්ධ වුණොත් එහෙම ඔවුන්ටත් බෝම්බ දානවා කියලා තර්ජනයක් කරලා තියෙනවා. කොහොම වෙතත් ඉරානය කියන්නේ කිසිම ආකාරයක සාකච්ඡාවක් හෝ සංවාදයක් සිදු කරන්න කැමති නැහැ. ඒ නිසාම දැන් ඇමරිකාව ආයාචනා කරනවලු තමට සාකච්ඡාවට එන්න කියලා. දැන් හැබැයි ජනාධිපති ට්‍රම්ප් කියන්නේ කිසිම අවස්ථාවක ඉරානයත් එක්ක සාකච්ඡාවක් නැහැ. හෝමස් පිළිබඳව අවධානය යොමු කළා තියෙනවා. විවෘත කරනවා සහ හෝමස් කලාපේ තිබ්බ බෝම්බ දැන් අයින් කරලා තියෙන්නේ. සහ ඒ වගේම ඉරානයට නෞකා යන්න හදනවා නම් ඒකට අවස්ථාව දෙන්නෙත් නැහැ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒත් අතරතුර දැන් මේ අලුත්ම වාර්තාවක් ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි හෝමස් ජල තීරය මීට කලින් ගිය ජල තීරය 80%කින් අවහිර වෙලා තියෙනවා. එහෙම නැත්නම් නෞකා 80% කේ පැත්තේ යන්නේ නැහැ. ඒ ජල තීරය යන්නේ නැහැ. ඒ වෙනුවට උන් ඕමානයේ ආශ්‍රිත ප්‍රදේශයක් කලාපයක් තෝරගෙන මේ නෞකා ගමනාගමනය ඕමානයේ ආශ්‍රිත කලාපයක් තෝරගෙන ඒ හරහා තමන්ගේ ගමනාගමන කටයුතු සිද්ධ කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. සමහර මේකත් යම් ආකාරයේ ගැටලුවක් වෙන්නට ඇති. මොකද ඇමරිකාව උත්සාහ කළේ තමන්ගේ පාලනයට දෙ තියාගන්න. නමුත් ඒකට යම් ආකාරයක බලපෑම් එල්ල වෙලා තියෙන නිසාම තමයි මේ තර්ජන ඉදිරිපත් කරනවා ඇත්තේ. කොහොම වෙතත් තවමත් ගැටලුවට විසඳුමක් ලැබිලා නැහැ. හැබැයි මැද පෙරදිග බොහෝ රටවල් දැන් උත්සාහ කරනවා හෝමස් මගහැරලා විශාල නෞකා හරහා වෙනත් කලාපවලින් ඉන්ධන ප්‍රවාහනය කරන්න. තවමත් ඒක සාර්ථක වෙලා නැහැ. ඒ කියන්නේ තවමත් නිශ්චිතම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔවුන් මේ විදිහේ වාර්තා වෙනවා. විදිහේ නෞකා පිළිදීගෙන සහ පුලිට අරගෙන විශාල නෞකා එකවර ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු සිද්ධ කරන්න උත්සාහ කරනවා. සකෝස් කෙසේ හෝ ඉන්ධන මිල අඩු කිරීමේ ක්‍රියාමාර්ග තමයි එතනින් සිද්ධ වෙන්නේ.
0: හොඳයි. බෙහෙන් ස්තුතියි චන්ද්‍රමාර්සිංහ මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශපුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන ක්‍රීඩා පිටුව පැත්තට වාර්තාවන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගැලවීමේ සටන කද දමිත විජිස්තුරයයි ලංකාදීපට වාර්තා වරගෙන එන්නේ. ඉදිරි පෙළ පිටිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව ගාලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වී සිටිනවා. තරගයේ සෙවැනි දිනය වූ ESC දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 193ක් ලබාගත් ඉන්දියානුවන් තරගෙන් ජය ගැනීම සඳහා ලකුණු 372ක් අභියෝගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ තැබුවා කියලායි සඳහන් වෙන්නේ. ඊයේ සවස 6ට පමණ තරගයේ නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමසේ දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබාගෙන සිටියා. ධනංජය සිල්වා නොදැවී ලකුණු 31ක් සහ සොනල් දිනුෂ නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටින පිටිකරුවන් බවට පත් වෙලා තියෙනවා.
0: අපේන පත්‍රවල වාර්තා කළ තියෙන කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
2: ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් 22 ගෙනාවා දැන් පෙත්සම් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
0: අපි වලම ඇතුල් පිටුවල සඳහන් වන කාටුන්ස් මොනවද කියලා දවසේදී ඇතුල් පිටුවල තොරතුරු සඳහන් වෙලා තිබුණා.

0: කියලා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් බලාගෙන ඉන්න ඡායාරූපයක් තමයි අද දවසේ ශ්‍රී ලංකා දීප පුවත්පත් සටහන් කළා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට මේ විදිහට අදට නිමාවටපත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමු මේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී.
1: වාසනාවන්ත සුබ දවසක්. අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක.

0: පහර ලංකාවටම ලකන පෙරනෝවරු
1: ගුඩ් මෝනින් උදේ 7 විනාඩිය 1යි
2: මේ පැය මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුපකවලක් පරිස්සමෙන් කිහිපෙන්න.

0: good morning Subudasana.
1: Good morning. ඔයා අද මට මේ පළවෙනි good morning එක කිව්වේ නේ?
0: කොහෙදද?
1: ඔෆිස් එකේ.
0: මේ දැන් හම්බෙච්චිලු. ආ මම වෙන කල්පනා කිව්වා.
1: හරි.
0: මගේ mood එක අරුව තමයි තියෙන්නේ
1: mood. ඒකේ mood එක අවුල්ද අද?
0: නෑ සමහර දවස් තියෙනවනේ අපිට. අපිට උදේ හවස හම්බෙනා ඉන්න. හම්බුනහම සමහර morning. පොල්ලෙන් ගන්න.
1: අපි දන්නව මෝර්නින් කියලා good morning තමයි කියන්න ඕන.
0: සමහර ඉන්න කටපුරා good morning කියනවා. පිටර තට්ටුවකුත් දාලා good morning කියලා. හොඳ ලස්සන hinaවක් දාලා. ඒකේ කෙනා උදේ හැරුණාට පස්සේ
1: තේන මූඩ් එක.
0: මූඩ් එක. ඊයරෑ නින්දට ගිය එකයි අද උදේ හැරණ ගිය අතර ওই පැය ගානක නින්දෙන් පස්සෙත්
1: සිද්ධ වෙන දේවල් අර.
0: ඒ හරහා.
1: හරි.
0: හරි එහෙමනම් good morning සුබදාසන 7:09 පරක්කුයි විනාඩි 9ක් පරක්කුයි. ඉතින් පරක්කු කියලා හිතෙන්නේ නැහැ සමහරවල්ලාට අපේ ජීවිතවල අපිට වෙන දේවල් එක බැලුවා නේ දැන් පරක් වෙලා ගිහිල්ලා මේ ළඟදී ප්ලේන් එකක් මිස් වුණා කාන්තාවකට ඔය මේ කොහේ රටක මට රට මතකනේ හැබැයි මෙයා අර ගුවන් පතේට යන්න කලින් ප්ලේන් එක තියෙනවනේ දොර වහලෙම ටිකක් කළා ස්ටාර්ට් කරලා තියන් ඉන්නවනේ ගග රේස් කර කර තියන්
1: ඉන්නවනේ
0: ලංකාවේ ප්‍රයිවට් බස් වගේ මගේ ප්‍රයිවට් බස් තියෙන බස් වලට යන්නේ ඇක්සිලරේටර් කකුල තියන් ඉන්නවා රේස් කර කර
1: දැන් යන්නේ යන්නේ
0: ඒ වගේ ඉන්නකොට මෙයා අර මේ ඒ අර අපි කියන්නේ අර අරමන ඔක්කොම කළ බෝඩින් ඔක්කොම වෙලා ඒ ඔක්කොම වෙලා දුවලා දුවලා එනවා ඒ ගුවන් යානයේ ළඟට මෙහෙම පයින් ඇවිදගෙන එනවා
1: හරි
0: ඇවිල්ලා එතන ඉන්න දැන් අර දොරවල් වහලා ඔක්කොම හරිද
1: ඉවරයි දැන් වැඩ ටික
0: උඩට නගින ඒ ඔක්කොම ඒවා ඔක්කොම ප්ලේන් එක දැන් යන්න විතරයි තියෙන්නේ ගිහිල්ලා රණවේ එකට දාලා ටේක් ඔෆ් කරන්න තියෙන්නේ හරිද කොහොම හරි මේක ඉතින් සිද්ධියක් ඉතිහාසයේ එහෙම දේවල් වුණාම ඒක අමුතු ප්‍රවෘත්තියක්. ඉතින් මෙයා ඊට පස්සේ ආරක්ෂක අංශ ගිහිල්ලා ඉක්මනට මෙයාව ගත්තා. අරගෙන ඇහුවම කිව්වා මට පොඩ්ඩක් පරක්කු වුණා. ඒ පොඩ්ඩක් මම මේ විනාඩි දෙක තුනක් පරක්කු වෙන පොඩ්ඩේ ප්ලේන් එක අදින්න හදන. ඉතින් මං බැලුවේ දුවලා ගිහිල්ලා එල්ලෙන්න. හරි. එහෙම නගින්න පුළුවන් එකක් නෙවෙයි
1: ප්ලේන් එක කියන්නේ.
0: මේක මේ කාලයේ සිදුවෙච්ච ඉතාම අපූරු සිදුවීමක්. ඔයාලා බලන්න මේ මට මතක විදියට ඔය තායිලන්තය හෝ කැනඩාව ඔය වගේ රටක
1: ඒ ගෑනු කෙනා ලංකාවෙ කෙනෙක්ද
0: වෙන්න පුළුවන්
1: අර පුරුද්දට ගිහිල්ලා වගේ තමයි ලංකාව
0: තමන්ගේ ප්‍රමාදය තව ගොඩාක් අයට ප්‍රශ්නයක් කරන්න එපා
1: අපහසුතාවයක් නේද
0: දැන් එතන ඒ ගේට් වල හිටපු නිලධාරීන් අමාරුයි කොහොමද මෙයා එතනට ගියේ
1: ඒකනේ
0: ආරක්ෂක අංශව වලය අමාරුයි. ඒ වගේ තැන් තියෙනවා මේ ඊ කතාවේ. ඉතින් අපේ ජීවිතවලත් අපි යම් තැනක කොහේ හරි පරක්කු වුණොත් ඒ ප්‍රමාදය දරාගෙන ඊළඟ මොහොතට අපි ෆේස් කරනවා මිස තව තව ප්‍රශ්න ගණනාවක් නේ අවුල් ජාලාවක් ඇති
1: කරගන්න
0: නැහැ කියන එකයි මතක් කරන්න. 7:10 වෙලාව.

0: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: David Peris Motor Company within රාජ්‍ය සේවක ඔබට පිදන DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: හතයි විස්සයි වෙලාව. හරි
1: හරි හරියටම කිව්.
0: දැන් සෞඛ්‍යයට අහිතකර ආහාර පාන කියල කියන්නේ ලෝකේ ඕන රටකට පොදු කාරණාවක්.
1: ඔව් හැමතැනම තියෙනවානේ.
0: හැබැයි අපේ රට මේකේ කප් ගහලානේ තියෙන්නේ.
1: සම්මාන පිට සම්මාන අරන්
0: තියෙන්නේ. දැන් අපි හෝටලයකට මේ වෙලාවේ ගිහිල්ලා බැලුවත් ඊයරෑ ඉතුරු වෙච්ච
1: කොත්තු
0: පරාඩ ටික බිත්තර රොටි ටික උදේ කෑමට දැන් රත් කළා හරි අරන් ඉතුරු වෙච්ච එළවලු ටික දාලා කොත්තුව ගහලා
1: හොදි හැම රත් කරලා
0: ඉතින් ඊයේ රෑ ටික කොහොමත් අද උදේට එනවා. ඔව්. ගෙවල් වල හීල් බත් එනවා වගේ නේද?
1: ඔව්.
0: ඊයරෑ ඉතුරු වෙච්ච මොන හරි දේවල් ගෙවල් වලත් කරනවා. නමුත් ඔය ඔය මහ පරිමාණෙන් ඕක හොඳටම කරනවානේ රෙස්ටෝරන්ට්.
1: ඔව්.
0: ඉතින් ඒ වගේ අපිට එහෙම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක අවධානම තියෙනවා. සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ජනප්‍රිය කිරීමට තමන් හවුල් වෙන්නේ නැහැ කියලා සුපිරි නළු ෂාරුක් ඛාන්
1: අනේ
0: එයා කියලා තියෙනවා.
1: මං ඒකනේ යාට ආදරේ.
0: අජේ දේවගන් කිව්වා ඔව් ෂාරුක් කියන කතාව හරි මමත් ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. ටයිගර් ෂරොෆ් කිව්වා ඒත් එහෙමයි. ඒ කියන්නේ මේ ඊයරෑ ඉතුරු වෙච්ච කෑම කතාව නෙවෙයි.
1: නෙවෙයි.
0: ওই තියෙනවානේ કૃત્રિમ රසකාරක වර්ණක දාලා.
1: ඔව් අපිරිසිදු වර හදන කෑම තියෙනවා. කිමිකල්ස් ඔන්නෝ වගේ ඒවා තියෙනවා.
0: ඉන්දියාවේ මහරජාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය කරපු ඉල්ලීමක් තිබුණා. ඉතින් ඒකට සුප්‍රකට මේ සන්නාමයක් යටතේ නිෂ්පාදනය වෙන ආහාර ගැන පොඩි කතිකාවතක් තිබුණා. අන්න එතෙන්දි තමයි මම කිව්වේ මේ මොකද මේ ඔය ඒ සන්නාමයත් එක්ක මේගොල්ලෝ වැඩ කරනවා.
1: හරි.
0: මේගොල්ලෝ වැඩ කරනකොට මේගොල්ලෝ කිව්වා මේ මේ අහවල් සම්මානයක් අපි වැඩ කරන්නේ මෙන්න මේ හේතුව නිසා.
1: හහ්.
0: ඒ හරිනේ ගොඩාක් අපිට ආරාධනා එනවා අච්චරක් දෙන්නම් මෙච්චරක් දෙන්නම් ලොකු ලොකු ගණන් වලට. හැබැයි ඒවට එකඟ වෙන්නේ නැත්තේ අපි දන්නවා මේ ශරීරයට අහිතකර දේවල් විරිස්සුන්ට දීම හරහා ලැබෙන ප්‍රතිලාභ ආනිසංස.
1: ඒක ඒගොල්ලන්ටත් හොඳ නෑනේ.
0: ඔව් ඉතින් ඒක නපේ නම කැත කරගන්නත් ඕනේ නෑ. ඒ නිසා අපි හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් වෙනුවෙන් පෙනී ඉන්න ඇරෙන්න අපි වෙන දේවල් වලට එන්නේ නෑ කියලා. ඉතින් මේවා වුණත් අපේ ලංකාවේ වුණත් කලාකරුවන්ට ක්‍රීඩකීන්ට එහෙම
1: ආදර්ශයට ගන්න නේව.
0: අපේ ක්‍රීඩකේ ওই නූඩල්ස් ඇඩ් වල එහෙම ඉන්නව නේද අපේ ප්ලේයර්ස් ලා.
1: ඔව්. ඒක කොයි බීම ඇඩ් වල
0: තියෙනවද? සොසේජස් ඇඩ් වල. ඒ කොහොම වුණත් ඒ නිසා මේක ගැන යම් කිසි අවධානයක් දෙන්න ඕනේ. අපි උදේ පාන්දර මතක් කරන්නේ ශරීරයට අහිතකර කිසිම දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න එපා.
1: ඒ වෙනුවෙන් පෙනී ඉන්නත් එපා.
0: ඔව්. හරි. දැන් ওই කතාවත් එක්කම මොකද අසනීපයක් කියලා කියන්නේ? විශේෂයෙන්ම දැන් කෑමක් ගත්ත ගමන් අපේ බඩටනේ බලපෑම්. ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. යම් කිසි බඩේ අපහසුතාවයක් වෙන්න පුළුවන්. දැන් බඩේ සාමාන්‍ය අපහසුතාවයක් නම් ඔබ දන්නවා ක්‍රිමිරාජ නිෂ්පාදන.
1: ඔව්.
0: ක්‍රිමිරාජ කරල් ගුලි. මේක ඉතාම හොඳ විසඳුමක්. අවුරුදු ගණනාවක් දශක ගණනාවක් තිස්සේ අපි විශ්වාස කරන සහ අපිට අත්දැකීම් තියෙන.
1: ඔව්. ඉතින් කරල් ගොලි විතරක් නෙවෙයි මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් වාට ක්‍රිමිරාජ නිවසින් මිලදී ගන්න පුළුවන්. වැල් මේ පැණිය, එතකොට ක්‍රිමිරාජ පේයාව, සඳුන් පැණිය, කුරුලෑසෝය මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් මිලදී ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ මේ නිෂ්පාදන පාවිච්චි කරන්න. මොකද දේශීය මුද්‍රව්‍ය යොදාගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ශරීරයට කිසිම අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ගෙදරට හරි නිවස මේ ෆාමසියට හරි වෙළඳසැලට හරි ගෙන්න ගන්න ඕනේ නම් 0112 753 889ට කෝල් එකක් දෙන්න පුළුවන්.
0: 7:23 විෂ මද්‍රව්‍ය ගැන මේ දවස්වල අපි කතා කරනවා. රටම එකට ජාතික වැඩසටහන. ඒක දන්නවා මේ මේ කාලේ ලොකුවට මේකේ මේ දැනුවත් කිරීම වැඩසටහන් කරනවා.
1: ඔව්.
0: ඉතින් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ කතාව හොඳට අහන්න. ඔබ ඔබේ කායික සහ මානසික නේද සුවතාවයේ කෙරෙහි වැඩි අවධානයක් දෙනවා නම් කිසිසේත්ම මද්‍රව්‍යයක ඇසුරක් වාර තියෙන්න බෑ.
1: ඔව්.
0: දැන් අපේ රටේ දන්නවා දැන් ඔය හෙරොයින්, ඇෂ්, කුෂ්, අයිස් ඇතුළු නේ
1: নানা પ્રકાર දේවල් තියෙනවා.
0: ඔව්. සෑහෙන දේවල් තියෙනවා. ඒතකොට මේවා තරුණ ප්‍රජාව විශේෂයෙන්ම අපි දන්නවා පාසල් දරුවන් අතර පවා ප්‍රචලිතයි. ඉතින් මේ කතාවෙන් ඔබේ අනාගතය එහෙම නැත්නම් දරුවන්ගේ අනාගතය බේර ගන්න අවශ්‍ය කරන වටපිටාව තමයි රටම එකට ජාතික වැඩසටහන හරහා සිද්ධ
1: වෙන්නේ.
0: මෙන්න මේ නම්බර එකට කතා කරන්න කවුරු හරි කෙනෙක් සම්බන්ධව ඔබට තියෙනවා නම් යම් කිසි දැනුවත් කිරීමක් කරන්න. ඔබ මේ වෙලාවේ මේ කියන කාරණාවේ අබ්බැහි වෙච්ච අයෙක් නම් ඔයාට පුළුවන් මේ අංකයට කෝල් එකක් දෙන්න.
1: 19 27 අපි හැමෝම එකතු වෙලා අපේ පවුල වෙනුවෙන් අපේ දරුවා වෙනුවෙන් අපේ සමාජ වෙනුවෙන් අපේ රට වෙනුවෙන් මේ වටිනා කින තීරණය ගන්න ඕනේ. ඒ හින්දා තමයි මා අපි හැම වෙලෙම ඔබට මතක් කරන්නේ අසල්වැසියෙක් වුණත් තමන්ගේ පවුල කෙනෙක් වුණත් තමන්ගේ කෙනෙක් වුණත් තමන්ගේ ආදරේ ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ගලංගි ජීවිත බේරගන්න 19 27 කියන අංකයට අදම කතා කරන්න.
0: අපි සින්දුවකට යමු. සින්දුවෙන් පස්සේ අපිට පුළුවන්කමක් තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයට යන්න ඊ ගත ටිකට් එක අතට ගන්න.
1: අපි
0: වාසනාවන්ත ජයග්‍රාහකයෙක්ද කියලා ඊ සුපිරි ත්‍යාගයේ ජයග්‍රාහකයෙක්.

0: 7:29 වෙලාව අද අපි මාර පරාජය ලබන දවස. අද අගෝස්තු 19 මතක තියාගන්න. අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ අවසන් දිනය, සිවුණ දිනය, අවසන් දිනය. අවසන් දිනේ ඉතින් විකට් 6ක් තියෙනවා. ඉතින් අපේ පුත්‍රය ටික ඊයේ හවස් යාමේ එක වෙල නේද පෙරහැර වගේ යන්න පටන් ගත්තා විකට් ටික. ඉතින් අද දවසේ ගැන අපිට තියෙන එක බලාපොරොත්තුවයි ගාල්ලට වැහැපන් මයි අම්මා.
1: එතනින් හරි ගොඩ යන්න.
0: කොහොම හරි වැස්සොත් නම් ගොඩ. මොකද මේ
1: ජාමේ බේරගන්න පොඩ්ඩක්.
0: නැත්තම් වැහි දෙයියන්ට අරෙන්න අපිව බේරගන්න පුළුවන් කමක් නැහැ මේ යගතෙකුට. මොකද මේ අපි ක්‍රිකට් වලට ආදරෙයි. අපිට ඕනේ කොහෙන් හරි කමන්නේ පරාජය නොවී ඉන්න.
1: ඔව් ලැජ්ජනොවී.
0: ඔව් ලැජ්ජනොවී. අරියේ රවීන්ද්‍ර විමල්සිරි කියලා විනිශ්චකරුවෙක් මන් දැක්කාර අවුට් එකක් හිමු දීපු එකක් ගැන මේ දවස්වල මේ අන්තිම පැය කීපේ Facebook වලම කතා කරනවා. ඉතින් බැලුවම විනිශ්චකාරවරුත් ඉන්නේ ඉන්දියාව පැත්තේ.
1: ඔව්.
0: රවීන්ද්‍ර විමල්සිරි ලංකාවේ මිනිස්සු.
1: විමල්සිරි.
0: සිරි කියලා ගෑවුනොත්
1: ඉවරයි. හරි සිරියාවන්ත.
0: මේ සුබ දවසක් ලොතර හේබල.
1: මොකද කියන්න?
0: සුබ දවසක් ලොතරයි.
1: හරි.
0: වෘෂභ ලග්නය තමයි ජයග්‍රාහී ලග්නය. 11:32:49 වාසනාවන්ත අංක ටික. ඊට පස්සේ ජය ලොතරයි ආර් අක්ෂරයත් එක්ක අංක 2 අංක 8 අංක 2 අංක 6. අද සම්පත අංක 7 අංක 9 අංක 1 අංක 7 අංක 9. අංක බිඳුව අංක 1 අංක 7 අංක 9 ආර් අක්ෂරයත් එක්ක. ඊට පස්සේ මීන ලග්නය එක්ක හඳහන ලොතරයි ජයග්‍රහී ප්‍රතිපලයේ අංක 3 අංක 4 අංක 5 අංක 42. ධන නිදානයේ D අක්ෂරයත් එක්ක අංක 5 අංක 60ක අංක 63 අංක 70. J අක්ෂරයත් එක්ක අංක 8 ප්‍රසාද අංකය ජයංක අංක 29 අංක 34 අංක 43 සහ අංක 45. ඒ වගේම මෙගාපව කිව්වද? කිව්වා. ගොවිසත ලොතරැයි X අක්ෂරයත් එක්ක අංක 2 අංක 15 අංක 16 සහ අංක 72. ඊට පස්සේ අපි බලන්නේ මහජන සම්පත ආර අක්ෂරයත් එක්ක අංක 8 අංක 9 අංක බිඳුව අංක 1 අංක 7 අංක 9. ඒ තමයි ජයග්‍රහී ප්‍රතිඵලය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් ටිකට්ස් වැඩි වැඩියෙන් මිලදී ගන්න. එහෙම වුණොත් ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියනවා දන්නවා. රටේ සංවර්ධන කාර්යයන්වලට නේද අරමුදල් රසක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙන අපි වියදම් කරන රුපියල් 40 එතනටත් යම් කිසි මුදලක් දායක කළා. ඒ අවශ්‍ය කරන වටපිටාව හදන ඉතින් සෑහෙන වැඩ කොටසක් කරන ආයතනයක්.
1: ඉතින් මේ පුංචි රුපියල් 40 ගොඩ දන්නවද ඔයා කෙලින්ම මේ අපේ රටේ සංවර්ධනයට දායක වෙනවා කියලා ලොකු දායකත්වයක් සපයනවා. ඒ තමයි රජයේ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසනා අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න ඔයා ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඒ හින්දා ඔයා වියදම් කරන රුපියල් 40 ගැන දුක් වෙන්න එපා. රුපියල් 40 ඔයාට දිනමක් තිබුණත් නැතත් ඔයා රටේ සංවර්ධනයට ලොකු දායකත්වයක් ලබා දීලා දෙනවා.
0: 7:33 වෙලාව අපි ගොනේ සිරි කියලා නම තිබුණොත් මෙව්ව වෙනවා. ඇතැම්ම අයට
1: සමහරක් නේ
0: සමහරක් ඔය එහෙම කියලා ඔය මම මේ ඔය දැකපු පෝස්ට් එකක් කියන්නේ මේ සමහර ඔය අපේ රටේ හිටපු දේශපාලඥයෝ එහෙම නැත්නම් අපේ රටේ හිටපු ඒ ඉන්නේ හිටියේ හිටපුවයි ඉන්න අතරේ ඔය සමහරු
1: ඉන්නේ එක එක පැලැන්ති වල
0: අන්න එක එක පාර්ශවවල එක එක ශේස්ත්‍රවල අන්න එහෙම අයවත් පෙන්ෂන් කරලා තිබුණා එක එක කාලවල හිටපුවා.
1: ඕකේ
0: අලුත්ම චරිතේ විමල සිරි.

0: බැංකුවේ කවුන්ටරේ තියෙන පෑනටත් නේද නූලක් දාලා නූලක් දාලා ගැට ගහලා තියෙන්නේ අපි හොරකම් කරන් යයි කියලා.
1: පෑන
0: ඒ බැංකුවල මහත්තුරු අපේ සල්ලි වලට එහෙම නැත්නම් රටේ සල්ලි වලට මෙව්ව කළා.
1: අපිට දැන් මෙව්ව වෙලා තියෙන්නේ.
0: අපි යනවා අපේ සල්ලි ටික පරිස්සමට බැංකුවල දියන්. ඒ බැංකුවල මහත්තුරු මෙන්න බලේ මේ මගඩි.
1: ඒ කියන්නේ එච්චර අපිව ෂුවර් නෑ නේද? පෑනත් ගැට ගහලා තියෙන්නේ.
0: පෑන ගැට ගහලා තියෙන්නේ.
1: අපේව විශ්වාස නැහැ බලන්න. ඉතින් අපි ඒගොල්ලන්ව විශ්වාස කරලා සල්ලි දීලා.
0: අර රුපියල් 50 පෑන ගැට ගහලා තියෙන්නේ. 50යිද පෑනක් දැන් කියන්නේ?
1: නෑ ඩඩ අඩුයි නේද?
0: රුපියල් 30කට?
1: ඕ 35කට. හරි 50 කියවක. කටනේ 50. සික් හැයියා.
0: අද අපේ මෝර්නින් ෂෝ එකේ පෝස්ට්
1: එක. පෝස්ට් එක. අපිට වෙච්ච දෙයක්.
0: අපි හිතුවේ නැහැ කවදාවත් ඔයගේ පෝස්ට් එකක් හදන්න
1: කියලා. අපේ සෝ එක.
0: හරි.
1: ඉලි ලැජ්ජ.
0: RDB බැංකුව ගැන කියන්නම් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත ඔයාගේ මුදල හරියටම හරි නේද?
1: ඔව්.
0: තැනක තියනවා නම් තැන්පත් කරනවා නම් හොඳ පොලියකට. RDB බැංකුව තමයි බැංකුව. තව විස්තර කියන්නම් පොඩි කතාවක් තියෙනවා කියලා.
1: මොකද?
0: ඔන්න මේ එක කුරුළු පැටියෙක් හිටියා. මේ ඒ කුරුළු පැටියා සාමාන්‍යයෙන් ඉතින් ඉහළ අහසේ පියාඹන්න කැමති කෙනෙක්. හැබැයි එක්තරා කාල සීමාවක කාලගුණේ යම්කිසි වෙනසක් වුණා.
1: හරි.
0: සීත කාලගුණේ ආවා. ඉතින් මෙයා සුපුරුදු විදියට උදේ නැගිටලා ඇඳලා කරලා ඔක්කොම කරලා දත් මැදලා ඔක්කොම කරලා එළියට ආවා.
1: දත් මැදලා. හරි.
0: එළියට ආවිල්ලා මෙයා සුපුරුදු විදියටම ඉහළ අහසේ පියාඹන්න පටන් ගත්තා.
1: හරි.
0: ටික ටික උඩට ගියා. මෙයාට තේරුණා කාලගුණේ වෙනසක් තියෙනවා.
1: ඒක හොඳ නෑ.
0: සුලන් සැරයි විදුලියද කොටයි
1: හෙන හඬ පැතිරේ
0: අන්නේ වගේ. මෙයා ඉක්මනට ගෙදර ඇවිල්ලා කිව්වා අක්කේ අක්කේ අර බලන්නකෝ ඇස්සක් නොවෙන්නේ. ඕනනම් ඒ වගේකුත් ගලප ගන්න පුළුවන්.
1: පුළුවන්. හරි.
0: දැන් මෙයාට ගෙදර එන්න බෑ.
1: බෑනේ.
0: සෑහෙන සීතල කුණාටුවක් වගේ එකක්.
1: හරි.
0: මෙයාට තව පියාඹන්න බෑ.
1: චූටිනේ.
0: මෙයා හිතුවා දැන් මට හයිය නෑ තව දුර පියාඹන්න. මෙයාට තේරුණා එක පාටම නිකන් මේ කලන්තේ වගේ එකක් කියලා.
1: අනේ.
0: මෙයාගේ ඇස් බෝල මෙහෙම උඩ ගියා. අත්තටු ගහන එක නැවතුණා.
1: අනේ දෙයනේ.
0: එක පාරට
1: වැටුණා.
0: ටොක් ගාලා බිමට වැටුණා. හරි.
1: අනේ.
0: ඉතින් ඔහම බිමට වැටිලා ඉන්නකොට දැන් වැටිච්ච අමාරුවයි, අර සීතලයි ඔක්කොම එක්ක ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට එතනින් ගියා ලොකු ගවයෙක්. ගවයෙක් යනකොට පක් ගාලා වසුරු ගොම්බෙට්ටක්.
1: ඒක කියපු හැටි. හරි.
0: ගව වසුරු කිව්වම නිකන් මැජික් වගේ.
1: මැජික් නේ. හරි.
0: ගොම්බෙට්ටක් දාගෙන ගියා. කුරුල්ලගේ ඇඟ උඩට.
1: අනේ අර චූටි පෙටියගේ.
0: අයියෝ. අර අසන්නලා හිටපු කුරුල්ල. හැබැයි මේ කුරුල්ලා කුරුළු පැටිය එක පාරටම හයියෙන් කෑ ගහන්න ගත්තා.
1: ඇයි?
0: සතුටින්. අර ගොම්බෙට්ටේ උණුසුම තියෙනවා.
1: අනේ.
0: මෙයා සීතලේම හිටි.
1: හරි හරි හරි හරි.
0: හරි. මෙයාට ඒක මාර චිල්. චිල් නෙමෙයි මාර ජොලි. හරි. මෙයා හයියෙන් කෑ ගහන්න ගත්තා. සින්දු කියනා වගේ දැන් කිචි පිචි කිචි පිචි ගාල් කෑ ගහනවා. ඔතන අහල පහල කැලෑවක හිටියා කැලෑ පූසෙක්. කැලෑ පූසා මෙතනට ආවා. එනකොට ඇවිල්ලා මෙයාගෙන් ඇහුවා මොකද කුරුල්ලෝ?
1: කොහෙ කෑ ගහන්නේ?
0: මොකද කෑ ගහන්නේ? රැක්ද? මේ බලන්නකෝ පූසයි මේ ගොම්බෙට්ටක් ඇඟට
1: වැටුණා.
0: ඔව් දැන් මට මේ මගේ තටුවෙන් පොඩ ඇලිලා තියෙන්නේ. මෙයා දැන් තියෙන අර උණුසුමේ සැප විඳින ගමන් අර තටු දැන් බර වෙලා
1: තියෙන්නේ.
0: හරි ගොම්බෙට්ටක් ඇඟට
1: වැටුණානේ.
0: මෙයා කිව්වා මේ මාව මෙතනින් ගන්නකෝ කියලා. පූසා කිව්වා රයිට් ඕකේ ඊසි. පටස් ගාලා එළියට ගත්තා. ගත්ත ගමන්
1: කටේ දාගත්තද?
0: කටේ දාගත්තා. වැඩේ ඉවරයි. කතාව ඉවරයි.
1: චැප්ටර් ක්ලාස්.
0: අපේ ජීවිතවලත් එනවා මෙන්න මෙහෙම මේ වගේ අවස්ථා. එක පාට ගොම්බෙටි වගේ මිනිස්සු අපේ ජීවිතවලට
1: එනවා. හරි. පලාතව ගඳ ගහලා නේද?
0: ඔව්. ඒ වුණාට ඒගොල්ලෝ අපිට අර උදව් කරන්න එන ලීලාවෙන් එන අය වගේ ලොකු හානියක් කරන්නේ නැහැ.
1: හරි.
0: ඒ කියන්නේ ඔබව අමාරුවේ දමන හැමෝම ඔබේ සතුරන් නෙවෙයි. හරි. දැන් අර ගවයා මේ මෙතනින් ගිය හරකා මෙයාගේ හතුර නෙවෙයි. හරි, ගවයා කුරුල්ලව ගොමගොඩෙන් වැහුවත් ඒ ගොමගොඩේ එයාව ජීවිතේ බේරෙන උණුසුම තිබුණා.
1: උණුසුම තිබ්බනේ. හරි,
0: සමාල්ලාට විපතක් වගේ පේන දෙයක් ඇත්තටම ඔබේ ජීවිතේ පැවැත්මට වර්ධනයට හේතු වෙන්න පුළුවන්. දෙවෙනි අනිත් එක්කෙනා පූසක්. ඔබව කරදරයෙන් ගොඩගන්න හැමෝම ඔබේ මිතුරන් නෙවෙයි කියලා
1: ඔබට
0: ඔප්පු කරා. පූස බැලූ බැලමට උදව්කාරයෙක් වගේ පෙවුණා. ඔ කුරුල්ලව අමාරුතනින් එළියට ගත්තා. අරගෙන එයාගේ ආහාරය බවට පත් කරගත්තා. සමාල්ලාට මිනිස්සු ඔබව එක ප්‍රශ්නකින් බේරගන්නේ ඒගොල්ලන්ට වෙනත් සැලසුමක් තියෙන නිසායි. කල්පනාකාරීව නේද ඔබ ජීවිතේ දිහා බලන්න
1: ඕනේ.
0: මේක තව පාඩමක් තියෙනවා. ඔබ ලොකු කරදරයක ඉන්නකොට සමහර අවස්ථාවලදී නිහඬව සිටීම ප්‍රඥාවන්තයි. කුරුල්ලා ගොමගොඩ ඇතුලේ නිශ්ශබ්දව හිටියනම් එයා ආරක්ෂිතයි. ඒත් ලැබුණු පහසුව නිසා උද්දාමයට පත් වෙලා සින්දු ගියලා
1: කෑ ගහලා
0: වැඩේ අවුල් වුණා. ඒ නිසා මේ කියන දේ මේ පුංචි කතාවෙන් අපි ගමු එළියට. දැන් සමහර මගේ ඉතා උගත් බුද්ධිමත් අපේ යාළුවෝ කල්පනා කරනවා කුරුල්ලො එහෙම පූසෝ එක්ක කතා කරනවා.
1: වැයින ඉතින් හද වෙනවා වැංගිල දිහා බලන්න.
0: කතා කියන අපිට ගහන්න. 7:48 ඔන්න RDB බැංකුව ගැන කියන්න පුළුවන්. රාජ්‍ය සුරක්ෂිතතාව සහිත වාගේ සල්ලි ටික හරියටම FD එකක දානවා නම් හොඳම රේට් එක දෙන්නේ RDB එක. රාජ්‍ය සංවර්ධන බැංකුව.
1: හරි.
0: ශාඛා 272ක් තියෙනවා රට පුරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. පරිස්සමට වාගේ සල්ලි ටික දාලා ඔයා ගෙදරටලා ඉන්න බබා වගේ. ඒගොල්ලෝ සල්ලි ටික පරිස්සම් කරලා කල්පිරුණාට පස්සේ මාස 3-6 එහෙම නැත්නම් ඉතින් එහාට දිගුකාලීන වශයෙන් උනත් නේද ඩිපොසිට් එක දාන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය කරන දේවල් ඔක්කොම හදලා සල්ලි ටික පරිස්සම් කරලා හොඳ පොලියක් වාගේ අතට දෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ RDB බැංකුව. මතක තියාගන්න බ්‍රාන්චස් 270 ගානක් තියෙනවා. ඒ හින්දා ඔයාගේ ළඟම ටවුන් එකේ අනිවාර්යයෙන්ම RDB එකක් තියෙනවා.

0: 7:53 වෙලා.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 7 6 7 9 5 7 9.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 7 6 7 9.
3: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
5: Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
0: උදේ 8 වෙනිදා විනාඩි 5ක් තියෙනවා. මේ ඔය වැරදි විදිහ ව්‍යායාම් කරාම ඔය සමහරු ඉන්නවා මගේ ජිම් එකේම ඉන්නවා මේ මල්ලිලා ඇඟේ සම්පූර්ණ බල බර කිලෝ 40ක් 50ක් විතර මෑන් උස්සනවා බර කිලෝ 75ක් විතර ඊයේ හැමයක් වුණා මේ උස්සගෙන බරක් උස්සන්න ගිහිල්ලා පොඩක් අර එකපාරට නිකන් පොඩි ඇස් නිලංකාර වෙලා ගිහිල්ලා ඒ තරුණ මල්ලි අවුරුදු 23ක් විතර එක පාට ඇදගෙන වැටුණා. බැලුවම දවල්ට කාලත් නේ.
7: ඕනේ.
0: හරි. වතුර එකක් බීලා ඇවිල්ලා සෙල්ලම් කළා. ඉතින් එයාගෙන් ඇහුවා මෙයා මේ පොඩි අවුරුදු 23යි. එයා හැබැයි එයාගේ එයා වර්ක් අවුට් කරන විදිය දැක්කම හිතෙනවා එයා ලූෂන් අයවත් පහු කරයි කියලා. තමන්ගේ ඇඟට ඔරොත්තු නොදෙන මට්ටමේ වර්ක් අවුට් කරන අය අපි දැකලා
7: තියෙනවා.
0: ඔය හවසට ජොගින් ට්‍රැක් වල දුවනවා නේද? සමහරු දුවන්නේ තමන්ගේ ඇඟට ඔරොත්තු දෙන ප්‍රමාණයද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
7: ඔවුනේ.
0: කිලෝමීටර් මම අද 5ක් ගියා. වට මේකේ 6ක් ගියා. පින් සිද්ධ වෙයි ඒව හරි නේද?
7: ඔව්.
0: කාගේ හරි දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා ඕනේ උක කරන්න.
7: අනිවාර්යයෙන්ම.
0: නැත්තම් ඔය ජොගින් ට්‍රැක් එකේම ඔබ නේ.
7: ඔව් කියන්නේ නැහැ ඉතින්.
0: ව්‍යායාම කරනකොට වුණත් නිවැරදි ඉරියව් වලින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පවුවදා වැඩට යන හම්බෙන්නේ නැහැ. ජොයින්ස් රිදෙනවා, පා වෙනවා, ඇඟ පාට
7: වෙනවා. අපේ කට්ටිය නිකන් අර හැමදේම නිකන් අර බදාගෙන කරන්නේ නේද?
0: හරි, ඔය කොහොම වුණත් ජොයින් පේන්ස් කියපු ගාන ඔයාට මතක් වෙනවා ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. දැන් එක්සයිස් කරන අය විතරක් නෙමෙයි අවුරුදු 18 වැඩි ඕනම කෙනෙක්.
7: ඔව්.
0: සමහරට ඔය එකම විදියට පුටුවක වාඩිලා පාඩම් කරන කෙනෙක්. ආගේ ඔෆිස් එකේ වැරටි කරන කෙනෙක්. ඔෆිස් එකේ තියෙන පුටුව දන්නවනේ ඒක හැටි.
7: අමුදි ගන්නනේ.
0: කාලකින් එක මාරු කළා නෑ. ඉතින් ඒවා අලුත් වැඩියා කළා නෑ. ඒවැ හරියට ඒ කියන්නේ අපි කියන්නේ නිවැරදි ඉරියව්වෙන් ඉන්න බෑ.
7: බෑ.
0: ඔයාට කොහොමත් එහෙම ඉඳලා පුරුද්දකුත් නෑ.
7: පුටුවේ විදියටම අපිත් හැදිලා.
0: අන්තිමට කොන්ද නේ. ඊට පස්සේ ආගේ බෙල්ල උරහිස ඔය කියන ඕනම තැනක මේ කියන පේන් එන්න පුළුවන්. වලලු කර වෙන්න පුළුවන්, මැණික් කටුව වෙන්න පුළුවන්. හරි, ඔය කියන ඔක්කොටම තමයි රුපියල් 1900ට විසඳුමක් දෙන්නේ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. 1920යි. මේක 100%ක් ස්වභාවිකයි ෆැරක් එකේ ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක පරීක්ෂණාත්මකව තහවුරු කරගෙන තියෙනවා. මේක හරියටම හරියන ප්‍රොඩක්ට් එක කියලා.
7: ඔව්.
0: ඒ නිසා අමුද්‍රව්‍ය ගැන කියනවා නම් පාවිච්චි කරපු අමුද්‍රව්‍ය 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය. සුවඳක් තියෙනවා. ගඳ නැහැ. තෙල් එකක් නෙවෙයි.
7: ක්‍රීම් එකක් නෙවෙයි.
0: ගාගෙන ඕනම තැනක යන්න පුළුවන්. මේක ගාපු ගමන් මෙහෙම හොඳට පිරිමැදලා මේක ඊට පස්සේ මේ ඇබ්සෝබ් කරගන්නවා.
7: ඔව්.
0: ඒ හින්දා ගෑවා කියලාවත් දන්නේ
7: නැහැ. හොයන්න බෑ.
0: රුපියල් 1920යි ෆැඩ්නාවත ශිල් ඇක්ටිව් ප්ලස් ගැන කිව්වේ. ගෘහණියන්ට වෙන්න පුළුවන්, වෘත්තිකීන්ට වෙන්න පුළුවන්, ක්‍රීඩකීන්ට වෙන්න පුළුවන්, ශල්‍ය කර්මෝලින් සුවය ලබන ඔබට වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ෆාමසි එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැරවලදී ඔයාලා දැන් ෆැඩ්නාවත ශිල් ඇක්ටිව් ප්ලස් ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මතක් කරනවා. ඔයාගේ ඇස සම්බන්ධව තියෙන ප්‍රශ්න වලටත් අපි කිව්වා ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න කියලා. ලෙන්ස් ටෙක් කියලා කියන්නේ ඔයා දන්නවා රජයේ අනුමත ආයතනයක්. මේ ඇහැ ඔයාගේ ඇහැ මේ ලොකු ගානකට නෙවෙයි සාධාරණ මුදලකට. ඔයාට දැන් පෙනීමේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඔය තියනවට වැඩිය නේද හොඳ මට්ටමකට ගේන්න මේ ටීම් එකට පුළුවන්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල්.
7: මොකද සුදුසුකම්ලත් ඩොක්ටර්ස්ලානේ ඉන්නේ. එහෙනම් බය වෙන්න එපා. හොන කට්ටිය නෑ හැ. සල්ලි කඩා ගන්න විතරක් නෙවෙයි. ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරලා ඇස් දෙක ඇස් දෙකක් විදිහට ආපහු ආට දෙන තැනක් තමයි මේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. ඔයාට තියෙනවා නම් ඇස් සුදු ඉවත් කරන්න, ඒ වගේම දියවැඩිය සායනට යන්න ඕන නම් ඒවත් තියෙනවා. ග්ලූකෝම සායන, ළමාක්ෂි සායන, ඇස් කන්නඩි සේවා, බාහිර රෝගියාංශ තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම එකම තැනින් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි කට්ටියක්, සුහදශීලී කට්ටියක්. ඉතින් ඔය ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ඒගොල්ලන් එක කතා කරගන්න පුළුවන්. නම්බර්ස් දෙක මතක් කරන්න.
0: 0768 නිෂ්පාදන ගැන. ඉතින් කිරි වීදුරුවක රස බලනකොට ලංකාවේ අපිට අපේනේ මේ ප්‍රොඩක්ට් එක කියන අභිමානේ ඉන්න නේ. එහෙම හැඟීමක් එන්න නම් ඔයා පැල්ලොත්ත කිරි වීදුරුවක් ඕනේ බොන්න.
7: ඔව්.
0: ස්වභාවික කිරි රසය, නැවුම් කිරි රසය. වතුර කලවම් කළා. අර එහෙමනේ සාමාන්‍ය අපිටනේ ගොඩක් වෙලාවට ෆ්‍රෙෂ් මිල්ක් එකක් එහෙම ගන්න ගියාම
7: තියෙන්නේ.
0: එහෙම නැතුව ස්වභාවික කිරි රසය හොයනවා නම් ආ ගන්න ඕනේ පැල්වත නිෂ්පාදන සුපර් මාකට්ස් නේ. එහෙම නැත්නම් අවුට්ලට් වල ගේ ළඟ තියෙන පොඩි කඩේ, ග්‍රොසරි වල ඕනම තැනක දැන් පැල්වත නිෂ්පාදන සියල්ල ඔයාලට ගන්න අවස්ථාවක් දීලා තියෙනවා.

0: උදේ 8 විනාඩි 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිදහස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන් අපිට අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමාව තන්න 0117 679 579

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ගුඩ් මෝර්නින් සුබදාසර 8:09 වෙලාවලුත් පැයක් අපි ඉන්නේ 8:09 10යි
1: 8:09 10යි
0: 8යි උදේ 8යි විනාඩි 9යි තප්පර 10යි සාමාන්‍යව අලුත් ඇඳුම් මාසෙට ඇඳුම් කීයක් විතර යන්නවද
1: කියන්න බෑ මෙයා මං එච්චරට ඇඳුම්
0: ගන්න නෑ අරන් දෙන්න ස්පොන්සර්ස් ලයින් නෝනේ
1: ඔව් ස්පොන්සර්ස් ලයින්
0: දැන් බලන්න මේ සාමාන්‍යයෙන් අපි අනිවාර්යයෙන් මාසෙට ඇඳුමක් එහෙම ගන්නවනේ
1: ඔව්
0: සමහර අම්මලා අපේ අම්මලා තාත්තලා නම් එහෙමත් නෑ අවුරුද්දට 1-2යි
1: එයා ඒත් අපි අරන් දුන්නා
0: ඔව් දැන් ඔයා අදාන් දින ඇඳුම් වල ක්වොලිටි එක මීට අවුරුදු 10කට 20කට කලින් තිබුණ ක්වොලිටි එක නෙවෙයි
1: ඔව්
0: බාලයි ඒ නිසා අපි නිතර නිතර ඇඳුම වෙනස් කරන්න වෙනවා හේතුවම පාට යනවා
1: පොඩි වෙනවා
0: ඔව් අර මූල් ලැබෙනවා නූල් ලැබෙනවා එක එකම වෙනවා ඉස්සර අපි අඳුමක් ගත්තම ඒක අවුරුදු ගාන කඳින්න පුළුවන්. ඒකේ මැහුම් ගැලවෙන්නේ නැහැ, පාට යන්නේ නැහැ, රිදිදිය වෙන්නේ
1: නැහැ.
0: නේද?
1: ඇදෙන්නේ නැහැ, පොඩි වෙන්නේ
0: නැහැ. ඔව්, අද වෙනකොට ඒක සෑහෙන වෙනස්. බොත්තම් ගැලවෙනවා. පිටෝන් රූම් එකෙන් බෑග් එක දාලා කැෂියර් කරලා බස් ගන්න කලින් ආයි පොඩ්ඩක් දිගෑල බලනකොට බොත්තම ගැලවෙනවා. හරි. ඉස්සර ක්වොලිටි ඇඳුම් තිබුණේ ඇයි? ඔය 1980 ගණන් වල ඇමරිකාවේ සාමාන්‍ය මිනිස්සෙක් අවුරුද්දකට ගත්තා කියලා කියන්නේ අලුත් ඇඳුම් 12ක් විතර.
1: හරි.
0: හැබැයි අද සාමාන්‍යයෙන් මේ සමීක්ෂණයකින් හෙළි වෙනවා අවුරුද්දකට ඇඳුම් 68ක් විතර ගන්නවා කියලා. ඒ කියන්නේ ඉස්සරට වැඩි අපි 5 ගුණයක් දැන්
1: ඇඳුම්
0: අඳිනවා. ගන්නවා. පුදුමයි කියන්නේ අපි ඇඳුම් වලට වියදම් කරන මුදල ඉස්සරට වඩා භාගිකින් අඩු වෙලා තියෙනවා. දැන් ඇඳුම් ගාන වැඩි වෙනකොට වියදම් කරන ගාන
1: වැඩි වෙන්නේ බෑ.
0: එහෙම වෙලා නැහැ. 80 සහ 90 දශක වල ප්‍රසිද්ධ වෙළඳසැල් අවුරුද්දකට ඇඳුම් කලෙක්ෂන් ගෙනාවේ දෙපාරයි. අර වසන්ත කාලයේ ගිම්හාන කාලේ හුඳින් නේද? සරත් එහෙම නැත්නම් ශීත. ඔය ඒ වගේ මේ ඒ කාලවල විතරයි.
1: හරි.
0: මේ ඇඳුම් හදන්න ඩිසයිනර්ස්ලා මාස 9ක් විතර කාලයක් ගන්නවා. එයාලා රෙදි වර්ග තෝරලා ප්‍රමාණයන් වලින් තෝරලා ෆැක්ටරි වලට ලොකු ඕඩර් එකක් දෙනවා. මේ ඕඩර් එක මෙව වුණාට පස්සේ ඒ කියන්නේ විකුණන්නේ නැත්තම් කම්පැනියට මාර පාඩුවක් වෙනවනේ.
1: ඔව්.
0: අන්නේ ඒ රිස්ක් එක නිසාම ඉස්සර ඇඳුම් හදද්දි මාරම සැලකිල්ලක් ක්වොලිටියක් ගැන හිතුවා.
1: හිතන ආ හරි.
0: සර්ලෝම කිව්වොත් ඉස්සර මිනිස්සු සල්ලි දුන්නේ ඇඳුමේ ක්වොලිටිය සහ කල් පැවැත්මට. ලෝකයේ මේ ඇඳුම් කලාව සම්පූර්ණයෙන් වෙනස් කළේ ZARA කියන ස්පාඤ්ඤ කම්පැනිය.
1: ZARA.
0: එයාලා ගෙනාවා ෆාස්ට් ෆැෂන් කියන සංකල්පය.
1: හරි.
0: සාමාන්‍යයෙන් ඇඳුමක් ඩිසයින් කරලා කඩේට එන්න මාස 9ක් යද්දී සාර කම්පැනි එක දවස් 15කින් කළා. කොහොමද යාලා එක කළේ? එයාලා වෙන රටවලින් ඇඳුම් මහනවට වඩා තමන්ගෙම රටේ රොබෝවරු දාලා ලොකු ෆැක්ටරි හැදුවා.
1: රොබෝ?
0: රොබෝලලා. ඒ වගේම එයාලා එකපාර ලොකු ඕඩර් ගන්නේ නැහැ. එයාලා කරන්නේ පොඩි තොගයක් කඩේට දාලා බලනවා ඒක විකිණනවද කියලා.
1: ආ කොහොමද තාත්තේ කියලා.
0: ඔව් විකිණනවා නම් දවස් කීපයකින් ඒ ඩිසයින් එකේ තව ගොඩක් හදනවා. ඒ නිසා සාර එක ලොකුවට පාඩුනේ නැහැ. ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධම ඩිසයිනර්ස්ලා හදන ඔය 1000ක ඇඳුම සති කීපයකින් ඩොලර් 80ට සාරා කඩින් ගන්න පුළුවන් කමක් ලැබුණා. සාරා ස්ටෝස් කෙලින් වීදිය පිටකොටු. ඉතින් මේ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ලෝකයේ ට්‍රෙන්ඩ් වෙන ඇඳුම අඳින්න අවස්ථාවක් ලැබුණා. ඒ පාරේම ආවා H&M කියලා, ඒ වගේම Forever 21 කියන කම්පැනිය. මේගොල්ලෝ ලාභයට ඇඳුම් දෙන්න පටන් ගත්තා. 2000 ගණන් වෙද්දී අර පරණ ක්වොලිටියට ඇඳුම් හදපු කම්පැනි වලට ෆාස්ට් ෆැෂන් කියන එක ඔය ඒ සංකල්පෙක හැප්පෙන්න බැරි වුණා. ඒ නිසා එයාලා තමන්ගේ ඇඳුම් වල ක්වොලිටිය බාල කරලා ලාභ හොයන්න පටන් ගත්තා.
1: හරි.
0: ස්වභාවික රෙදි වෙනුවට ප්ලාස්ටික් රෙදි. ඈ? ඔව්. ඉස්සර ඇඳුම් හැදුවේ 100%ක් කපු කොටන් වලින්.
1: ඔව්.
0: ලොම් වූල් වලින්.
1: ඔව්.
0: හැබැයි දැන් කඩෙන් ගන්න ඇඳුම් වල තියෙන පොලියස්ටර්.
1: ආ
0: ඔව්. තවර ඉලාස්ටින් කියලා ගත් තියෙනවා. ප්ලාස්ටික් රෙදි මේවා. මේවා ලාභයි යදිනවා. හැබැයි මේ ප්ලාස්ටික් කෙනි ඉක්මනට කැඩලා යනවා. ඇඳුම ඉක්මනට පරණ වෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ පොඩි දේවල් වලින් සල්ලි ඉතුරු කරන්න මේගොල්ලෝ පටන් ගත්තා. ඉස්සර ඩෙනිම් කලිසමක තිබුණේ යකඩ සිපර් එකක්. අද තියෙන ප්ලාස්ටික් සිපර් එකක්.
1: එකවරක් උඩට ඇද්දක වගේ.
0: ආ. ඉවරයි. සිපර් එක හිමින් පාන්න. කැඩෙනවා මොකද ප්ලාස්ටික්.
1: ප්ලාස්ටික් නේ.
0: කැඩුන්නේ නැති වුණත් පරිස්සමයි.
1: හරි.
0: ඉස්සර ඔය මේ ලස්සන බොත්තම් තිබුණා ඔය ස්වීටර්වල.
1: ඔව්.
0: අදේව නැහැ. ඉස්සර එක එක ප්‍රමාණය ඇඳුම් තිබුණා. අද ගොඩක් ඒවා තියෙන්නේ වන් සයිස් එකක්. يعني හැමෝටම හරිය රෙගුලර් කියලා
1: වගේ. ඔව් ඔව්
0: ඔව්. හරි. මේ හැම දෙයක්ම බොරු. බොරුව. බොරුව කියලා කියන්නේ හැම දෙයක්ම ව්‍යාජයි, ෆේක්. මේගොල්ලන්ගේ දැන් හැම දෙයකම තියෙන්නේ කම්පැනි සල්ලි ඉතුරු කරලා බාල ප්‍රොඩක්ට් එකක් දීලා. ඇඳුම ඉක්මන්ට ඉක්මන්ට ගත්තොත් තමයි ඒගොල්ලන්ට ඇතුළට ඉන්කම් එක එන්නේ. ඉස්සර වගේ එක ටීෂර්ට් එක මාස 6-7 අඳින්න දුන්නොත්, ක්වොලිටියට දුන්නොත් බිස්නස් නෑ.
1: ඒකනේ, ඇත්තනේ.
0: හරි. ඒ ඔය සාර කම්පැනියට ඇඳුමක් හදන්න දවස් 15ක් යනකොට චීනේ ෂෙයින් කියන කම්පැනිය ඒක කරන්න යන්නේ දවස් 3යි දැන්.
1: ආ නේ.
0: වඩ තේනවද මේ තරංකාරීත්වය කොහොමද වෙනස් වෙන්නේ කියලා? ශ්‍රමය සූරා කනෝ. 2013 බංග්ලාදේශයේ ඇඳුම් ෆැක්ටරි කඩන් වෙරලා කම්කරු 1000ක් විතර නේද?
1: ඔව්.
0: අම්යෝ වුන් හිටි දැන් අමතක වුණා. යන්න එන මං නැති වුණා.
1: නැති වුණා.
0: ඔව්. ඉතින් ෂෙයින් වගේ කම්පැනි වල ඇඳුම් මහාන අය සතියකට පැය 75කට වඩා වැඩ කරනවා. අද අපේ ලංකාවේ වුණත් ඇඳුම් සම්බන්ධ ෆැක්ටරි ආරම්භ බලන්න කණ්ඩවත් වෙලාවක් නැහැ.
1: ඇත්ත ඇත්ත.
0: මේ කනවා වාඩි වෙනවා, බත් කටවල් 4-5ක් බඩට දා ගන්නවා, අත හොදනවා, දුවනවා, ආයලා ඉන්නේ කියලා.
1: ටාගට්ස් තියෙනවා. පැයට මෙච්චරක්, පැයට මෙච්චරක් කියලා.
0: ඔන්න ඕකයි ඇඳුමේ කතාව. මේ ඔක්කොම අහගෙන හිටියට පස්සේ හිතෙනවා.
1: ඇයි යන්නේ?
0: ඇඳුම් නැතුව හිටියනම් මේ වැඩි හොඳයි.
1: ඇයි අපි ඇඳුම් අඳින්නේ?
0: 8:14. Good morning. සුබ දැසනයි.

0: Lakhanda Radio ITN.
1: Mamanandam maanam relax.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
4: ඇසේ සුද ඇවිල්ලාද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩ තහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7 679 579
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 400 600
6: මොහොද හත් ගව්වත් තියෙද්දි මේ ෂෝට ඉවත් කළා නේද?
7: අවේක දැන් මොඩර්න් කරලා.
6: ඔව් නාන ඇඳුම දාගන්න සිරිතක් නැහැ.
7: නැ.
6: නේ?
7: ඔව්.
6: මොහොද හත් ගව්වත් තියෙද්දි ඇඳගෙන යන ඇඳුම ගලවලා නාන ඇඳුම දාගන්න සිරිතක් නැහැ.
7: නැහනේ.
6: දැන් කාලේ ඇඳන්ගෙන ඒවත් එක ගලපලා ඕන එකක් දාගන්න.
7: ඔව්.
6: හරි. හැබැයි මේ ස්වභාවික ආපදා කියන ඒවට අපි කල්තියා දැනගෙන සූදානම් නොවුනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
7: ඔව්.
6: ඒ නිසා මේ කාලේ ඔයා දන්නවා ලෝකෙම කතා කරන්නේ විශේෂම ආසියාව කතා කරන්නේ එල් නිනෝ ගැන. හිතාගන්න බැරි කාලගුණ තත්ත්වයන්. හිත විටක වහිනවා, විටක පායනවා.
7: විටක සතුට, විටක දුක වගේ තමයි.
6: දැන් මේකට ලෑස්ති වෙනකොට අපි කිව්වා ඉස්සරහට එන්න තියෙන ජලාශ හිඳිලා ගණ්ඩ දෙයක් නැහැ.
7: ඔව්.
6: පතුල මතුවෙලා 1700 ගණන් වල නටබුන් මතුවෙලා තියෙනවා සමහර ජලාශවල. හරි. සමහර නගරවල ඔය මේ කියන්නේ සමහර මේ වැව් එහෙම හිඳුනම 1700 ගණන් වල තිබ්බ නගර මතුවෙලා තියෙනවා. මේ ලංකාවේ.
7: ඔව්.
6: ඒ මෙහෙම ඇස්සු මේව කරලා බලන්න
7: එපා. ඒ හිතා ගන්න පුළුවන්ද නේ අපේ රට තිබ්බ විදිහත් එක්ක.
6: ඔව්. එතකොට 30% විතර වෙනකන් ජලාශවල ජල මට්ටම අඩු වෙලා. ඉතින් මේ කියන තත්ත්වයන් එක්ක ඉස්සරහට අපිට විදුලි කප්පාදුවකට යන්න වෙයි. එතකොට පාට බහැලා ඔලුව තුපත්තු කරගෙන තියාවු තියාවු කියලා හරියන්නේ නැහැ. ඒවට අපි සාමාන්‍ය ජනතාව විදිහට මොලේ කලඳක් හරි තියෙන ජනතාව විදිහට අපිට මේවට විසඳුම් දැන් ඉඳලම කල්පනා කරන්න වෙනවා. ඩීප් ටෙක් සෝලා ඔයාගේ ගෙදර විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් සහ විශේෂයෙන්ම ආ දන්නවා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් වට වතුර ඕනේ. වතුර ගන්න මොකක් හරි වෝටර් පම්ප් එකක් පාවිච්චි කරනකොට ඒකටත් කරන්ට් එක නේද?
7: ඔව්.
6: උපයෝගී කරගන්න නැතුව වාඩ පුළුවන් නම් සෝලා වෝටර් පම්ප් වලට යන්න. ඩීප් ටෙක් ඒ මතක් කිරීම ආඩ කරන්න.
7: ඉතින් ඔයාගේ නිවසට වගාවට ගොවිපලට හෝරලේට කර්මන්ත ශාලාවට හරි ව්‍යාපාරික ස්ථානයට හරි අවශ්‍ය කරන ඩීප් වෙල් පම්ප් සහ සෝලා වෝටර් පම්ප් විසඳුම ඔයාර විශ්වාසයෙන් යුතුව සම්බන්ධ කරගන්න පුළුවන් ඩීප් ටෙක් ඉංජිනේරින් සමග. ඉතින් ඔයාගේ ස්ථානයේ ජල අවශ්‍යතාවය අඳුරගෙන ජලය ලබා ගන්න ඕන ගැඹුර ඒ වගේම දවසකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරා ගැනීමේ ඉඳලා ඒක සවිකරන තැනට වෙනකම් අවශ්‍ය තාක්ෂණික සහාය ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නම්බරකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට 077 777 7374.
6: දැන් බලන්න මේ ඔය ඩීප් ටෙක් ගැන කතා කරනකොට ඔන්න ටෙක්නෝ කොහොමද ඇග්‍රි වලට පාවිච්චි
7: කරන්නේ?
6: ස්මාර්ට් ඇග්‍රි.
7: හා.
6: අපි ස්මාර්ට් ක්ලාස් රූම් ගැන කියනවා. ස්මාර්ට් ෆෝන් ගැන කියනවා. ස්මාර්ට් ටීවී ගැන කියනවා. හැම එකම ස්මාර්ට් නේ.
7: ඔව්.
6: ඇග්‍රි. ඇග්‍රි ස්මාර්ට් වෙන්නේ ඔන්න ඔයගේ දේවල් එක්ක. හරියට මොලේ කල්පනා කරලා තාක්ෂණය දාගන්න ඕනි. දැන් බලන්න ඩෝමා මැෂින් එක ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය.
7: හරි.
6: ඉස්සර වී ටික අරන් ගිහිල්ලා කයියක් දාගෙන බුලත් ටිකක් කකා.
7: කාලා.
6: උදේ දීපු වී මිටිය හවස් වෙනකන් කොටලා නැහැ. එතකොට වී මෝලේ අයියට හොඳට අමතලා. රෑට ගෙදර එනකොට ගෙදර මායියාගෙනුත් හොඳට බැනුම් අහලා.
7: මායියාගේ
6: ගාව. තමුසේ මේ වී මිටිය අරන් ගිහිල්ලා මේ කියලා හොඳ වෙන් අහගන්න.
7: උදේින මක් කරවද?
6: දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ස්වයංක්‍රීය වීකිටීමේ මැදිස්ථාන. පටව ගත්ත මොකේ හරි වාහනයක ගිහිල්ලා දැම්මා. පැයයි. පැයට වී කිලෝ 1000ක් කොටනවා. ලේසි නෑ. එතකොට ඔය වී යටේ තියෙන ක්වොලිටි එක මේන්ටේන් වෙනවා. ඒ ඩෝමා. හරි. මාක්ස්මන් ගෲප් එක තමයි ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ දවන්තම ලොකුම චේන්ජ් එක කරේ. හරි. යන්ත්‍රෝපකරණ රස කඳුන්වල දුන්නා. මම මේ කිව්වේ හැමදාම කියන ඩෝමා එක ගැන. මාක්ස්මන් පේජ්කට කියල බලන්න ඒගොලු කරන වැඩටිය. දැන් මේ දවස්වල ස්ටාෆ් එක ගන්නවා ගොඩක්. මොකද වැඩ වැඩි. ඉල්ලුම වැඩි. නේ ඔෆිස්වල වැඩ කරගන්න ඕන කරන ස්ටාෆ් එක දැන් තව තව ගන්න වෙලා තියෙනවා. ඉතින් ඔන්න වේකන්සි කීපයක් තියෙනවා මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ.
7: ඉතින් ඔය ජොබ් එකක් හොය හොය ඉන්න ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ටග් ගාලා මං මේ කියන නම්බර් එකට CV එකක් දාන්න ඊට කලින් කියන්නම් ඔයාට ඕනේ ක්වොලිෆිකේෂන්ස්. ඒ කියන්නේ සුදුසුකම් මොනවාද කියලා අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕලර්ස් වලට පෙනී හිටියත් කමක් නැහැ. ඒක හොඳ සුදුසුකමක්. ඒ වගේම තමයි එතන දින ඉන්න ටීම් එකත් එක්ක හොඳට හරි හරියට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න රැකියා බාර්ත ටික ඇසුරම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි තමයි කොල්ලනේ ඔන්න තියෙන රැකියා බාර්ත මෙන්න මේ නම්බර් එක සේව් කරගන්න. ටග් ගල දාන්න CV එක 0767 760 900.
6: කොල්ලනේ කිව්වේ කියන්නේ පිරිවිලම විතරද ගන්න?
7: නෑ ඉතින් කොල්ල මේ දවස්වල ජොබ් හොයනවා වැඩි නේ.
6: ආයික මිසක්. ඕ.
7: ස්ලට් නම් චුට්ටක් ඉතින්
6: කාන්තා පිරිම් ભેදයක් නැහැ.
7: නෑ නෑ නෑ ભેදයක් නෑ.
6: කියන්නේ හොඳ වටපිටාවක් තියෙනවා වැඩ කරන්න. සේෆ්ටි පැත්ත හොඳයි.
7: ඔව්.
6: මානුෂීය පැත්ත හොඳයි. දීමනා හොඳයි. පහසුකම් සියල්ල හොඳයි.
7: ඔය ඇසුරුම් කරුවන්ට එහෙම ගොඩක් මේ ගෑනු කටියට ඇප්ලයි කරන්න පුළුවන්.
6: ඔයගලන හොඳට පුළුවන් නේද?
7: අසරන්.
6: 8:30.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.

0: හතයි තිස් පහයි.
1: ඕකේ.
0: අපිට මේ මැච් එක ගැන තව මොන හරි අපෙන් අහගන්න අහනවා කීප දෙනෙක්. අනේ ප්ලීස්.
1: ප්ලීස් අපිට වෙන වැඩ තියෙනවා.
0: මගේ යාළුවෙක් අපි හැමදාම අහනයි ඉන්නවා. අපි සමහර වෙලාවට ට්‍රම්ප් ගැන කතා කරන ඒවා.
1: හරි.
0: ඒවට ඉන්ට්‍රස්ට්. ඉතින් අපි කියන්නේ අපේ කටකඩිච්ච කතානේ වියන්. ක්‍රිකට් ගැනත් එහෙම සමහර හරි අනේ ක්‍රිකට් එක ගැන තව මොන හරි කතා කරමු කියලා දාලා තියෙනවා. ඔයා හදන්නේ මට ජොබ් එක නැති කරලා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් නඩුවක් දා ඊට පස්සේ.
1: ඈ. ඉවසීම සීමාවක් තියෙනවනේ නේ.
0: ගොඩාක් ඕනේ නේ. නේ.
1: ඔව් එච්චර
0: ඕනේ. ගොඩාක් ඕනේ.
1: ඕනම දෙයක්.
0: අපි ආමුද ජපානි පැත්තට ගිහිල්ලා.
1: යන්. මොකද බැරි යන් යන්නේ.
0: ජපානි කියලා කියන්නේ
1: දියුණු රටක් නේ.
0: දියුණු රටක් මීට කාලයකට කලින්.
1: ඇයි එහෙම කියන්නේ?
0: ඒක එහෙම තමයි. දශක ගණනාවක් තිස්සේ ජපානය කියන්නේ අනාගතය සම්බන්ධ නේද?
1: ඒ
0: නැත්තම් අනාගතය දැකපු රටක්.
1: ඔව්.
0: එහෙම තමයි මුළු ලෝකෙම ජපානය තේරුම් ගත්තේ. හැබැයි අද වෙනකොට ජපානයට මොකද වෙලා තියෙන්නේ?
1: මොකද? ඇයි?
0: ලෝකයේ තුන්වෙනියට ලොකුම ආර්ථිකය කියන කිරුළ පවා අහිමි වෙලා තියෙන්නේ.
1: මොකද්ද?
0: එකට ඉන්නේ අපි හිතමුකෝ චීනය කියලා. දෙක ඇමරිකාව කියලා.
1: හරි.
0: තුන චීනය නෙමෙයි, ජපානය නෙමෙයි. තුනට ඉන්නේ දැන් ජර්මනිය.
1: මොකද්ද අපි විහිළුවක් නෙමෙයි කියන්නේ?
0: නෑ. දැන් ඉන්දියාව හරි. කොහොමත් හෙට අනිද්ද වෙනකොට ජපානයේ ඒගොල්ලන්වත් පහු කරගෙන ඉන්දියාවත් උඩට ඉන්න නේද?
1: එච්චරටම
0: ළඟ ළඟ ඉන්නේ.
1: මොකද
0: ජපානයේ වැටිලා ඉන්නේ. රටට අවශ්‍ය කෑම බීම තෙල් ටික ගේන්න පවා අමාරු තත්යකට වැටිලා ඉන්නේ.
1: ඒ කියන්නේ අපේ තත්ත්වයට.
0: ෂුවර්ද මේ මම කතා කරන්නේ ජපානයේ
1: කියලා.
0: මේකට ප්‍රධාන හේතු දෙකයි. එකක් ජනගහනයේ වයසට යාම. අනිත් එක තමයි අව ප්‍රමාණයේ වෙන මුදල් ඒකකය.
1: හරි.
0: ඔය දශක ගණනක් තිස්සේ වියදමට සාපේක්ෂව වැඩි නොවුණු පඩිය.
1: අනේ
0: මේ අපේ රට ගැන කියන්නේ.
1: ඒකනේ අනේ. හරියට අහල පුරුදු දේවල් ටිකක්.
0: ලෝකයේ සුපිරිම ආර්ථිකයක් තිබුණ ජපානයේ කඩාවැටෙමින් තියනවා කියලා ආර්ථික විශේෂඥයෝ
1: කියනවා.
0: 1980 ගණන් වලට යන්නකෝ.
1: හරි.
0: ඒ කාලේ ජපානයේ ආර්ථිකේ මාර විදිහට දියුණු වුණා.
1: ඔව්.
0: doni ඊට පස්සේ ඔය nintendo toyota වගේ කම්පැනි මුළු ලෝකෙම ඇල්ලුවා.
1: ඔව්.
0: ඒ කාලේ ජපානයේ සල්ලි ඕන තරම් තිබ්බා. මිනිස්සු සහ ඔය කම්පැනි ඉඩම් එතකොට කොටස් වෙළඳපළ අසීමිත විදිහට ආයෝජනය කරන්න ගත්තා.
1: ඔව්.
0: මේක කොච්චර පිස්සුවක් වුණාද කිව්වොත් 1989 වෙද්දි ටෝකියෝ වල ඉඩම් මිල ඇමරිකාවේ නිව්යෝක් වල ඔය මෑන්හැටන් වලටත් වඩා 350කින් විතර ඒ 350 ගුණයකින් විතර වැඩි වුණා. ටෝකියෝවේ තියෙන රාජකීය මාලිගාව ඉම්පීරියල් ප්ලේස් කියලා කියන්නේ
1: පැලස්.
0: පැලස් ආ ප්ලේස්. ඉංග්‍රීසි බෑනේ අපිට. ඉම්පීරියල් පැලස්.
1: හරි.
0: කියන පුංචි බිම් කඩ මුළු කැලිෆෝනියා ප්‍රාන්තයේම තියෙන ඉඩම් ඔක්කොම වඩා වටිනවා කියලා ඒ කාලේ මිනිස්සු කිව්වා. හැබැයි මේක නිකම්ම නිකන් උලුප්පා දැක්වීමක්ද කියලා හිතෙනවා. 1989 දෙසැම්බර් 25.
1: හරි.
0: ජපාන මහ බැංකුවේ අලුත් අධිපතිවරයා මේ ගැන කිව්වා මෙන්න මෙහෙම එකක්.
1: මොකද?
0: එයා කිව්වා ඉක්මනට පොලි අනුපාත වැඩි කළා. එයකෝ දැන් ආර්ථිකය වෙනස් කරන්න ඕනි. හරි. සති කීපයකින් කොටස් වෙළඳපළ 50%කින් කඩා වැටුණා. වැරදි ආර්ථික මේ තීරණ හොඳේ. ඉඩම් මිල 80%කින් කඩා වැටුණා. එක රැයකින් ජපානයේ යෙන් ට්‍රිලියන 1500ක වත්කම් වාෂ්පේලා ගියා. මේක ජපානයේ මුළු ආර්ථිකයේ වගේ තුන්ගුණයක්. බැංකු බංකොලොත් වුණා. කම්පැනි වැහුවා. ජපානයේ රත්තරන් යුගය අවසන් වුණා. මේ කඩා වැටීමෙන් පස්සේ ජපානයේ කම්පැනි තමන්ගේ උපාය මාර්ගය වෙනස් කරා. ලාභ හොයනවා වෙනුවට කොහොම හරි වියදම් කපා හැරලා බේරණ එක තමයි කරේ. දැන් වුණත් ඔය ඔෆිස්
1: කරන්නේ
0: ලාභ හොයනවා නෙමෙයි,
1: කොස්කටි.
0: ඉස්සර ජපානි කම්පැනි එකට බැඳුනාම මැරණකම් මේකේ රස්සාව ෂුවර්. හැබැයි මේ අර්බුදයෙන් පස්සේ යාලා ස්ථීර සේවකීන් ගන්න එක අඩු කරා. තාවකාලික සහ කොන්ත්‍රාත් පදනමට සේවකීන් ගත්තා. ඉතින් ජපානයේ අද වෙනකොට සේවකීන් 137ක් ඉන්නේ අඩු පඩියට තාවකාලික ජොබ් කරා. ඩේස්පේ.
1: ඒකනේ.
0: ආටිස් පේමන්ට්.
1: ආටිස් පේමන්ට් යන්නේ කට්ටියට. බලන්න.
0: ඉතින් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ආර්ථික ප්‍රශ්නේ නෙවෙයි. මිනිස්සු. ජපානයේ දරුවන් නිපදෙන වේගය 2024 වෙද්දී 1.15ට බැහැලා. රටක ජනගහනය එකම විදියට තියාගන්න නම් අගය 2.1ක්වත් වෙන්න ඕනි. අනිත් පැත්තෙන් වයසක මිනිස්සුන්ගේ ගාන මාර විදියට වැඩි.
1: ඔව් ඉතින් ළමයි නෑනේ.
0: අද ජපානයේ මිනිස්සු 30%ක්ම වයස 65ට වැඩි අය. ඉතින් මේක ආර්ථිකයට ප්‍රශ්නයක්. රටේ වැඩ කළා බදු ගෙවන තරුණයෝ නේ.
1: ඒකනේ.
0: හැබැයි පෙන්ෂන් දෙන්න සෞඛ්‍ය පහසුකම් ගන්න ඕන වයසකයි ඕන තරම්
1: ඉන්නවා. කට්ටිය වැඩි.
0: ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. අද ජපානයේ තියෙන හිස් ගෙවල් හරි හිස් ගෙවල් වලින් 14%ක්ම තියෙන, يعني ගෙවල් වලින් 14%ක්ම තියෙන හිස් ගෙවල්ලු.
1: හා. හරි. ඔව් එක පැත්තක් තියෙනවා. ඒ පැත්ත නිකම්ම හිස් වෙලා තියෙන ගෙවල්.
0: තාලු හිස් වෙලා. ඔව්. ඔබ බැගේ ගෙවලක් දකින්න ඇති.
1: ඔව් මං ගියා ඒ පැත්තේ.
0: ඉතින් බලන්න ලෝකේ සුපිරි රටක් ගැන මේ බොහොම කෙටියෙන් කිව්වේ. තව මේක ඕනේ නම් තව තොරතුරු ඩීටේල් තව ඇතුළට ගිහින් කතා කරන්න පුළුවන්. ආර්ථික විශේෂඥයෙක් නෙවෙයිනේ.
1: ඔව්.
0: නමුත් මේක තමයි ඒ රටේ තත්ත්වය. බැංකු පද්ධතිය ගත්ත වැරදි ඩිසිෂන් එක. ඒ නිසා බලන ආර්ථිකයට එක මිනිස්සෙකුට පුළුවන් හානියක් කරන. එක වැරදි තීරණයකින් පුළුවන් රටක්. අද ජපානය ගැන අර වෙන්ද තරම් උද්ධාමයට පත්වලා කතා
1: කරනවා. ආව කිනු රටක් නෙවෙයි දැන් නේ?
0: ඒ කියන්නේ. අද එහෙම නැහැ. අපිට වැඩි අභිමානෙන් ඉන්නවා. වැඩේ කියන්නේ අපි වගේ රටක් ජපානය වගේ රටක් ගැන කතා කරන එක.
1: That's the point.
0: තිස්පන්දාය පඩියට ඉන්න කොල්ලෙක් කියලා
1: කිව්වා. ජපානයේ ආර්ථිකය දන්නේ නැරෝ.
0: ලෝකයේ හතරවෙනි ආර්ථිකය ගැන කතා. 35000 පඩියට ඉන්න කොල්ලෙක් කියලා. දවසේ පඩියට. RDB බැංකුව ගැන කියන්නම්. සල්ලි පරිස්සමට තියන්න දාන්න ෆික්ස් ඩිපොසිට් එක. හොඳ පොලියක් හම්බෙනවා.
1: බය වෙන්න එපා.
0: ඔව්. හොඳ පොලියක් කියලා කියන්නේ අනිත් බැංකුවත් එක්ක සංසන්දනය කරලා බලන්න. හොඳ එකක් හම්බෙනවා. හොඳම එකක්. මෙච්චර කියන්නේ අනිවාර්යෙන් හම්බෙනවා.
1: ඔව්.
0: සත්තයි. හරි. එතකොට RDB ශාඛා 272ක් තියෙනවා රට පුරා. එතකොට ඔයාලා මාස 3 මාස 6 නේ. මේ විදිහට ගත්තම ඉස්සරහට ඔයාලා කැමති විදිහට කල්පිරෙන්න ඔය FD එක දාන්න පුළුවන්. සල්ලි ගැන වද වෙන්න ඕනේ නැහැ. නිතර නිතර ගිහිල්ලා බැංකුවේ සල්ලි තියනවාද කියලා හොයන්න දෙයක්වත් නැහැ. අපි කියවනේ රාජ්‍ය සුරක්ෂිතතාවය තියෙනවා කියලා.
1: තියෙනවානේ.
0: RDB ගැන කිව්වේ. ඒ වගේ මතක් කරනවා රටම එකට ජාතික වැඩසටහන ගැන. මොකද රටේ තරුණ පරම්පරාව සහ වැඩිහිටියන් විෂ මද්‍රව්‍ය වලින් ගලවා ගන්න නේ.
1: ඔව්.
0: ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ දවස්වල ක්‍රියාත්මකයි. ඉතින් ඔයාලත් තියෙනවා රටේ පුරවැසියෙක් විදිහට වගකීමක්. ඔයා එහෙම කෙනෙක් ගැන දන්නවනම්
1: ඔව්.
0: ඔයා අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙන්න.
1: ඔයාලට කරන්න තියෙන්නේ හරි චූටි දෙයයි. 19:27ට කෝල් එකක් දෙන්න. එහෙම කෙනෙක් දන්නවනම් හිත හිත ඉන්න පානේ අපි කේලමක් කියනවද අපිට වැරදි වේද අපිත් එක ගහමරා ගන්න නෑ නෑ ඔයගේ සියලුම තොරතුරු වල රහසිභාවය සුරකින්න ඒ හින්දා බය වෙන්න එපා 19:24 කෝල් එකක් දෙන්න මොකද ඔයා මේ ගන්න පුංචි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න ඔයාට චාන්ස් එකක් හම්බ වෙනවා
0: ඉතින් රටම එකට ගැනීම මතක් කරේ ඔය විෂමද්‍රව්‍ය කියලා ගොම නානා ප්‍රකාරයේව තියෙනවා ඒ නිසා තමන්ගේ දුව පුතා ගැන නේද පුතාලා විතරක් නෙවෙයි
1: දුවලත් ඉන්නවා
0: හරි
1: සුදු දෝනිලත් ඉන්න
0: දෝනිලත් ඉන්නවා එහිඳ පරිස්සමෙන් 8:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
7: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
8: ලකන්ඩ රේඩියෝ ITN
9: 10ට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම

0: 8:55 අපි මේ පැය ඊළඟ පැයට යන්න ඕනේ.
1: අන්තිම පැයට යන්න හදන්නේ.
0: යන්න කලින් රයිනෝ රූෆින් ගැන කියනවා. රයිනෝ රූෆින් ෂීට් එක ඔයා දන්නවනේ. ෂීට් එකේ ස්වභාවය දන්නවා. ෂීට් එක හරියට ෂීට් එකක් වගේ.
1: ෂීට් එක හරියට ෂීට් එකක් වගේ.
0: ඔව් මේක විශේෂත්වය වෙන්නේ මැටි ලේයර් එකයි ජල විකර්ෂක ආලේපණයයි. යටපැත්තේ තියෙන මැටි එක අපි වහගෙන ඉන්නයි දැන් අපි මේ කියන එක කටපාඩම්
1: කියලා කියනවා.
0: නැත වහල දිහා බලාගෙන ආ මේ තියෙන මේ මැටි ලේයර්. එයා පැත්තේ ජල
1: විකර්ෂක.
0: එතකොට මැටි ලේයර් එක නිසා උණුසුම කන්ට්‍රෝල් ෂීට් එක කොච්චර රත් වුණත් ගේ ඇතුළේ දැන් උණුසුම නේ
1: අඩුයි.
0: ඒ වගේම ලස්සනයි පෙනුමයි. වසර 60ක විශ්වාසයත් එක්ක රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන කිව්වේ. ඒ වගේම මේ පැයෙන් යන්න කලින් මතක් කරන්නම් අද සම්පත ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්ස් ගැන කියන්න ඕනේ. ඉතින් ටිකට් එකක් ගන්නවා කියන්නේ රුපියල් 40කට එහා ගිය කතාවක් මේක. ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක් මිලදී ගන්නවා නිරන්තරයෙන්ම වාසනාවන්තයි ජයග්‍රාහකෙක්. මොකද ඔබ මිලදී ගන්න හැම ලොතරැයි පතකින්ම මුදල් ජයග්‍රහණයක් හිමි නොවුනත් රටේ සංවර්ධන කාර්යයන් සඳහා ඔබ ලොකු දායකත්වයක් දෙනවා. අර කිව්වාගේ රජ ඒකාබද්ධ අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකට වාගේ දායකත්වය දර අපි පිට කලින් මේ ගැන කිව්වා. දැන් මේ දවස්වල මේ දිවයින පුරා විහිදලා ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අලවි සහායක වරුන් වෙත රක්ෂණාවරණ ලබා දීමේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඉතින් මීළඟ පියවර මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි මූලික කරගෙන සිද්ධ වෙන්නේ. ඉතින් අද දවසේදී මඩකලපුව යූනියන් ශාලාවේදී සහ බෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ කටයුත්ත සිද්ධ වෙනවා. මේ රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමවේදය යටතේ දිවයින පුරා ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අලවි සහායක වරුන් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි. ඉතින් මේ නිසා NLB ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවා කියන්නේ නේද? ඒ ගමන්ව මතක් කරනවා ඔබට කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කර දෙන අතරේ මේ වගේ වැඩත් ලොතරැයි මණ්ඩලයේ කරනවා. වාසනාවට කියන එකම නම NLP. RDB ඒ කියන්නේ අපේ රාජ්‍ය සුරක්ෂිතතාව සහිත සල්ලි තියන්න තියෙන හොඳම තැන. FD එකක් දාන්න හොඳම තැන. RDB බැංකුවේ. ගිහිල්ලා FD එක දාන්න හොඳ පොලියක් හම් වෙනවා මාස 3කට දාන්න. කල්පිරුණම ඒ පොලිය ගත්තා ආයි දාන්න 3කට. ආයි 6කට දාන්න. ආයි දාන්න. ආයි දාන්න.
1: ගන්නපා.
0: හරි. ගන්න හදිස්සියක්ම වුණත් නේ ගන්නෙ. එහෙම හදිස්සියක් නැහැ.
1: නෑනේ තාලා තියන්න ඉතින් නේ.
0: RDB ශාකා 272 රට පුරා. එහෙනම් සල්ලි ටික පරිස්සමට හොඳ පොලියක් ලැබෙන තැනක තියනවා නම් RDB

0: லக்கான ரேடியோ ITN நமே வினாடிகை විලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබුණි කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රටේ

0: නේසුපුන් දිලංකලේ නාරච්චි.
1: දයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නුල්මුල සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: බණ්ඩාරගම වෙන්දේසිවත්ත මස්විල ප්‍රදේශයේ දී රුපියල් කෝටි 12ක අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් එකකේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ. සැකකරු වයස අවුරුදු 23ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කුඩු සලින්දු සහ දැනට විදේශගතව සිටින ඩුබයි රවිෂ් ගනායකේ අනුගාමිකයෙකු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන සිදු කරනවා. ඉරානය සමග කිසිදු සාකච්ඡාවක් මේ වන විට සිදු නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒදිරියේදී සාකච්ඡා පැවැත්වීමටද කිසිදු දිනයක් නියම කර නොමැති බව පෙන්වා දෙමින් හෝමු සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවත් එහි ඇමරිකානු නාවික අවහිරතා තවදුරටත් ක්‍රියාත්මක බවත් ට්‍රම්ප් පවසනවා. හෝමු සමුද්‍ර සන්ධිය තවදුරටත් වසාතමන බවයි ටෙහරානය අවධාරණය කර ඇත්තේ. ඉරාන සාකච්ඡා නියෝජිත මොහමඩ් බාකර් කලිබාෆ් අවසන්නේ ජුනි මාසයේදී ඇති කරගත් අතුරු ගිවිසුමේ කොන්දේසි ඇමරිකාව ඉටු කරනතුරු සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: උදේ 9:05යි.

0: උදේ පාන්දර මොකද්ද මම මෙතනින් නැහිලා ගියාට පස්සේ ප්ලේ කරපු සින්දු
1: මට හිතුණා ඔයාගේ ඒක නිකන් ජාතික කීය වගේ එකක්
0: පොඩ්ඩක් නැගිලා යන්න බෑ ප්ලේ ලිස්ට් එකකින් එළිය සින්දුවක් ගන්න ඒක මේ වෙලාවට ගැලපෙන්නේ
1: නැහැ ඇයි ගැලපෙන්නේ හවසටද ගැලපෙන්නේ
0: ඒක ගැලපෙන්නේ
1: නැහැ හවසටද
0: මොකද අපි වහන බහුතරයක් අය ඔය ඔය සයිමා
1: කට්ටේනවා
0: ඒ සින්දු ඔන්ලයින් අහන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ඉතින් අපේ සාමාන්‍ය ජීවිතේ නේද? අපිට වෙන එක ඔය සින්දුවේ තියෙන. හරි යථාර්ථවාදී සින්දුව. නම විතරයි වෙනස්, සිද්ධිය එකයි.
1: හා? අසංක කට්ටලා.
0: හරි හරි. මම විතරක් නෙමෙයි. ඔයගේ යාළුවෙකුටවත් කෝල් කරන්න පුළුවන් කමක් තිබුණා නම් මට දැනගන්න තිබ්බ. 9යි විනාඩි 9යි. අපි අලුත් පැයක ඉන්නේ රට මේකට විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ගැනත් මතක් කරනවා. මේ මොනවා කතා කරත් සාහිත්‍යයෙන් ආවත් ගීතයෙන් ආවත් සෞන්දර්යයෙන් කොන කලාව ඔය ඔක්කොම ආවත් අන්තිමට කියන්න තියෙන්නේ මේ සින්දුවක් මෙහෙම කළා මේක ජනප්‍රිය වුණා එක හරි. මේ හැම දෙයකම එක පණිවිඩයක් තියෙනවා. මොකද අපි සමාජයක් විදියට ඉස්සරහට යනකොට අනිකුත් දේවල් වටිනාකම් අගනාකම් පරිස්සම් කරගෙන මිනිස්සු විදියට යන්න ඕනේ. යහපත් සිහිය තියෙන මිනිස්සු විදියට. දැන් බාරක ළඟ හවසට ඉන්න අයියා හිතන ඇති යා වරදක් කරන්නේ අර සමහරු කියන්නේ අපින මේ රටේ වැඩිම බදු ගෙවන් මොකද සුරා බදු නේ අර මේ ළඟදී පාර්ලිමේන්තුවේ ඔය තේරීම් කාරක සභාවක කිව්වේ ගල් බෝතලේ 3800යිලු 2000ක්ම තියෙන ටැක්ස් එකලු ඉතින් 2000 අයින් කරොත් එහෙම ආණ්ඩු කරන්න බෑ
1: බෑනේ
0: මොකද අපේ රටේ මිනිස්සු ඒ තරම් ගල් අරක්කු බොනවා අරක්කු බොනවා අරක්කු බොනවා කියන්නේ බොණ්ඩ බොණ්ඩ තමයි රජයට ආදායම
1: එන්නේ
0: ඉතින් ඒගොල්ලෝ තරකයක් ගේනෝ හරිනම් බාරකේදී අපි බෝතලේ ගන්නකොට අපිට පොඩි චිට් එකක් දෙන්න ඕනලු ස්තුතියි බදු ගෙව්වාට
1: බලන්න එච්චර හිතනවා
0: හරි ඉතින් ඔය එක පැත්තකින් මේක මේ ඒක තමන්ගේ වාසියට හදාගත්ත කතාව කොහොම නමුත් මත්පැන් මත්ද්‍රව්‍ය කියන එක බැහැර කළ යුතුමයි රටක ඔය අපි දන්නවා මේ දුම්කොළ සම්බන්ධ නිෂ්පාදන කරන ආයතන ආණ්ඩුව දුවන්නේ ඒගොල්ලෝ ආණ්ඩු දුවන්නේ ඒගොල්ලෝ හරි ආණ්ඩුව වලට කවදාවත් ඒගොල්ලන්ට එරෙහිව ඇක්ෂන් එකක් ගන්න බෑ මොන ජගතටවත්ද හරි මොකද ඒගොල්ලෝ තමයි වැටිම ආදායම හොයලා දෙන්නේ හොයලා බලන්න පෞගේ කාලේ හොඳටම සුරාබදු ආදායම කොහොමද කියලා හරි
1: අර කවුද කිව්වා නේද වැඩි කරොත් නම් ඡන්ද දෙන්නේ නැහැ කියලා
0: දෙන්නේ ආණ්ඩු ආණ්ඩු පෙරලන්න පුළුවන් අරක් බෝතලේ ගාන වැඩි
1: කළා.
0: ඒක තමයි මේ මේ මේ වැඩි. ඉතින් ඔය ඔය අතරේ තමයි ඔය විෂ මද්ද්‍රව්‍ය කියන තව එක කොටසක්.
1: ඔව්.
0: ඒ කියන්නේ ඔය හෙරොයින්, ගංජා, ඊට පස්සේ හෑෂ් කුෂ්, අයිස්, කොකේන් නේ.
1: ආ කොකේන්. ඔව්.
0: කැනපී ද මොනවද කියලා.
1: කැනපී.
0: ඔව්.
1: කැනපී.
0: කැනපී කියලා එකක් තියෙනවා. මොරොක්කෝ කියලා එකක් තියෙනවා.
1: ආ එදාක මනාලි කියලා
0: තියෙනවා. මනාලි තියෙනවා. හරි. තව තියෙනවා එක එක ප්‍රභේද තියෙනවා මේ ඔක්කොම මොනවා කිව්වත් ඔබේ දැනගැනීම සඳහා නෙමෙයි කියන්නේ එහෙම પરම්පරාවක අපි ඉන්නේ
1: ඒ වලින් ඉවත් වෙන්න ගැලවෙන්න
0: අපේ රටේ ඉතිහාසය ගැන දන්නේ නැති උනාට ඔය කියන්නේ ඔක්කොම දන්නවා දැන් ඉන්න මල්ලිලා හරි කොහොම හරි තරුණ පිරිස දුව පුතාව මේකෙන් ගලව ගන්න ඔයාට වගකීමක් අපිට වගකීමක් තියෙනවා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කරන කියන ඉල්ලීමයි මේ පැය පටන් ගනිද්දි කරන්නේ.
1: ඔව්. ඉතින් ඔයාට තියෙන වගකීම තමයි හැම කෙනෙක් ගැන දන්නව නම් නැත්නම් ඔයා ඒ වගේ දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නව නම් අනේක්මන්ට ගැලවෙන මොකද අපේ රටේ ලොකු බිල්ඩින්ග්ස් හදලා පාරවල් හදලා හයිවේ හදලා මේ මොනව තිබ්බත් වැඩක් නැහැ. අපේ රටෙන් මේ විෂ මද්‍රව්‍ය කියන එක අයින් කරලා නැත්තම් මොනව තිබ්බත් වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා 19:27ට කෝල් කරලා ඔයාගේ වගකීම ලංකාවේ පුරවැසියෙක් හැටියට ඔයා ඉෂ්ට කරන්න.
0: මේ පැය පටන් ගන්නකොටම ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන කියන්න. මොකද ඔයාට දැන් කද ඔෆිස් එකට ඇවිල්ලා දැන් මම වාඩි වෙලා වැඩ. පැය හතරක් පහක එක දිගට ඔතන ඉන්නවා. ආයිත් ඒකක් බොනවා. බොස් රූම් එකට යනවා. ආයි බොස්ගේ ඔෆිස් එකට ගිහිල්ලා බොස්ට පොඩි කේලමක් කියනවා. ආයි එනවා වැඩ කරනවා. ගෙදර එක දිගට වැඩ කරනවා. හිටගෙන ඉන්නවා. ඔය ඔක්කොම එක දැන් බස් රථ කොන්දොස්තර මහත්තයෙක් කියලා ඉතින්.
1: දවසම හිටගෙන නේ.
0: හිටගෙනමනේ ඉන්නේ. වාඩි වුණත් වාඩි වෙන්න අර මේ යකඩ පොල්ලේනේ.
1: ඔව්.
0: ඊට වැඩි අමාරුයිනේ. ඉතින් හිතන්න ඔයාගේ ජොයින්ට් පේන් කියන එක. ඔයාගේ සන්ධි වේදනාව කියන එක. ඕනම කෙනෙක් වයස අවුරුදු 18 වැඩි ඕනම කෙනෙකුට මේක තියෙන්න පුළුවන්.
1: ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්.
0: ඔව්. ෆැඩ්නා ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් රුපියල් 1920කට මේකට විසඳුමක් දෙනවා. ඉතින් වයස තරාතිරම අනම්මනා ඒවා කිසිම දෙයක් අදාළ නැහැ. මේකෙන් පුළුවන් ඔයාගේ සන්ධි වේදනාව සුවපත් කරගන්න. ස්වභාවිකව හදලා තියෙන්නේ ගඳ නෑ මේක තෙල් එකක් නෙවෙයි. ඒ වගේම මතක් කරන්න ඕනේ මේක ඕනම තැනක ගාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. එක දිගට යම්කිසි කාලයක් පාවිච්චි කරන්න නිට්ටාවට ඔය සංදිවේදනාව සුව කරගන්න පුළුවන්.
1: ඔව්. සංදිවේදනාවක් එනකම් ඉන්න එපා. කොහොමත් ගෙදර ගිහින් තියාගන්න ප්‍රශ්නයක් නෑ.
0: අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට මේක ගන්න පුළුවන්. ෆාමසි වල සුපර් මාකට්ස් වල තියෙනවා. ඉතින් ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක පරීක්ෂා කරලා බැලුවා. ඉතින් එතෙන්දි හොයාගත්තා මේක හරියටම හරි කියලා.
1: ප්‍රතිඵල හොඳයි.
0: ඔව්. ඉතින් වලලු කර මැණික් කටුව උරහිස දණහිස වැලමිට කොන්ද තව කොහේ හරි මොනවද සන්ධි තියෙන්නේ ඕනම තැනක. රිදෙනවා නම් ගෑවා. රිදෙනවා නම් ගෑවා. කවුරු හරි අතපය නේද රිදෙනවා කියපු ගමන් වාඩි කරා පුටුවක දැම්ම බෙඩ් එකට නැත්තම් ගෑවා. හරි. මොකද යාව ඉක්මනට සනීප කරගන්න ඕන. 9:14 වෙලාව.

0: උදේ 9 වෙනාඩි 22යි.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600.
3: ඔබ මෝටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: නවයයි විනාඩි 24යි වෙලාව. ලෙන්ස්ටේක් අයිකියා හොස්පිටල් එක කොහෙද තියෙන්නේ කියලා? ඔව් මයිකේ ගොන්ට
5: කොස්වත්ත.
4: හා කොස්වත්ත තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම යන්න කලින් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න වාගේ ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට. ඇස සම්බන්ධ කියලා කිව්වම ඇසේ සුදේවත් කිරීම, ඊට පස්සේ ග්ලූකෝමා වගේ තත්ත්වයක් නම්, ඊට පස්සේ තව
5: මොනවද තියෙන්නේ? කෙලෙඩිය සායන තියෙනවා, ළමාක්ෂ සායන තියෙනවා, බාහිර රෝගියාංශ තියෙනවා, ඇස් කන්නාඩි සේවාව තියෙනවා. මේ ඕනම දෙයක් එකම දැනකින් විශ්වාසවන්තව කරගන්න පුළුවන් තැනක් තමයි ලෙන්ස්ටේක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. නම්බර්ස් දෙක මතක් කරන්න. 0706 478 478, 0112 185 858.
4: නවය විනාඩි 25යි. අපි ටී එකක් බොඩ ගමන් කතා කරමුද කියලා කවුරු හරි ඇහුවොත්, ඒක කතාව එපා වෙන්න පුළුවන් ටී එකේ ස්වභාවය අනුව. ඒ නිසා රස තේ එකක් හදනකොට, කිරි තේ එකක් හදනකොට පැල්වත්ත කිරි තේ එකක්, පැල්වත්ත කිරි පිටි විතරක් නෙමෙයි, පැල්වත්ත යෝගට්, අයිස්ක්‍රීම්, බටර්, නේද ගිතෙල්, ඕනම ප්‍රොඩක්ට් එකක් දැන් ගන්න පුළුවන් කමක් තියෙනවා. අවුට්ලට් වලින්, සුපර් මාකට්ස් වලින්, ඕනම තැනකින් 100%

0: කිඹුලෙකුයි මුවෙකුයි අතර පොඩි සංවාදයක්.
1: මොකද්ද?
0: කිඹුලෙකුයි මුවෙකුයි එක කැලේක හිටියේ මේ දෙන්න හරි යාළුවෝ.
1: හරි.
0: ඉතින් කිඹුලා දවසක් කිව්වා යාළුවාට මුවාට.
1: හරි.
0: ඉතින් යාළුවේ අපි මේ දැන් කොච්චර කල්ද දැන් ගොඩක් කල් ඉඳන් කතා කරනවා. ඒත් අපි අතර තාම කිසිම මෙව්ව එකක්
1: නැහැ.
0: එසේක පටන් ගන්නවා.
1: හරි.
0: කිඹුලයි මුවයි.
1: මුවයි.
0: ඇයි ගැලපෙන්නේ නැද්ද?
1: නෑ ගැලපෙනවා. හන්දර ගැලපෙනවා.
0: මුවා ගෑනු සතා, කිඹුලා විරුණු සතා. හරි. ඉතින් යාළුවේ යාළුවේ අපි මේ ඉතින් හැමදාම හම්බ වෙනවා කතා කරනවා. එක දවසක් කිඹුලා ඇහුවා. ඊට පස්සේ මුවා කිව්වා, "ඔව් ඉතින් ඔයා ආවිල්ලා අපේ ගෙදරින් අහන්නෙත් නැහෙනේ."
1: කිසි උනන්දුවක් නැහැ නේ ඔයාටත්.
0: කිඹුලා ඇහුවා, "ඉතින් මං වගේ කෙනෙකුට කැමති වෙයිද?" හරි. ඊට පස්සේ මුවා කිව්වා, "ඕකනේ ඉතින් බැරි. ඔයා ඉතින් ඔක්කොම කලින් මේ මේ මේ මේ
1: සාස්තර ගැලවණයි නේ මතන." හා.
0: ඇවිල්ලා අහන්නකෝ අපේ අයියත් ඉන්න එලාවක. හරි.
1: අනේ. හරි.
0: ඊට පස්සේ කිඹුලා කෙසේ වෙතත් මුව මේ ඔය ගෑනු සතා කියලා කෙල්ල කිල්ල කිව්වා. හා. ඊදැට්ට අම්මේ පොඩි මේ අයියා කෙනෙක් එක්ක පොඩි කේස් එකක් තියෙනවා.
1: හරි.
0: දැන් නැද්ද මේ දැන් ඉතින් කාලෙත් තන්නේලු ආයසත් හරිනේ ඕගොල්ලොත් බල කරනවා. හා හා කවුද කොහේකෙද්ද?
1: මොනාද කරන්නේ?
0: ඔව්. මේ දැන් කැලෙත් ඉතින් තියෙනවනේ එක එක ඒරියා.
1: ඔව්.
0: කොයි ප්‍රදේශෙද? කොහෙද ගම්පලා?
1: හා.
0: අම්මේ මේ අපි
1: එහා පැත්තේ.
0: ඔව් එහා පැත්තේ. ඊට පස්සේ කිව්වා, "හරි හරි දැන් මේ මොනාද
1: කරන්නේ?"
0: හා. "යා මොනාද කරන්නේ?"
1: ජොබ් එකක් හැම කරනවා.
0: මොනවා යහන්නේ නැතිනේ ඒගොල්ලන්ගේ ලෙවල්
1: එක. ඔව් ඔව් ඔව්.
0: ඊට පස්සේ අම්මේ මේ වැඩි කියන්නේ අම්මේ අයියා අයියා කිඹුලෙක්. කිඹුලෙක්? ඔබට අපේ ජාතියේ කව ගන්න බැරි වුණා.
1: අපේ પરම්පරාව දැලි ගන්න දාද?
0: අපි කොහොමද මං අපේ නෑයන්ට මුණ දෙන්නේ? ඔබ තමයි පවුලට ඉන්න එකම කෙල්ල.
1: කෙල්ල?
0: හා. ඔබේ මොන අඩුපාඩුවත්?
1: ඒකනේ.
0: කියලා වැඩි නොකේම තැනට කතා කරා.
1: හරි.
0: අම්මණ කිව්වා මෙහෙම කතාව. අම්මා කිඹුලා අයියට මාර විදියට අම්මේ වත් පොහසත් කන්
1: තියෙනවා.
0: අම්මකෝ එහෙනම් හරි. හරි.
1: එහෙනම් කවක් නෑ මොකවුනත්.
0: කිඹුලෙක් හරි කමන්නේ සල්ලි තියෙනවා.
1: හරි.
0: හරි. සමහර නේද? ඔය විවාහ වල ලොකු හේතුවක් නේ සල්ලි කියන එක.
1: සල්ලි සල්ලි.
0: හොඳ පවුලකින්ද හොඳ පැලැන්තිය හොඳයිද උගත්කම රූපය
1: නේද? කන්ද ජොබ් එක අදාළ නෑ.
0: අතප්පයක් නැති වුණක් කමන්නේ සල්ලි තියනවනම්
1: ඇස් දෙක වපර වුණත් කමන්නේ.
0: ඒ නිසා අපි අහගෙන ඉන්න තරුණ පිරිස මල්ලි හොඳට හම්බ කරපන්. ඔබ කිඹුලෙක් වුණත් කමන්නේ. ඔබව බඳින්න ඕන තරම් මේ ලෝකේ කෙල්ලෝ ඉන්නවා. හා මේක කාටවත් අපහාසයක් නෙමෙයි. මේක තමයි මේ ආර්ථික රටාවට ගැළපෙන්නේ. හොඳට හම්බ කරන්න අත වියදම් කරලා අතපය දිගෑරලා වියදම් කරන්න බැරි නම් මේ කාලේ හස්බන්ඩ් කෙනෙක් හොයාගෙන වැඩන්නේ.
1: ඇහෙන වාහනයක් තියෙන්න ඕනේ, හොඳ වාහනයක්.
0: ඔව්.
1: හොඳ කයක් තියෙන්න ඕනේ.
0: කිඹුලෙක් උනත් කමන්නේ. සල්ලි තියෙනවා.
1: අර කියනවනේ වඳුරෙක් හරි කමන්නේ, වල් තියෙනවා නේ යනවා
0: කියලා. ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් ඔයාව සල්ලි තියෙන කිඹුලෙක් කරන්න. සල්ලි තියෙන මිනිස්සෙක් කරන්න.
1: කල්ලෙක් කරන්න.
0: වාසනාවන්තයෙක් කරන්න. ඕනම කෙනෙකුට ජාතික ලොතරැයි මණ්ඩලයට මේ අවස්ථාව නේද? මෙව කරන්න පුළුවන්, ක්‍රියේට් කරන්න පුළුවන්. ඒගොල්ලෝ අතේ තමයි යතුරු තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ රුපියල් 40ක් දීලා ඒ යතුරු ඉල්ල ගන්න. හරි යතුරු ගත්තොත් ඔයාට ඒ මහා ලොකු ධනස්කන්ධේ නේද දොර විවෘත වෙනවා. ඉතින් ඊයේ දවසේ ටිකට් ගොඩාක් දිනුම් ඇද්දා. අපි බලමු මේ ටිකට් වල තියෙන වාසනාවන්ත අංක ටික. හරි.
1: හරි.
0: දැන් ඊයේ ගත්ත ටිකට් තියෙනවානේ මෙතන තියෙනවා. කො බලන්න සුබ දවසක් ලොතරැයි.
1: හරි.
0: ඔන්න අංක ටික බලන්න. වෘෂභ ලග්නය අංක 11 32 49. ඊට පස්සේ ජය ලොතරැයි ආර අක්ෂරයත් එක්ක අංක 2.
1: හරි.
0: අංක 8 අංක 2 අංක 6. අද සම්පත ගත්තා නම් අංක 7 අංක 9 අංක 1 අංක 7 අංක 9. අංක බිංදු අංක 1 අංක 7 අංක 9 ආර අක්ෂරයත් එක්ක. හඳහන ගත්තා නම් මීන ලග්නයේ අංක 3 අංක 4 අංක 5 අංක 42. ධන නිදානයේ D අක්ෂරයත් එක්ක අංක 5 අංක 61 අංක 63 අංක 70. ඊට පස්සේ මෙගා පවර් ගත්තා නම් J අක්ෂරයත් එක්ක අංක 8 අංක 29 අංක 34 අංක 43 සහ අංක 45. ඊට පස්සේ ගොවිසෙත X අක්ෂරයත් එක්ක අංක 2 15 16 සහ 72. අන්තිමටම බලන්නේ මහජන සම්පත ආරක්ෂරයත් එක්ක අංක 8 9 බිින්දුව එක හතනවය. ජාතිකොළොතරයි මණ්ඩලේ ටිකට්ස් ගන්න මේ දවස්වල දැන් රක්ෂණ නියෝජිතීන්ට නේද මේ රක්ෂණ නියෝජිත නෙමෙයි අලෙවි නියෝජිතීන්. රක්ෂණ මෙව්ව එකක් දෙන ඔප්පුවක්.
1: මෙව්ව එකක් දෙනවා. හරි.
0: ඒ කියන්නේ අලෙවි නියෝජිතීන්ට ජාතිකොළොතරයි මණ්ඩලේ ඒගොල්ලන්ට රක්ෂණ ආවරණයක් දෙනවා.
1: හරි.
0: මේ දවස්වල බෙලියත්ත මඩකලපුව මූලික කරගෙන මේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් බලන්න ඒගොල්ලන්ගේ ජීවිත ඉස්සරහා නේ අවදානමක නැහැ.
1: ඒකනේ.
0: රක්ෂණ ආවරණයක් කියන එක හරි වැදගත්.
1: ඒගොල්ලගේ අනිතික හිතන්නෙත් නැහැ නේද
0: කොටක්. මෙච්චර රටට සේවයක් කරන පිරිසක් මේ. ඉතින් ඒ නිසා ඒක මතක් කරගන්න. 9 විනාඩි 34යි වෙලාව. අපි ඒ ජාතිකුළු උතරේ මණ්ඩලය ගැන මතක් කරේ. ඩීප් ටෙක් සෝලා ගැන කියන්නම්. ඔයාලට සෝලා පද්ධතියක අවශ්‍යතාවයක් තියෙනවා නම් ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න. 071-711-711 එක වෙන්න පුළුවන් නම්බරේ. එහෙම නැත්නම් මෙන්න මේ කියන අනිත් නම්බරයටත් ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න. මොකද ඩීප් වෙල් වෝටර් පම්ප් එක, එහෙම නැත්නම් සෝලා වෝටර් පම්ප් එක, සෝලා සාමාන්‍ය වගේ විදුලි බල අවශ්‍යතාවය වෙනුවෙන් නවා කරගන්න සෝලා සිස්ටම් එක, මේ ඕනම එකකට මේ නම්බර එකට කෝල් එකක් දෙන්න.
1: 077-777-7374 077-777-7374
0: ඒ ඩීප් ටෙක් ගැන කිව්වේ රට වටේම ව්‍යාපෘති ගණනාවක් කරපු කාගෙත් විශ්වාසය දිනාගත්ත ලංකාවේ මේ වෙලාවේ ප්‍රමුඛතම සෝලා සැපියුම් කරු තමයි
1: ඩීප් ටෙක්
0: කියලා කියන්නේ. ඒ වගේම RDB බැංකුවේ ආගේ සල්ලි ටික පරිස්සමට දාන්න ස්ථාවර තැන්පතු මාස 3-6-9 එතනින් එහාට ඕනනම් අවුරුදු 5 වෙනකන් යන්න පුළුවන්. ඉතින් හොඳ පොලියක් හම්බෙනින්ද තමයි ගොඩක් අය යන්නේ. ඒ වගේම හොඳ සේවාවක් දෙනවා, කාර්යක්ෂම සේවාවක්, සුහදශීලී සේවාවක්, ඉක්මන් බැංකු කටයුතු. ඉතින් RDB ශාඛාවට ගියාම තියෙනවා දැන් ඒගොල්ලන්ගේ ශාඛා ජාලය හරි පුරුල් කරලා තියෙනවා, නවීන තාක්ෂණයක සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ශාඛා ජාලයේ ශාඛා 272ක් තියෙනවා, රට පුරාම ශාඛා තියෙනවා. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකුව තමයි RDB කියලා කියන්නේ. වෙලාව බලලිමු 9:35.
2: වෙලාව

0: උදේ 9:45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල් හේන පාරමහරගම.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්ම නම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට.
0: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
8: සුපකවණක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්ම නම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
11: රීදා ලයිව් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මළුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
5: Ha Mahansi appa
6: Mahansi ne oyata kora
5: commercial belt ekak play karala appa Yanne de wedi warayen ne
6: Ya
5: yanne kali match ekak patan gatta taw bolt ekin
6: Oya yanawada
5: ne yanne wenna wedi ne
6: Okay
5: මේ රස්සාවට ඇවිල්ලා මේ මැච් බල බල ඉන්නේ. එක්කෝ මේ ටීවී දාලා මෙහි ඉඳන් බලන්න. පැල්ලත් කිරි තේකක් බොන්න රස තේ එකක්. දායමාරට බොනකොට.
6: හරි.
5: තේ හදන කෙනාට කියන්නේ රසට හදන්න කියලා. සීනි වැඩි කරගන්න එපා. කිරි පිටි නම් පොඩ්ඩක් වැඩි උනක් කවන්නේ
6: නැහැ.
5: ඒවා හම්බෙන්වත් වැඩි වෙන්නේ නැහැ එහෙම. මොකද ඒවා ගානට නෙමෙයි අඩුවෙන් දාන්න
6: ඕන. අඩුවෙන්. ඒ කියන්නේ ළඟින් යනවා
5: නේ. ළඟින් යනවා. පැල්ලත් කිරි ගැන මතක් කරේ. RDB එකේ වා account එකේ සල්ලි දාලා FD එකක් open කරා කියලා කියන්නේ වඩ හොඳ පොලියක් හම්බෙනවා. ඉතින් සල්ලි ගෙදර තියන් ඉන්නවට වැඩිය වෙන වෙනම වලට දානවට වැඩිය නේද? ඉතින් FD එකක් දානවා කියන්නේ මේ කාලේ හොඳයි.
6: ඒ
5: දාලකොට ඉතින් බැංකුව ගැන ගොඩාක් වද වෙනවා මේ හැකර් වරු නිසා. සහ බැංකුවල සමහර නිලධාරීන් නිසා දැන් අපිට හිතන්න වෙලා තියෙනවා.
6: ඔව්.
5: ඉතින් බය වෙන්න එපා. RDB බැංකුව නේද? රාජ්‍ය සංවර්ධන බැංකුව රජයේ සුරක්ෂිතතාව සහිතව රාජාරක්ෂාව සහිතවගේ මුදල් පරිස්සම් කරන හොඳ පොලියක් එක්ක රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකේ විශේෂත්වය දන්නවා මැටි ලේයර් එක. ඔයා මැටි ලේයර් එක නිඳම ගන්න ඕනේ නැහැ. වාට රයිනෝ රූෆින් ෂීට් එක ගැන එදා ඉඳලා තිබුණ විශ්වාසය
6: හින්දා
5: ඒකත් හින්දම ගිහිල්ලා රයිනෝ රූෆින් ගන්න අලුතෙන් වහලයක් හිම කරනවා නම් ඔය බාස් මහත්තුරු හිම වඩු බාස් මහත්තුරු ඒගොල්ලෝ වුණත් මේව දැනගෙන ඉන්න කවුරු හරි අහන එකපාරට මේ බාසුන් නැහැ.
6: මොකද්ද දාන්න ඕනේ හොඳම
5: ෂීට් එක මොකද්ද දාන්නේ? මේ ෂීට් එක තමයි දාන්නේ. දැනගෙන හිටියේ නැත්තම්
6: සමහර අය ගොඩක් ඒවා හැම තමයි.
5: ඔව් සමහර අය ඉන්නවා එහෙම මෙහෙන් නේද?
6: මොනවා හරි ආබෙට තියෙනවා මහත්තයා ෂීට් එකක් ඔන්නෝයි දාලා දාමු කියලා
5: කියනවා. සමහර අයට හඩ්ඩයර වල කමිෂන් තියෙනවා. ඒක බිස්නස් එක ගෙනාවොත්. එහෙනම් රයිනෝ ඒජන්ට් කෙනෙක් ළඟට යන්න. මැටි ලේයර් එකෙන් ෂීට් එක හීට් වෙන්නේ.
6: ඔව්.
5: හීට් එක හින්දා ඔයාට ඇතුළට නේද?
6: ඔව්.
5: ඒක දැනෙන්නේ.
6: ඇස්සේ පෙනුමක් තියෙනවා ඒ වගේම.
5: ඔව්. ඉතින් පෙනුම හොඳයි. ඉතින් ජල විකර්ෂකාලේ පේ උඩින් තියෙනවා. ක්‍රිමිරාජ නිෂ්පාදන අතර තියෙන ක්‍රිමිරාජ ඔයා ගෙනල්ලා තියාගන්න සඳුන් පැණිය ගැස්ට්‍රයිටිස් වලට හොඳයි.
6: ඔව්.
5: හැම ගෙදරකම ඉන්නවා ගැස්ට්‍රයිටිස් තියෙන කවුරු හරි කෙනෙක්.
6: ඔව් ඔව්.
5: හා ඉතින් ඕක සුව කරගන්න පුළුවන් කමක් තියෙනවා. අපි ඔය ගැස්ට්‍රයිටිස් හැදෙන විදිය ගැන එහෙම කතා කරලා තියෙනවා.
6: ඔව්.
5: ඔය බඩ ඇතුලේ නේද? ඔය ඒ ක්‍රියාවලිය යම් වෙනසක් වුණාට පස්සේ ඒ හරහා තමයි ඔන්න ඔය කියන ගැස්ට්‍රයිටිස් කියන එක එන්නේ.
6: ඔව්.
5: ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා ඔයාට ඉතාම හොඳ සුවයක් ලබා දෙනවා මේ සඳුන් පැණිය. ක්‍රිමිරාජ නිවසින් එන්නේ.
6: ඔව්.
5: ගෙන්න ගන්නවා නම් මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න.
6: 0112 853 889
5: මාක්ස්වෙන් ගෲප් එකට සම්බන්ධ වෙලා ජොබ් එකක් කරන්න අපේක්ෂාවෙන් ඉන්න අයට මතක් කරනවා CV එකක් දාන්න මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්න.
6: 0767 760 909 තමයි නම්බර එක. රැකියා බැතුරිකත් මතක් කරන්න ඇසුරුම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි තමයි තියෙන්නේ.
5: ඉතින් මාක්ස්මන් කියන්නේ ඩෝමා ඇතුළු නේද? ලියා යන්ත්‍රෝපකරණ ගණනාවක්. අපේ රටට ගේනාපු කෘෂිකාර්මික වශයෙන් ලොකු දෙයක් කරපු තැනක්. ඒ නිසා තමයි ඒ තරම් විශ්වාසයෙන් කියන්නේ. ප්‍රශ්නයක් වුණොත් අපෙන් අහන්න ඇයි එහෙම උනේ කියලා. මොකද ඒ ආයතනය ගැන
6: අපි වගේ කියන
5: අපිට දෙන්න පුළුවන් ඒ තරම් හොඳ සාධකයක්. ඉතාම හොඳ කාර්ය මණ්ඩලයක් එහෙම ඉන්නවා. හරි. එහෙනම් යන්නම් අදට අපි ආයෙ හම්බ වෙනවා හෙට උදේ 7ට.
6: ගිහින් එන්න මං අනු. එයාසා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01 6 7 9 579.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සුබ දවසක්. ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
3: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
6: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
7: ලකන රේඩියෝ ITN
8: වෙලාව පෙරවරු 10යි
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින රචේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරේ

0: සැක්කරු 46 වෙරදී බෙලන්විල බුරලස්කබු ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු කොළඹ ප්‍රධාන බහිස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සැක්කරු සම්බන්ධයෙන් ලංකා දඬු නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතිකව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනි ටොබුකෝ වකානේ සහ සෙනගල් ජාතික ජ්‍යෙෂ්ඨ නීතිඥ අබ්දුල්ලා එසේ යනායට එරෙහිව ඇමරිකාව සම්බන්ධක පනවා තිබෙනවා. හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයකින් යන දැඩි ක්‍රියාමාර්ගවල දිගුවක් ලෙස මෙම තීරණයකින් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මෙම ක්‍රියාමාර්ගයේ නීති ආධිපත්‍ය දුර්වල කරන ක්‍රියාවක් බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. නීති ක්‍රියාත්මක කරන අධිකරණ ලිධාරින්ට තර්ජන එල්ලවන විට ජාත්‍යන්තර නීති පද්ධතියම අවධානයට ලක්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවර 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සබෝදාසනක හොදේ 10යි විනාඩි 5යි

0: ලකඩ රේඩියෝ ITN
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

සුබෝ දැසනක උදේ 10 විනාඩි 15යි වෙලාව හඩ්බිට් එක යෂවිල්ල ඉන්නව හරියට උදේ 10 වෙනකොට. ඉතින් අපේ ලස්සරු සින්දු ටික කැහුවනේ. ඒ සින්දු ටික අහලා තමයි මේ පැත්තට ආව. වෙලාවත් බලලම වෙලාව හොඳයි නේද? මම හිතන්නේ වෙලාව හොඳයි. ඔයාලට බලන් ලස්සන සින්දු ගොඩක් අහන්න. දවල් එක වෙනකන් මේ පැත්තේ මාත් එක්ක හිටියොත්. යශෙක් ඉන්නකොට හඩ්බිට් අහගෙන ඉන්නකොට ආට කියන ගොඩක් දේවල් ඇතිනේ මේ පැත්තට ඇවිල්. ඉතින් ඕන තරම් කතා කරන්න පුළුවන් දවල් එක වෙනකන් තියෙනවා අපිට. එයාටයි මටයි. ඉතින් මේ පැත්තට එන්න FM 93.5 93.7 මම අහගෙන ඉන්න ගමන්. එහෙම ඉන්නකොට ආට හිතුණොත් යශෙම පාළුවෙන් තනිකමෙන් ඇදි කියලා එහෙම. එයාට මැසේජ් එකක් දාලා බලන්න ඕනේ කියලා හිතුණොත් එහෙම ඉක්මනට එන්න මේ පැත්තට. 0703 93.5 93.7 0703 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එක කෙවන්න. මං ඉන්නෝ මේ වැත්තට වෙලා ඔය iPad ඉඳලා කියන දේවල් ටික බලාගෙන. ඉතින් මේ විදිහට කතාව පටන් ගන්නකොට මට හිතුණා ඔයාලට දෙයක් කියන්න ඕනේ කියලා. ඒ තමයි අද ලක්කන පරිශ්‍රයේ ලොකු වැඩක් වෙනවා. ඉතින් අපි ලක්කන ගෝල්ඩන් වොයිස් එක ගැන ඔයාලට මීට කලින් අපි මතක් කරලා තියෙනවනේ. ඉතින් අද පළවෙනි අදියරේ 3 වෙනි දිනය. මේ විදිහට පවත්වන. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා කිව්ව ඒ ලස්සන ගීත ටික අහන්න ඉදිරි දිනවලදී. ඉතින් අපි කියන්නම් දිනේ හරියටම කවද්ද කියලා. ඉතින් දැන් මීට කලින් මෙහෙට ඇවිල්ලා ගීත කියලා ගියපු අය බලාගෙන ඉති කවද්ද මගේ ගීතේ මට අහන්න පුළුවන් වෙන්නේ රේඩියෝ එකකින් කියලා. ඉතින් ගුවන් විදුලි ශ්‍රේෂ්ඨයේ දැන් ගුවන් විදුලියක මේ විදිහට අර කියන්නේ අපි ලයිව් වැඩක් වෙන පළවෙනි වතාව. ඉතින් මේ වගේ ගෝල්ඩන් වොයිස් තරගයක් තියෙන පළවෙනි වතාව. ඉතින් රියැලිටි වල තිබුණාට මේ වගේ ගුවන් විදුලියක ආට පළවෙනි අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක මේ විදිහට ලක්කඩේක ඔයාගේ හඬට හොඳම තැන දෙන තමයි ලක්කඩ කියලා කියන්නේ. ඉතින් ඔයාට ඉහළම වටිනාකමක් දෙන්න අපි සූදානම් වෙලා ඉන්න. ඉතින් අපි වහගෙන ඉන්න ඔයාගේ ගීතය ගැන අපි කියන්න. අගෝස්තු මාසේ අන්තිම වෙනකන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරන ගමන් අද අගෝස්තු මාසේ 19 වෙනිදා නේ, දවස් 19ක්ම ගිහිල්ලා ඉවරයි. සමහරක් වෙර හිතන බලන් මේ මාසේ ඔයා හිතපු වැඩ ටික මේ දවස් 19 අතරතුර ඔයා කියා කරගත්තද වැඩ ටික ඉවර කරගත්තද කියලා නේ. එහෙම නැති වෙන්නත් පුළුවන්, කමක් නැහැ. ඉතින් වැඩ ටික කරගෙන තව ටික කාලයක් තියෙන හරියට ප්ලෑන් එක කරන වැඩ ටික කරගෙන යන්න නේ. ජීවිතේ අපිට එක එක ජීවිතයේ අවස්ථා වලට අපිට මොන දෙන්න වෙනවානේ. ඉතින් ඒ වගේ මට හිතුණාට දෙයක් කියන්න ඕනේ කියලා තමයි ඊයේ දවසේ අපේ රමුක්කර සිද්ධාර්ථ හිමියන් අපවත් වෙනවා. ඉතින් උන්වහන්සේ ලංකාවේ ගීත ශාස්ත්‍රය තුළ ඉහළම වටිනාකමක් එක් කරපු චරිතයක්. ඉතින් ලංකාවේ ගීතය තුළ බුදුබණ හොයාගෙන ගිහිල්ලා ඒක ඔස්සේ බුදුදහම බෙදා හරින්න, ඒ වගේම බුදුදහම සංවේදනය කරන්න, හොඳ පරම්පරාවකට හොඳ දේවල් දෙන්න කටයුතු කරපු සිද්ධාර්ථ හිමියන් ගැන මතක් කරන්න ඕනේ ඔයාට. උන්වහන්සේගේ නමත් එක්කම බැඳුණු ගීත පෙළක් තියෙන අපිට අහන්න පුළුවන් වෙන ලංකාවේ තියෙන ස්වභාවික ගීත ශාස්ත්‍රයේට ගීතේ මුල මැද අග මේ හැම පටන් ගන්න එකම උන්වහන්සේගේ නම රැඳිලා තියෙනවා. ඉතින් මේ විදිහට ලංකාවේ ගීතය පෝෂණය කරන උන්වහන්සේගේ උණ මෙහෙවර අපරිමිතයි. ඉතින් බුදුදහමේ ජීවිතයේ යථාර්ථය පිළිබිඹු කරන උන්වහන්සේ ගීතවලට හැකියාව ලැබලා තියෙනවා. ඉතින් අපි අසරණ වෙලා වගේ මේ වගේ ගීත, ඒ වගේම හිමිසන නාමරු බුදුබණ කියුවා නිරන්තරයෙන් මේ ගීත අපි හරියට ඇහෙනනේ පොයේ දිනවලදී. ඉතින් ලාදලු බෝපත් මේ හැම ගීතයක්ම අපිට තදින්ම බැඳිලා තියෙන ගීතයි.

හොම තෝරගින් තියෙන ඊළඟටවට අහන්න දෙන්න. ඉතින් අපි මේ ගීතය අහලා යමුනේ. ඉතින් ලංකාවේ ගීත ශේෂ්ත්‍රයට දෙන්න පුළුවන් ඉහළම වටිනාකම උන්වහන්සේ ඒ ගීත එක්ක අපේ ජීවිතේට එකතු කරලා ගියපු මතක සටහන් විතරයි අපිට දැන් තියෙන්නේ. ඉතින් මේත් ඒ වගේ හරි ලස්සන ගීතයක් ජීවිතේ යථාර්ථය පිළිබිම කරනවා කියලා කිව්වොත් මං හරි. මොකද මේ ලෝකේ අපිට කට්ටිය හම්බ වෙනවා, මගහැරෙනවා, අතහැරෙනවා. මේ හැමදේම එක කලින් කතා කරපු අය දැන් ළඟ පාතකවත් නෑ නේද? ඒ අය කොහේ ඉන්නවද කියලා මම දන්නේ. ඔයා කොහෙද, මම කොහෙද? ඉතින් මේ හැමෝම අපි නන්නාඳුනන පෙම්වතුන් වෙලා ඉවරයි දැන් නේද? මේකේ තහල බලන්න.

0: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 01114 700 600.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6779
2: ලක්කන හගෙන ඉන්න වෙලාව 10:30.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

තිහයින වෙලාව පෑ භාගයක්ම ගිහිල්ල ඉතින් දහය පෑ පටන් අරගෙන ඉතින් මේ පළවෙනි පෑ අපි මේ විදිහට පටන් ගන්නකොට ලස්සන සින්දුවක් අපි අහලාවේ මෙල්ටන් මල්වරාච්චි මල්වරාච්චි මහත්මයාගේ. ඉතින් ඒ සින්දුවෙන් පස්සේ මට හිතුණා ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා. නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මෙතන. මම ඔයත් එක්ක කතා කරේ නෑ කියලා. මොකද මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට කිව්වා අපිට ඕන තරම් කතා කරන්න වෙලාව තියෙනවා කියලා. ඊට පස්සේ ඔයා බලනවා ඇති මේ යෂ්ට මොකද වෙලා තියෙන්නේ මාත් එක්ක කතා කරන්නේ. මගේ නම තාම කිව්වේ නෑ නේ කියලා. එහෙම නේද? නෑ, ඔව් මම මිස් කරන්නේ නෑනේ. මිස් කරන්නේ වටිනා අයව. ඉතින් මිස් කරන්න නැතුව ඔව් මං හිතුවා ඔයාලට මුල් තැන දෙන්න ඕනි කියලා මෙතන. ඒක නිසා මම ඔන්නේ යනවා චැට් එක පැත්තට. මොලින් බර් කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හයි, ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ඔයාට. දැන් නම් අපි සද්දටම ලක්කන අහනවා, හાર્ට් බීට් අහනවා කියලා තියෙනවා. අපිට සින්දුවක් දෙන්න කෝ කියලා තිනවා අචින්ත. ඔයාව එකතු කරගන්න. අම්මා ඉන්නවා පුංචි, ඒ වගේම ශක්ති බබා, ඩයස් අක්කා, චලේනිය අක්කා ඉන්නවා, ඒ වගේම අක්කගේ මහත්තයා මේනක ඉන්නවා, අක්කගේ මහත්තයා ඉන්නවා, ඒ වගේම මේනක අක්කගේ බබාලා දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. සශිත, ඒ වගේම ශෂී, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ලක්කන්න අහන හැමෝමත් එක්කම වැඩසටහන කරන මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ඉතින් අපි හැමෝම එකතු කරගෙන අහමුනේ ලස්සන සින්දුවක් තමයි ඊළඟට මම රෙඩි කරගෙන තියෙන්නේ. මැනික කොහොමද ඔයාට රෝසමල? එහෙම කියන්නේ මට චුට්ටක් ලැජ්ජයිත් වගේ. කාලේ නේද ඉන්නේ කියලා හාරලා දින බලන්න හිතින් නේද? ඕවනේ මම කාලේ ආවේ බීම් එකට එනකොට නැත්තම් ඉතින් බඩගිනි ඉන්න බෑනේ. මොනවා වුණත් කියලා තිනේ කාලා බීලා වැඩ ටික පටන් ගන්න ගා ඉතින් බඩගින්න වැඩක් කරන්න බෑනේ නේද? මාත් දින්දුවක් කියවව ආගෙන දහරාක්ක එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් එකතු කරගෙන ලස්සන හින්දි සින්දුවක් අහමු කියලා තියෙනවා. අයියා කියන නිසා මම ඊළඟට ලෑස්ති කරන් ඉන්නේ. හින්දි සින්දුවක් තමයි. දැනනේ වලින් තර්ෂි බස්නායක ඔයාව එකතු කරගන්න හරිම ආදරේ. අරවා දන්නවද දහර කියන්නේ කවුද කියලා? තමයි ලක්කන අහලම යාළුවෙක් හොයාගත්ත කෙනෙක් තමයි තර්ෂි කියලා කියන්නේ. ඉතින් එයා හොයාගත්ත යාළුව තමයි දහර බොලස් සිංහලින්. ඔන්න ඔහම තමයි අපි යාළුව හොයාගන්නේ. අයාට යාළුව හොයාගන්න ඕන නම් අලුත් යාළුව හොයාගන්න ආසයි නම් ඉතින් මේ විදිහ ලක්කන අහන අයට කැමතියි නම් ඔයාට කරන්න තියෙන මොකක්ද? අර තිනි සද්ද වැඩි කරගෙන ලක්කන අහන මේ විදිහට හොඳම යාළුව ඔයාට හොයාගන්න පුළුවන්. සුබම සුබ දැසරක වාක්‍ය කියලා තියෙනවා. කොරතොට සුජන ප්‍රදේ ඉඳලා හගෙන ඉන්න ජෝනකී ඉන්න මේ වෙලාවේ මොනිකා, බිනෙල්කා, ආර්වි, ඒ වගේම ජපානයේ ඉන්නවා ශානිකා, කියෝමි, සටුමි, ටානියා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මට මැසේජ් එක දාලා තියෙන ජානකී ආදරේ හොඳයි ලක්කන කියලා දෙන. ඉතින් අපි ගොඩාක් ආදරේ ඔය විදිහටම අපි වහගෙන ඉන්න. ගුඩ් මෝර්නින් මැනික කියලා තියෙනවා. මේ දින දෙක තුන ලක්කන අහන්න විදිහක් නෑ. ඒ මොකද? ඒගොල්ලගේ ගෙවල් ළඟ මල ගෙදරක් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ලක්කන අහන්න වෙලානේ. මම ඒ දුර මොකද මේ මැසේජ් එකක්වත් නැත්තේ? මොකද මැසේජ් එකක් වරදින් නැති කෙනෙක් තමයි බෝයගොඩ සුමන කියලා කියන්නේ. ඉතින් අව හරිම ආදරෙන් අපි එකතු කරගන්නවා. ඉතින් ජීවිතේ ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි හැම දෙයකටම ඉතින් මුණ දෙන්න වෙනවා. ඉතින් ඒ දේවල් වල සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට කමක් නෑ, පොඩක් විතරින් ලක්කන අහන්න බැරි වුණාට කමක් නෑ. ඔයා අදාවනින් හෙලෝ යෂ්මැනික කියලා තියෙනවා. කවුද මේ? ගුඩ් මෝර්නින් දෙලිනි. ඔයාට ගුඩ් මෝර්නින්. ඔයාට දැන් නම් මම ලස්සන සින්දුවක් ඔය විදිහට මහගෙන ඉන්න. සබම සමුදස්සනක් වේවා කියලා තින හොඟ දවසකින් ආව හම්බ වුණා කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි පොලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා. කෑගල්ලෙන් රේණුකා, රේණුකාට මම ලස්සන සින්දුවක් දෙන්නම් ඔය විදිහට මහගෙන ඉන්න. ඉතින් සින්දුව අහලා විතරක් හරියන්නේ නෑ නේද? එහෙනම් මට මොකද කරන්න කියන්නේ? ඔයාට දැන් අපේ ජීවිතය අපිට ඉන්නව සමහර දේවල් අපිට කරන්න යනකොට සමහර අපිට හිතෙනව නේද අපිට මේ දේ ඇත්තටම කරන්න පුළුවන් වේද? සමහර අපිට ඔයාට ආ ගැනම විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද ඈත අහස පියාඹුණු කුරුල්ලොන්ට ඒ අත්තටු දෙක හරියට විශ්වාසයිද? ඉතින් අත්තටු විශ්වාස නිසා බය නැතුව අහසේ ඕන තරම් දුරක් පියාඹනවානේ. ඉතින් ඔයාටත් ඒ වගේ අත්තටු දෙකක් තියෙනවනේ. ඔයාට හොඳ ශක්තිමත් හිතක් දීලා තියෙනවා. ඉතින් හොඳ උත්සාහයක් දීලා තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ මොන හරි කරන්න යනකොට මොන හරි කඩවැටීමක් එක්ක ඔයා පොඩක් නවතිනනම් ඔයා හිතන බලන්න කුරුල්ල කුරුල්ලෙක් අත්තටු දෙකක් පිය විශ්වාස කළ එතරම් ආසෙ පියාඹනවා නම් ඇයි මට බැරි? ඔයාට හිතන්න හොඳ මොලයක්, හොඳ හිතක් මේ හැමදේම ඔයාට තියෙනවනේ. කිසිම අඩුපාඩුවක් නැතුව ඉතින් ඔයාගේ අත්තටුව විශ්වාස කරලා ඈත ආසෙ පියාඹලා යන්නනේ.
ඉතිං අර එන සුළඟක් ගැන සැඩ පහරවල් ගැන හිත හිත තැවෙන්න ඇතුව වෙනස් වන හස ගැන කුරුල්ල හිතන්නෑන් ඔහේ බියම්මලා යන තමන් අරමුණ ඉටු කරගන්න. ඒවගේ ආනත් පුළුවන් ජීවිතයන බාධක අරමු බාධක මේ හැමදේම පොඩක් පැත්තකින් තියලාගේ අත්තට විශ්වාස කරලා ඈත අහසේ පියාඹොත්. ඉතින් පියාඹලා යනකොට සමහරක් විට වලට සල්ලි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොන හරි අරමුණක් ඉටු කරගන්න යනකොට. ඉතින් මේ දේට තමයි ලඟ ලොතරැයි මණ්ඩලය වාගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ. ඉතින් ආඩ ශක්තියක් වෙන්න බලාගෙන ඉතින් ධන නිධාන ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. ආගේ ජීවිත හිඳ හැබෑ කරගෙන ආඩ කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් මේ හැමදේම එක සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්නත් පුළුවන්. ඉතින් මේ ගැන හිතන්න චුට්ටක් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ හිඳ හැබෑ කරගන්න ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධාන ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. මේ ලස්සන සින්දක් මම ලැස්ති කරන්නේ නිතාර ආරම්පම්මගේ. ඉතින් ලස්සන කතාවක් තියෙන ලස්සන ෆිල්ම් එක තිරාණි මුඛර්ජී එක්ක සයිෆ් අලී ඛාන් තමයි මේක ඇක් කරන්නේ. ඉතින් මේ ලස්සන සින්ද මගෙන් ඔයාට හින්දි සින්දෙලු පය වෙනුවෙන්.

0: රටට වග කියන රේඩියෝ.
1: දැන් වෙලාව උදේ 10යි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
5: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: එහෙන් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයිව

0: ඇවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිතු එකකයි හතයි 479 579
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

හය විනාඩි 47යි හාට් බීට් අහගෙන ඉන්න වෙලාව යක්ෂ එක්ක තමයි අදවල් එක වෙනකන් ආඩ් හාට් බීට් අහන්න වෙන්නේ. ඉතින් අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ඉතින් අපි ලස්සන සින්දුවකට අපි අහලා ආවනි නදී මල් පෙරේරාගේ නුරාවසන්ති. ඒ සින්දුවෙන් පස්සේ මට හිතුණා මේ උදේ පාන්දර චුට්ටක් විතර වලට පරිගණී චුට්ටක් විතර කම්මැලිද වරත්තම් ඊයෙලාට කෑවට පස්සේ අද උදේ වැඩට එනකොට හදිස්සියේ කන්න මුනේ නැ දැන් පොඩ්ඩක් විතර බඩගින්න දෙන්නේ මට හිතෙනවා එහෙම වෙන්න ඇති කියලා. රත්තන් පාන්දර පහට බිව අර වැකිටි එකෙන් තාම ඉන්නවා වෙන්න පුළුවන්. මේ කොහොම හිටියත් ආත බඩගින්න ඉන්න ඕනේ නැ. ඒ තමයි පැල්වත්ත කිරි නිෂ්පාදන තියෙනකොට පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් ටිකක් ඔයා වැඩි කරන තර මේසේ ළඟින්ම තියාගන්න. එතකොට ආට පුංචි කම්මැලිකමක් බඩගින්න කාපු ගම පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා වැඩ ටික ආපහු පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයා කිරි ඖෂධ නිෂ්පාදනයක් වුණ හරි ගන්න බලාගෙන හොඳ නමක් හොය හොය හිටියනම් ඔයා මතක් කරලා ගන්න ඕනේ පැල්වත්ත කිරි නිෂ්පාදනම තමයි. පැල්වත්ත කියන නමින්ම මෙලිතීකර මතක කරන්න එපා. ආට පැල්වත්ත කියන නමින් පැල්වත්ත යෝගට්, පැල්වත්ත අයිස්ක්‍රීම්, පැල්වත්ත බටර්, ඒ විතරක් නෙමේ පැල්වත්ත දියර කිරි, මේ ඕන දෙයක් ඔයාට කිරි ඖෂධ නිෂ්පාදන මෙරදී ගන්න පුළුවන්. ඉතින් ඔයා බය නැතුව ගන්නකොට ගන්න ඕනේ පැල්වත්ත කියන නමින්ම තියෙන නිෂ්පාදන විතරමයි. ඉතින් මතක් කරලා ඔයා කඩේට ගිහිල්ලා ඉල්ලන්නත් ඕනේ පැල්වත්ත කියන නමින්ම. ඒකට මතක් කරන ගමන් අපි අමුද බලන්න මේ වෙලාවේ හાર્ට් බීට් චැට් එක පැත්තට කවුද කියලා ඉන්නේ කියලා බලන්න. සුබෝදැස්සනක් නංගේ කියලා තියෙනවා. අර සුබම සුබෝදැස්සනක් වෙන්න ඕනේ. අදත් අපේ ලස්සන සින්දුවක් අහන්න ලස්සන සින්දු අහන්න ඉන්නවා කියලා තියෙනවා. ඔයා බලාගෙනනේ ඉන්නේ ලස්සන සින්දු ටිකක් අහන්න. මම දන්නවනේ ඒක නිසාම තමයි මම ලස්සන සින්දු ටිකක් ලැස්ති කරගෙන ආවේ. ආද සින්දු ටික අහන්න ඉන්නවා. මෙත්සදී අමන්දි මහත්තයා, හෙමන්ත දිසෙල්වා ඉන්නවා, අම්මා ඉන්නවා, නිමල් තිලක සිරි ඉන්නවා, අයියා ඒ විතරක් නෙමේ සුදුවක්ක ඉන්නවා, මනෝහාරි ප්‍රනාන්දු, අනෝමා ඉන්නවා, ප්‍රභානංගි, ගාමිණී අයියා, මැණිකි තමයි මට දොරම් ගස්ලන්දි ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන් ඔයාගේ හැමෝම එකතු කරගෙන අපි හැම ලස්සන සින්දුවක් නේද. ගුඩ් මෝර්නින්, ආටත් ගුඩ් මෝර්නින්. සෝ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. රසික, රසිකාද, රසිකද මවනල්ලෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හස්බන්ඩ් රසිකාව වෙන්න ඕනේ. හස්බන්ඩ් අමිල ඉන්නවා, දුව අමීෂා, එයාගේ යාළුවෝ දැහැමි ඉන්නවා, දහම්දි, දහම්දි ඉන්නවා සමාවෙන්න, උමන්දි ඉන්නවා. මේ යාළුවෝ ටික එකතු කරගෙන සින්දුවක් අහම කියලා තියෙන. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් ඔයාගේ වටින වෙලාව වෙන් කරගෙන පුංචි හරි මැසේජ් එකක් මේ පැත්තට යවුවාට. යාෂ්මැනික මං ඉන්නවා කියලා තියෙන පානුදුරින් තුස්සරව එකතු කරගන්න. තුස්සර ළඟ වැඩ කරන කට්ටිය එකතු කරගන්න ඕනේ ඊළඟට. එතමයි කුමාරයා ඉන්නවා උතන, එහෙම නේද? අසාක්කා ඉන්නවා, ඩෙන්සි මාමා ඉන්නවා, සීතා ඇන්ටි ඉන්නවා, ශිරෝමි ඇන්ටි ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අස්සන සින්දුවක් දෙන්නම් තුස්සර ඔයාට. වැඩ කරන ගමන් මහන්සිය පාලෝ නැති වෙන්න, පොඩක් ෆන් එකේ වැඩ ටික කරගන්න, මහන්සියක් දැනෙන්නේ නැතුව වැඩ ටික කරගන්න. ආර බුල්ලක් මේ සින්දු ටික අහන ගමන් සුබෝදැස්සන කියලා තියෙනවා. අර සුබම සුබෝදැස්සනක් වෙන රදා වඩුන පැත්තට තමයි යන හදනේ. ගාමිණී ඉන්නවා, ගාමිණී ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ඉතින් සින්දුවක් දෙන්න ඔය විදිහම අපි වහගෙන ඉන්න. ශෂික ඉන්නවා, අශ්වහන්, ඒ විතරක් නෙමේ දුලනී, රූපවතී, රෝහිණී, මේ හැමෝම එකතු කරගන්න ඕනේ. කුමාරී රබදුගල් ඉඳලා තමයි මට මැසේජ් එකක් දාලා තියන්නේ. ගුඩ් මෝර්නින් යෂ් කියලා තියෙනවා. කවුද ඊළඟට එන්නේ අපිටත් දෙන ලස්සන සින්දුවක්? යා සැලොන් එකේ වැඩ කරන ගමන් තමයි මාව අහගෙන ඉන්නේ. ඉතින් සැලොන් එකේ මේ වෙලාවෙ ඉන්නේ හැමෝම එකතු කරගන්න ඕනේ. ඉතින් හැමෝම එකතු කරගෙන අපි අමුද ලස්සන සින්දුවක් අහන්න. මේ සින්දුවට සැලොන් එකේ ඉන්නවා කවුද මේ කවිෂෝ ඉන්නවා, අංජලි, ඒ වගේම නංගිලා දෙනවත් එකතු කරගන්න කියලා තියෙනවා. නෝනින් ශෂිනි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන. යශ් කැමති නැද්ද පෙරහැර බලන්න එන්න? අපේ බොස් මට නිවාඩුවක් දෙන්නේ නැහනේ. මං කැමති පෙරහැර බලන්න එන්න. හැබැයි නිවාඩුවක් නැහනේ. මං ආවත් කියන්න පුංචි හරි වෙලාවක් මට හම්බ වුණොත් එන්න. ඉතින් මේ සින්දු අපි හාලෙ වුණේ. මේ සින්දු මගෙන් ගයාට

0: රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: Hama Kalima Trendy Masindu Ehena Lankawe Ekama Channel Eka Lakhana Heartbeat
5: 10:55 ඒ කියන්නේ අපිට 11 පැයට යන්න විනාඩි 5යි තියෙන්නේ. 11 පැයට යනකොට අපිට 11 නිවුස් එක අහලා ඇවිල්ලා තමයි ආපහු අපිට කතා කරන්න හම්බ වෙන්නේ. ඉතින් යන කලින් මම මේ සින්දුවර එකතු කරගන්නම් සුබෝධි වැඩිටි සංගමේ සභාපති ලෙප්පෙරුමිනුයි වගේම නන්දලාල් ආනන්ද හේමපාල ජයතිස්ස මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුව අහන්න. හෙලෝ යෂ් ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. සුපිරියර් ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. මෙයා කොහෙද දන්නවද ඉන්නේ? මෙයා ඉන්නේ බහරේන්වල. බහරේන්වල ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ. සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා චන්දන කේහන්නඩි ජපන් වලින් දිල් සීතන්ගලින් චන්සි කේහන්නඩි ජෝන් පුතයාගේ ආදරණීය බිරිඳ. මේ හැමෝම එකතු කරගෙන අපි හමු. එහෙම බැලුවම මගේ දිහා ඔයා හරිම ලස්සනයි කියලා කවුරු හරි කියලා තියෙනවා. එහෙම කියලා දිනනනම් මේ සින්දු අහන්නකෝ.

0: ලක්හඬේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රජී
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: වෙළවායේ මොණ්ඩරාගල ප්‍රධාන මාර්ගයේ කොටවීරගල ප්‍රදේශයේදී සිදු වූ යනතුරකෙන් පුද්ගලික ජීවිතක්ෂයට පත්ව තිබෙනවා යතුරුපැදියක් කැම්බරතෙක් ගැටීමෙන් අනතුරු සිදු වුණා. සිද්ධීන් තවත් අයෙකු තුවල් ලබා වැළවායේ බූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහරෝහල වෙත මාරු කිරියාවා තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 47 හැවිරිදී වැළවායේ වරුණගම ප්‍රදේශයේ පදිංචිකරුවේ. කැම්බරති රේදුරු අත්තරංකුට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැළවායේ පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.
5: ලක්හඬ විදේශීය ප්‍රවෘත්ති
0: තම රටට ඉරානයේ

0: සතරාබිය මෙන් රාජ බලධාරීන් සඳහන් කර ඇත්තේ සිදු කළ තක්සිරු වරදී එම මිසයිල දෙක මුහුදු ගමනාගමන ඉලක්ක කර එල්ල කර ඇති බවට අනාවරණය වූ බවයි. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එවැනි ප්‍රකාශ කලාපීය විශ්වාසය සහ ආරක්ෂක ප්‍රයත්නවලට හානි කරන බවයි ඔහු පවසා ඇත්තේ. ලක්හඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: එකලහයි විනාඩි 4යි.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ

අලුත් පැයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ 11:13 වෙලාව. මේ වෙලාව විදිහට ඉතින් අපි පටන් ගන්නකොට ලස්සන සින්දයක් අපි අහලාම ඉතින් සින්දුවෙන් පස්සේ වගේ මගේ පළවෙනි ටෝක් එක ඔන්න පැය පටන් ගන්න තමයි මේ යන්නේ. ඉතින් මේ වෙලාව මේ මුලින්ම මාත් එක්ක කවුද කතා කරේ කියලා බලන්න යන තමයි හදන්නේ. හාඩ්බීට් චැට් එක පැත්තට ඔයත් ඉන්නවද කියලා බලන්න මේ චැට් එකේ කොහේ හරි කොනකට වෙලා කොහේ හරි මුල්ලකට වෙලා ගුඩ් මෝර්නින් ලකන කියලා තියෙන මොයාව අහනවා කියලා තමයි තියෙන්නේ. ලස්සනම ලස්සන සින්දුව කියලා තියෙන වර්ෂින්ක පහේ කරුවෙන් පුංචි බන ඔයාට දෙන්න සින්දුවක් ලස්සන එකක්. ඉතින් ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා. මහරගම පැත්තට යන්න තමයි හදන්නේ. මේ වෙලාවේ ගවර්න්මන්ට් එකකින් අපි වහගෙන ඉනු. එතන තියෙන කොළ ලයින් එකේ ඉන්න වාටාෂිනී පබසරා කෝෂලාව එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම කොළ ලයින් එකේ අනිත් හැමෝම යාළුවෝ එකතු කරගන්න කොට අපි කඩින් එක පැත්තට යන්න නෑ බෑනේ. රෙදි ටික මහන්න රෙදි ටික කපන්න එපේ. ඒක නිසා කඩින් එක අපි අමතක කරන්නේ. කඩින් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. රන්න කරන දමිත්වත් එකතු කරගන්න කියලා තියෙනවා. දමිත්ව අහගෙන ඉන්නේ මීටේ පොඩි පොඩි අක්ක කියලා තමයි මං හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. මට මතක විදිහට දමිත් මීට කලින් කිව්ව තරහ ගන්න පොඩි එකතු කරගන්න කියලා. අද ඒකට හරියන්න පොඩි මට මැසේජ් එකක් දාලා තියෙනවා දමිත්ව එකතු කරගන්න කියලා. කොහොමහරි කමක් නෑ, ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඕගොල්ලෝ බෙරගන්න. මහව තුන්වෙනි පාර්ශ්වයක් විදිහට සම්බන්ධ කරගන්න එපා. ඉතින් මේ සින්දුර එකතු කරගන්න හැමෝම අද බර්ත්ඩේ එකක් තියෙනවා නේද? ගාමන් ටිකේ වෙන්න ඕනේ හිමස්වර විදුරුවත් එකතු කර ගන්න කියලා තියෙනවා. නෑ සමාවෙන්න. අද උපන්දිනේ සමරණ හිමස්වර විදුරුව එකතු කර ගන්න කියලා තියෙන ඒ පුංචි පුතාට සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තුමයි තියෙන්නේ. එයාගේ අම්මගේ නම දීලා නැහැ කවුද කියලා. ඉතින් සුභම සුභ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ. ඉතින් අපි ලස්සන සින්දුවක් දෙන්නම් අපි වහගෙන ඉන්නවා. සරත් චන්ද්‍රයි සෝමත් එකතු කර ගන්න ඕනේ රයිගම පැත්තෙන්. ඉතින් රයිගම ආ කඩයක් කරන කෙනෙක් නේද? ඉතින් කඩේ සද්දරම ලක්ෂණ දාලා තියෙනවා. ඉතින් නාට 15ක් මහන්සියක් නැතිව ලස්සන සින්දු ටිකක් අහන ගම කඩේ වැරදිද කඩේ විශ්වාසිතව කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කඩේට එන කෙනෙක්ටත් ලක්ෂණ හනේ අහගෙන ඉන්නකොට ඉන්න පුළුවන් නේද? ඒ මැසේජ් එකක් දාන්න බැරි වුණා කියලා දින මං හොඳින්ද කියලා අහලා තින. මම ගොඩාක් හොඳින් ඉන්නවා. ගොඩක් හොඳින් ඉන්නවද? අසංක කියන බලන්න. ආව එකතු කරගන්න කුරුණෑගලින් තමයි අසංක මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. සබෝ දැසනෝ කියවා දුවේ කියලා තිනවා. කවුද මේ ජය? මම ආව එකතු කරගන්න හරි මාතරෙන් කොට්ටාවෙ දින තමයි මට මැසේජ් එක දාලා තින. ලොකු බස් ඉනෝ පුල් පොඩි බස් වරුණ ඉන්නවා. ලක්ෂ්මී මිස් දිස්නා මිස් ඉන්නවා අපි වායගෙන. මදුසංක විතරක් නෙමේ ජගත් ඉන්නවා නේද ඔතන. එහෙමෝම එකතු කරගන්න අපි ඊළඟ සින්දුවට. ගිනිගත් වෙන තැපල් කාර්යාලේ පැත්තට යන්න තමයි හදන්නේ. මේ වෙලාව අපි පෝස්ට් ඔෆිස් එකේ සද්දරම ලක්කර දාගෙන අපි අහන ගමන් වැඩ ටික කරනවා කියලා තියෙනවා. මොකද මේ අඬන්නේ දවස් දෙකක් මැසේජ් එකක් දාන්න බැරි වුණා. ඒක තමයි මාත් දෙනවා. මොකද මේ අපිට මැසේජ් එකක් දැම්මේ නැත්තේ කියලා. ඔඩදෙනී මාතයින් තමයි වගේම රිෆ්කා මිස් සංගීතා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් අඬන මොනක් එක්ක මට මැසේජ් එකක් කිව්වේ කවුද දන්නවද? මංජල හේමන්ත. කමක් නෑ, අද හරි මැසේජ් එකක් මට එවුවනේ. ඉතින් හැමෝම එකතු කරගෙන අපි හබු ලස්සන සින්දුවක් වාචිගේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන
1: එකලහය වෙනනි තිහයි ඉතින් අපි පොඩ කතා කරමු නේද? අසල සින්දු ටිකක් අපි අහලාම මේ පැත්තට සින්දු අහලාවට පස්සේ මට හිතන යාඩ පුංචි දේවල් ටිකක් මතක් කරන්න තියෙනවා. එතකොට පැල්වත්ත නිෂ්පාදන ගැන. ඔය පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳ පොලේ තියෙන විශ්වාසවන්ත වෙළඳසන්නාම නාමය. ඉතින් ඔයට කිරිපිටි පැකට් එකක්, යෝගට් එකක්, එහෙම නැත්නම් බටර් එකක්, අයිස්ක්‍රීම් එකක් මේ ඕන දෙයක් මිලදී ගන්නකොට, කිරි ආශ්‍රය නිෂ්පාදනයක් මිලදී ගන්නකොට මොනහරි සැකයක් තිබුණා නම් මේක අපිට ඇත්තටම ගුණ වේද, අපි හිතන විදිහටම රසට තියෙයිද කියලා ඔය බය නැතුව පැල්වත්ත නිෂ්පාදනම ගන්න. ඉතින් පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ කිරි ගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතින් මේ වෙනකොට වැඩ කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න හැකියාව තියෙන ඔයා ගන්න පුංචි කිරි පැකට් එකෙන්, ඔයා ගන්න පුංචි යෝගට් එකෙන් වෙන්න පුළුවන්. ඉතින් රටේ සල්ලි ටික රටේම ඉතුරු කරගන්න හොඳම මාර්ගයක් තමයි ඉතින් ඔයා පැල්වත්ත කිරිපිටි එකක් මිලදී ගන්නවා කියන එක. ඉතින් මනහරි කිරිපිටි ආශ්‍රය නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින් මිලදී ගන්න මතක කරන්න එපා. එවගේම තමයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ධන නිධානය ලොතරේ පත්‍රය ගැන ඔයාලට මතක් කරන්න ඕනේ. ජාතික ලොතරේ මණ්ඩලයෙන් තමයි ඔයාලට ධන නිධානය ලොතරේ පත්‍රය අරගෙන එන්නේ. පොන්චි රුපියල් 40ක් ඔයා එදිනදා ජීවිතේ ඔයා හිතන්නේ නැති විදිහට වියදම් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට පුළුවන් නම් ඒ සල්ලිට ඉතුරු කරගෙන ලොතරේ පතක් අරගෙන බලන්න, ඔයාගේ ජීවිතේ හිණ හැබෑ කරගන්න, ජීවිතේ සිහින හැබෑ කරගන්න. මේ හැමදේටම ජාතික ලොතරේ මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔයාව කෝටිපතියෙක්, 20 ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්නේ. ඒ කියන්නේ ඉරිදා දිනේ දිනුම් මදින වාසනාවට හිමිකම් කියන ඔයාලට පුළුවන්. ඉතින් ඔයා පරක්කු වෙන්නේ නැතුව ඔයා ළඟම තියෙන ලොතරේ කූඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය ලොතරේ පත්‍රය අරගෙන බලන්න. දැන් අපේ ගෙදර ඉන්නකොට සබරක් විතර අපි හිතන්නේ නැති විදිහට අපේ ඇස් ඇහැ පේන්නේ නැතුව යන්න පුළුවන්. පොත් කියවන්න යනකොට එහෙම තමයි දන්නේ. ඔන්න මගේ ඇහැ පේන්නේ නැහැ. එතකොට හිතනවා මොකක්ද දැන් කරන්නේ? ඇහේ තියෙන සුදේ වත් කරගන්න ඕනේ. ඉතින් ශල්‍යකර්ම කරන්න වෙනවා. මේ හැමදේම කරන්න යනකොට හිතේ පුංචි බයක් තියෙනවා. මේ හැමදේම හරියටම කරගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් එහෙම තැනක හොය හොය හිටියා නම් ලෙන්ස් ටෙක් හයි කියලා හොස්පිටල් එකේ තියෙන එකට තමයි. ඉතින් බය නැතුව යන්න ඕවා. ගෑසේ සුදි වත් කරගන්න, කමට් කරගන්න, දිය වැඩිය සායනය, ග්ලූකෝමස් සායනය, ළමා අක්ෂි සායනය විතරක් නෙමෙයි ඔයාට ඇස් කන්නාඩි ලබා ගන්න පුළුවන්. ඉතින් ඇස් කන්නාඩි ලබා ගන්නකොට වෛද්‍ය සායනය ඔයාට නොමිලේ කරගන්න හැකියාව ලබා දීලා දෙනවා ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. ඒ විතරක් නෙමෙයි බාහිර රෝගී අංශයක් තියෙන. ඉතින් මේ හැමදේම එකම තැනින් ඔයාට ලබා ගන්න පුළුවන් මේ හැම පහසුකමක්ම. ඉතින් ඔයා යන්න ඕනේ නම්බර් 74 එක රොබට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. මේ කියන ලිපිනයට යන්න පුළුවන්. ඊට කලින් ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන්. ෆෝන් නම්බර්ස් මම ඔයාලට මතක් කරන්නම්. 0771 64 78 478, 0771 64 78 478. මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න පුළුවන්. ලෑන්ඩ්ලයින් එකත් මම මතක් කරන්නම්. අර මම කලින් කිව්ව මොබයිල් එක 0112 78 58 58, 0112 78 58 58, මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ආද කරන්න තියෙන ඔයාලට වෙලාවක් වෙන් කරගෙන තව ටිකක් විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දීලා විස්තර දැනගෙන පත්තර මූල මේ කියලා ලිපිනයට යන්න. ලෙස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන තමයි අපි ඔයාලට මතක් කරේ. ඊට පස්සේ අපිට යන්න තියෙන වාක හෙටද? ආ එනෝද යන්න මං යන ඕන තැනක ලෝකෙ පුරා ලංකාවේ පුරා ගිය මාත් එක්ක එන සෙට් එකක් ඉන්න. එහෙමම ආදරෙන් එකතු කරගන්නවා අපි. මේ වෙලාවේ මම හගෙන ඉන්නවා ලස්සන සිංදුවක් ඕනි කියලා තිනා පූර්ණි. හේනගමින් තමයි මට මැසේජ් එක දාලා තිනේ. යගේ පුතාලා දෙන්නව එකතු කරගන්න කියලා තිනා තරුන් දෙවමිත් ලෝෂණ තුල් මිත් එකතු කරගෙන අපි හමු ලස්සන සිංදුවක්. අද බර්ත්ඩේ සම්මරණ කෙනෙක් ඉන්නවා රොයිනිද සිල්වා. යාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් අපෙත්. එවැගේම ආදරෙන් මෙයාට විශ් කරන්නේ පුතා ශෝකේ, එවැගේම අප්පච්චි නිරෝ, එවැගේම යා වැඩ කරන දැන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ආයෙත් නම කියන විදිහක් නෑ. මේ හැමෝම ආට සුබම සුබ උපන්දිනය කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ රුවිනි. ඔය හිටියා වගේම සතුටින් පරිස්සමට ඉන්න. කොහොමද අදත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. සුදීර තමයි සුදීර මල්වත්තෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාම එකතු කරගන්න හරිම ආදරෙන්. ගුඩ් මෝර්නින් අක්කේ, අපිටත් සින්දුවක් දෙන්න කියලා තිනවා. හේමමාලී, නුමා, සමන්තා, සිරිලතා, එවිතරක් මේ විනීතා, රෝහිණී, නෙල්කා ඉන්නව මම වහගෙන. අයේෂා, හිමාෂෝ මේ හැමෝම එකතු කරගන්න. විශේෂයෙන් ලක්කන අහන ගිම්හානිත් එකතු කරගෙන ලක්මාලියනො අපේ බොස් සෙරන්ද හපුතන්ත්‍රි එකතු කරගන්න කියලා තියෙන විශේෂයෙන්ම ගයනි තමයි මට මැසේජ් එකක් දාලා තිනේ ආ වැඩ කරන තැනින්ද. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් අස්සන සින්දුවක් අහන්න. ඉතින් නොරත් මේ විදිහට මැසේජ් එවන්න පුළුවන් 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න. 11:36

0: රටට වග කියන රේඩියෝ
1: හඩ්බිට් හගෙනෙන වෙලාව 11:46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: මාතත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොනින් දේසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්. හැම කාලෙම
1: එකලයි විනාඩි 46යි වෙලාව. සමහර තාක්ෂණික දෝෂ තියෙන අපි හිතන්නේ නැති වෙලාවට සිද්ධ වෙනවා. ඒතර අපි කන්ෆියුස් වෙලා යනවා. කමක් නැහැ, මේ හැමදේම එක අපි කොහොම හරි ඉස්සරහට යන්න ඕනේ. අපි සැලෙන්නේ නේද? මේ වෙලාව මේ මාව කවදාගෙන ඉන්නේ කියලා බලන්න යන්න ඕනේ. ඊට කලින් ඔයාට මතක් කරන් තියන ධන නිධානයේ ලොතරේ පත්‍රය ගැන නිල් මේ ලොතරේ පත අරගෙන බලන්න. වට කියන්න දෙයක් නෑ, දන්නවනේ ඔයාගේ වාසනාවට. ඉතින් පරක්කු වෙන්න නැතුව ඔයාගේ ජීවිත හිණ හැබැයි කරගන්න ඉස්සරහට යන්න. ජීවිතයේ සෙහිනේ වාසනාවේ ආශිර්වාදය අරගෙන ධන නිධානයේ ලොතරේ පත අරගෙන බලන්න. කෝටිපතියෙක් විශ්ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න තාට පුළුවන්. මදකල තන නිධානේ නතරේ පත්‍රේ මාර්ගන්න මෙවලාවේ ලන්ච් ටයිම් එකේනෝ. ඉතින් කැම ටිකක් හදන ලෑස්ති වෙලා ඇති. කැම ටිකක් කල මොනවද ඩෙසර්ට් එකක් හොය හොය හිටියනම් ආඩ පුළුවන් රසට ගුණට ගන්න දෙයක්. ඒ තමයි පැල්වත යෝගට් එකක් කියලා කියන්නේ. බත් කාලේ ඉවර වෙලා ඉතින් යෝගට් එකක් කාලා බලන්න. රසට උකුවඩ තියෙන ඒ හොද කිරි රසයක් කියන යෝගට් එකක් තමයි පැල්වත කියලා කියන්නේ. ඉතින් නුවා කිරි ආශ්‍රය නිෂ්පාදනයක් මිලදී ගන්නකොට බය නැතුව පැල්වත කියන නමින් මිලදී අරගෙන බලන්න. හඩ්බී චැට් එක පැත්තට යන්න ඕනේ මේ වෙලාවේ. තෙනුත් මාව අහගෙන ඉන්නව නේද? ඔයා කලින් මමට මැසේජ් එකක් දැම්ම. හැබැයි දැන් තමයි ටයිම් එක හම්බ වුණේ. හෙලෝ අක්කි, කොහොමද කියලා අහලා තිනා. මම ගොඩාක් හදින් ඉන්නවා. තෙනුත් කාට කොහොමද? දරණී ගලින් තමයි මට මැසේජ් එක අවිල්ල තිනා. හැමෝම එකතු කර ගෙදර හැමෝම එකතු කර ගන්න කියලා තිනා. හොඳ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියන්නේ. හොඳ සින්දුවක් කාට මම දෙන්නම් අහගෙන ඉන්නවා. Hi, good morning. ආට කොහොමද? මම ගොඩාක් හොඳින් ඉඳවා. අපි සද්දරම ලක්කන ආගෙන වැඩ කරන ගමන් තමයි ඉන්නේ කියලා තිනා. ඉතින් කම්මැලි කම නැති වෙන්න මහන්සි වෙලා වැඩ කරන්න. එයාට මම දෙන්න ලස්සන සින්දුවක්. වැඩ කරන තැන ඉන්නවා කල්යාණි, රසිකා, මංජුලා, ඔය වගේම කුමාරි ඉන්නවා මේ වෙලාවේ. නදී, ලක්ෂ්මී, චමිලා ඉන්නවා. මාල තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. පෝරුව දණ්ඩ ඉඳලා බෝරුව දණ්ඩ කියන ගමේ ඉඳලා අකින් යා වැඩ කරන තැන හැමෝම අපි එකතු කරගන්නම්. හොරණ තමයි තියෙන්නේ නේද? ඉතින් හැමෝම එකතු කරගමු අපි ඊළඟ සින්දුවට. සුබ දවසක් ලක්කන කියලා දිනව දෙමත්ත ගොඩ ගීතිකා මැසේජ් එකක් දාලා තිනවා. අපිත් සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා. ඉතින් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන. ලොකු පුතා, මధుරංග, පොඩි පුතා, සහන්, එයා වැඩ කරන තැන යාළුවෝ ටික ඔක්කොම එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. මාතලේ පැත්තට තමයි යන්න හදන්නේ. මේ වෙලාවේ ෂොප් එකකින් මාව අහගෙන ඉනවා. සද්දෙටම හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තියෙනවා. ඉතින් මම ලැස්ති කරන්නේ තේ බෙලිගේ ලස්සන සින්දුවක්. ආයිබෝන් මගමැනිකා. මේ සින්දුව අහලා අපි ඉක්මනට මේ පැත්තට යමුනේ. 11:49.

0: හවසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
1: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
2: ඉල්දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: තත්පරේ තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8:00

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
4: එකලයි විනාඩි 55යි වෙලාව. ඉතින් මේ වෙලාව මේ මොනාද? අය ආපු වෙයි මම හම්බ වෙන්නේ දවල් 12:30 පස්සේ. ඉතින් කොහෙවත් යන්නේ නැතුව හොම්මම ඉන්නවා.

0: විලාව මධ්‍යහන 12යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ප්‍රවෘත්ති සිරස්තල
4: කෝටි 12ක අයිස් 1 බණ්ඩාරකබදී සැක්කරුවෙකු දැලේ දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඩොලර් බිලියන 200ක ADB ගිවිසුමට අත්සන් දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් ඉහළ යද්දී මුහුදු රළකෙනත් කාලකුණේන් අවවාද නියඟින් පීඩාවට පත් ගොවීන්ට කඩිනමින් රක්ෂණ වන්දේ ඉරානයේ සමග කිසිදු සාකච්ඡාවක් නැහැ ජනපති ට්‍රම්ප් කියයි
3: ලකඩ දේශීය ප්‍රවෘත්ති
4: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණිය උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි බණ්ඩාරගම වෙන්දේසිවත්ත බස්විල ප්‍රදේශයේදී රුපියල් කෝටි 12ක අයිස් භද්‍රව කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග සැක්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාබුලස්ථානයේ විශේෂ බෙහෙවුම් එකකෙල්ලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම භද්‍රව තොගය සොයාගෙන ඇත්තේ. සැකකරු වයස අවුරුදු 23ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා භද්‍රව ජවරම් කරුවෙකු බව කියන කුඩු සල්දු සහ දැනට විදිස්ගතව සිටින ඩුබයි රවිෂ්ක යන අයගේ අනුගාමිකෙකු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භද්‍රව විනාශ කාර්යාංශය විමර්ශන සිදු කරනවා. LTTE පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රචාරකයෙකුගේ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රස්ත මර්ධන හා විභාෂණ කොට්ටාසය මගින්. අකරයන් කුලම් පොලිස් වසමේ පලේ රක්ෂිතේ LTTE පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බව

0: කිරීමට නියමිතයි. දඬුවීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනතයටතේ බොහෝතරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. දූෂණ විරෝධී සංශෝධන පනත් කිටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. අග්‍රාභාත්‍ය ආචාර්ය හරඩාබර සූර්ය විසින් මෙම පනත් කිටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑමේ වගත්තිය පිළිබඳව මත වූ විවාදාත්මක තත්වයන් පිළිබඳ අමාත්‍ය විමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා.
1: දූෂණ විරෝධී සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්නවා.
2: අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.
3: 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ද අවස්ථාවේදී සිදුවෙච්ච සාකච්ඡා පිළිබඳව පුවත්පත් වාර්තා කළ තිබෙනවා. එක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා අද ඉදිරිපත් කළ යෝජනාවේ බලපෑමේ වගන්තිය නැහැ. යම් පනතක් ඉදිරිපත් කරන විට බලපෑමේ වගන්තිය තිබිය යුතුයි. ඒ අඩුපාඩුව හදන්න. මේක පුවත්පතක්. ඒක ලංකාදීප පුවත්පත. ඒ පිළිබඳව රජයේ ස්ථාවරය මේකයි. අපි දන්නවා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක පළවෙනි පිටුවේම සඳහන් කරලා තිබෙනවා. ඒ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අද ඉදිරිපත් කර තිබෙනවා දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත. එහි තිබෙනවා නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන්නේ. ඒක ඕනම පනත් කෙටුම්පතක් සම්බන්ධව එහෙමයි. අප 22 වන සංශෝධනය වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. එය සාමාන්‍ය පනත් කෙටුම්පතක් සංශෝධනයට වඩා වෙනස්. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී මේ තියෙන 19 වන සංශෝධනය මම හිතන්නේ මේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ දැන් ඉන්න බොහෝ දෙනෙක් සහයෝගය දුන්නු පනත් කෙටුම්පතක්. ඒ බලපෑමේ ප්‍රකාශය කියන එක නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඊට පස්සේ තියෙනවා 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. මේ තියෙන්නේ එක. ඒකෙත් බලපෑමේ ප්‍රකාශනය කියලා එකක් නැහැ. ඊට පස්සේ තියෙනවා 22 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් ඉදිරිපත් කළා 2022. හැබැයි ඒක සම්මත මොකද ඒ වෙලාවේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුත් සංශෝධනයක් ඉදිරිපත් කර තිබිච්ච නිසා ඒ සම්මතුණාට පස්සේ එක 21 වෙනි එක වුණා. ඒතර ඒක 22 කියලා තමයි ගැසට් එක තියෙන්නේ. මේක නෙමෙයි ඒ. ඒකෙත් ගරු කතානායකතුමනි බලපෑමේ ප්‍රකාශය කියලා එකක් නැහැ. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේදී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍ය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දීමෙන් කරලා නැහැ. ඒ නිසා මෙතන කිසිම ආකාරයක අඩුපාඩුවක් වැරද්දක් වෙලා නැහැ. මේ පනත් කෙටුම්පත් සකස් කරන්නේ ආණ්ඩු පක්ෂයේ නෙමෙයි. මේ පනත් කෙටුම්පත් සකස් කරන්නේ ප්‍රතිපත්තිමේ තීන්දුව ගත්තට පස්සේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ. එහි සිටින්නේ ඉතා විධිමත්ව මේ විෂය ගණගත්තු වගකීමකින් වැඩ කරන නිලධාරීන් කියන එක මං හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා. ඉන් පසුව මෙය නීති පති දෙපාර්තමේන්තුවට යොමු වුණාම එතනත් ඉන්නේ මේ විෂය පිළිබඳව විශාල අත්දැකීමක් තිබෙන පිරිසක්. එතනුත් අනුමතලා තමයි මේක කැබිනට් මණ්ඩලයට එන්නේ. ඒත් කැබිනට් ලේකම් කාර්යාලයේ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ කවුරුවත් නෙමෙයි. මේ පිළිබඳව හොඳ අවබෝධයක් අධ්‍යක්ෂකයෙක් තිබුණ නිලදා. ඒතර මේ ආයතන තුනක් පසු කළ තමයි පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය ඇතුළු සභානායක කාර්යාලයට එතනත් ඉන්නේ මේ පිළිබඳව විශාල අධ්‍යක්ෂකයෙක් තිබෙන නිලදා. ඒසම මම කියන්න කැමැති අපේ දේශපාලන ප්‍රශ්න වෙනම එකක්. මේ කරන වැඩෙන් වෙන දේ තමයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට නීති කෙටුම්පතක් හදාගන්න බෑ කියන එක තමයි ඔය ඊ කියලා තියෙන්නේ. නීති පති දෙපාර්තමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් වගේ බරපතල දෙයක්වත් හරියට හදාගන්න බෑ කියන එක තමයි ඊ කියලා තියෙන්නේ. කැබිනට් ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවටත් එක්ක යම් අපහාසයක් තමයි කරලා තිබෙන්නේ. මේක කිසිම ආකාරයක ගැටලුවක් නැහැ.
4: පනත ගෙනාවාම කවදේ ඉඳලාද මේක වගන්තිය බලපාන්නේ කියන කාරණය මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව කරු කතානායකතුමා මේකට සංශෝධනෙට මේක ගේන්න බෑ. ඒකයි අපි මේ කියන්නේ. අපේ මේ දා අජිත් පෙරමැතිතුමා මතු කරේ මේ කාරණේම තමයි.
3: මම මේ විපක්ෂ නායකතුමාට ඉල්ලා හිටිනවා මේතුමා හැමදාම ටික උපදෙස් දෙනවා වෙන පරිස්සම් වෙන්න කියලා. කොයිතරම් වැරදිද බලන්න. අපි ඉතා පැහැදිලිවම මේ කරුණු අධ්‍යයනය කරලා කරුණු ඉදිරිපත් කරා. ඒතර මම ඒක එකවේ දැන් අපි පැත්තක තියන් මේ හැල්ලු කරන්නේ තමන්ගේ මොකක් හරි විසකුරු දේශපාලන උමනාවකට. මේ පහර දෙන්නේ නීතියට. මේ පහර දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට, කැබිනට් ඔෆිස් එකට සහ පාර්ලිමේන්තු ස්ටාෆ් එකට. දැන් මෙතුමාට දන්නේ එතකොට විපක්ෂ නායකතුමාගෙන් අපි ඉල්ලා සින්නවා මේ වගේ ගොඩ පෙරක දුරුවන්ගෙන් නා ඔබතුමා උපදෙස් ගන්න එපා විපක්ෂ නායකතුමා.
0: වෙළඳ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ පළමු උප වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ඇමරිකා ඩොලර් බිලියන 200ක මූල්‍ය සහයක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුමටත් සම්බන්ධ වෙනවා.

0: ඒ බුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරු මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා දේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය අතර මහා පාණ්ඩාගරයේදී එම ගිවිසුමට අත්සන් තැබීම සිදු වුණේ මෙම මූල්‍ය පහසුකම් ප්‍රතිපාදක නායක ලෙස ලබා ගැනීම සඳහා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පැවැත්තුණා. 2025 ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ තිරිසර ආර්ථිකයක් ගොඩනැගීමයි. වෙළඳාම සහයෝජන රජයේ ප්‍රධාන ප්‍රමුඛතා අතරට ඇතුළත්. 2026 සිට 2028 දක්වා කාලය සඳහා වන ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති තුළද එම ප්‍රමුඛතා පිළිබිඹු වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. මෙරට ප්‍රධාන සංවර්ධන අභියෝග සඳහා වැඩසටහන්වේ ප්‍රවේශයක් ඔස්සේ විස්තුම් ලබා දීමේ අරමුණෙන් වෙළඳ ආයෝජන හා කර්මාන්ත සංවර්ධන වැඩසටහන සැලසුම් කර තිබෙනවා. එම වැඩසටහන ප්‍රධාන උප වැඩසටහන දෙකකින් සමන්විත වන බවද මුදල් අමාත්‍යාංශයේ පවසනවා. තද සුළං සහ මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කනකසන්තූරේ සිට බණ්ඩාරම හරහා කල්පිටිය දක්වා සහ මතර සිට හම්බන්තොට හරහා පොතුවේ දක්වා වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේග 5 කිලෝමීටර 60ක් දක්වා වැඩි වී එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනවා. බිගමු සිට ගාල සහ මතර හරහා පොතුවිල් දක්වා මුහුදු රළ මීටර 3ක් දක්වා හෙළ යාමේ හැකියාව පවතිනවා. එම වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. විශේෂයෙන් බේරුවල සිට ගාල්ල හරහා මතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය කටයුතු කරන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. මේ අතර බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, බහඩුවර, ඩූරේලිය, ගාල්ල සහ මතර දිස්ත්‍රික්වලත් වැසිවර කිහිපයක් ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. නැගෙනහිර පළාත සහ යාපනය, කිල්ලොච්චි, වවුඩියාව, මුලතිව්, පොළොන්නරුව, මොන්රාගල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දශකය මිරිසිරුවට දැනෙන උණුසුම් අවධානය යොමු කළ යුතු මට්ටමක පැවති හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අධික වියලි කාලගුණයේ හමුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රසක ජලධාරිතාව සී ග්‍රීන් 15 බසවෙන් පවතිනවා. අක්කර අඩි 116,000 ගෙඩියොත් පරක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව අක්කර අඩි 66,000 දක්වා අඩු වී තිබෙනවා. අක්කර අඩි 110,000 ගෙඩියොත් මෙන්නීරිය වැවේ ජලධාරිතාව අක්කර අඩි 40,000 දක්වා පහළ බැස ඇති අතර එහි ජල ප්‍රතිශතය 38%. අක්කර අඩි 21,500 ගෙඩියොත් ගිරිතලේ වැවේ ජලධාරිතාව අක්කර අඩි 10,200 දක්වා අඩු වී තිබෙනවා. කෞඩුළු වැවේ ජලධාරිතාව 104,000 සිට 28,000 දක්වා පහළ බැස ප්‍රතිශතය 27%ක් ලෙස සටහන් වනවා. අක්කර අඩි 510,000 ගෙඩියොත් බොරගහකන්ද ජලාශයේ ජලධාරිතාවද අක්කර අඩි 230,000 දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම වැව් යටතේ යල කණ්ඩේ වග කටයුතු වලට ප්‍රමාණවත් ලෙස ජලය බුදාහැර ඇති බවයි පොළොන්නරුව වාරිමාර්ග අධ්‍යක්ෂ නවරත්නම් ක්‍රිෂ්ණරූපන් මහතා පවසන්නේ. කොමන ආකාරයේ බාහිර අභ්‍යන්තර බලපෑම් පැවිරියද ආර්ථිකයට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට වත්මන් රජයේ සමත්ව ඇති බව අබාත්‍ය නලිද ජාතිස්ස මහතා පවසනවා. පාඩුදුර පින්වත් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සියල්ල ඩොබිලේ ලබා නොදී යම් ආකාරයක නිෂ්පාදන ක්‍රියාවලියකට ජනතාව දායක කරගනිමින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නගස්ට වීම කෙරෙහි වත්මන් රජය අවධානය යොමු වෙති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
1: ආර්ථිකය නගා සිටවමින් ඉන්නව ස්ථාවර කරලා තියෙන නිසා දැන් දිත්වයකටවත් මැද පෙරදිග යුද්ධයටවත් ලොකු බලපෑමක් හෙළවීමක් කරන්න බැරි තරමට අපි ආර්ථිකයේ ස්ථාවරතා ශක්තිමත් කරලා තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. සාමාන්‍ය අනිත් ඒවා ඔක්කොම හරියට වෙද්දි ආර්ථිකය දුවන එකම නෙමෙයි වැඩේ. වෙන බාහිර සහ අභ්‍යන්තරයෙන් විවිධාකාර බාධක එද්දිත් ආර්ථිකය වටානතු තියාගන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක. ඒක අපි කරලා තියෙනවා. මතක තියාගන්න මැද පෙරදිග යුද්ධ කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඔබ අතන මුදල් ගලාගෙන එන එක තව වේගවත් කරන්නට ඕන. ආර්ථිකයක් ශක්තිමත් කරමින් බාණ්ඩාගාර නිකන් තියෙනවා බෙදෙන එක නෙමෙයි වැඩේ. ඔබට යම් නිෂ්පාදනයක් ආර්ථික හැකියාවක් සහිත තැනකට ඔබ වර්ධනය කරගනිමින් ඒ මුදල් ඔබ අතර ගලන්ගෙන සලස්වන එක. ඉතින් ඒ කටයුතු ටිකක් කරගෙන යනකොට තමයි අපිට පේනවා ආර්ථිකයක් ස්ථාවර වෙනකොට නේද සමාජයේ විවිධ කටයුතු උත්සව පෙරහැර ආගමික කටයුතු ආදී දේවල් නාට්‍ය චිත්‍රපටි ආදී දේවලොත් යම් පිබිදීමක් ප්‍රබෝධයක් තියෙන ජනතාවගේ සහභාගිත්වය වැඩි වෙලා තියෙනවා එමෙතන රටක් ඉස්සරහට යන උන කමක් තියෙනවා ජනතාවගේ වින්දනීය ජීවිතයත් වැඩි වෙනට උකාම තියෙනවා ඉතින් තව අපේ ඉලක්කය මේක අවසාන ඉලක්කය නොවේ තව මේක ස්ථාවර කරගැනීම යනවා මේව යනකොට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැම දිනටම උරුම කරලා දෙන්න අපේ ප්‍රාර්ථනාව
0: නියකින් පීඩාවටපත් ගොවීන් සඳහා කඩමින් රක්ෂණ වන්තික වීම සිදු කරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. දෙවිද පුරා වීබිලිති කැඩීමේ කටයුතු සාර්ථකව සිදුවනවා. වී අලවි මණ්ඩලය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 866 දෙනෙකුගෙන් වී කිලෝ 1,39,958ක් බිලිති කැ නැති බව එම මණ්ඩලයේ දකුණු කලාපයේ භාර ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා ප්‍රකාශ කළා. රතු හාසුදුරා අඩු වී කිලෝවක් රුපියල් 120 බැගින් මිලදී කෙන තිබෙනවා. කච්චිගල් ආර සූරිය වැව යෝධකණ්ඩිය පල්ලි බලල දෙහිගාලන්ද වීරවිල පඩිකමුව සහ විරගටියන ප්‍රදේශවල පිහිටි විගබඩා වෙත ගොවීන් වී අලෙවි කර තිබෙනවා. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද මහකන්දේ වී මිලදී ගැනීම සාර්ථකව සිදු කෙරෙනවා. ආනබඩුව රජකඳලුව ඉපලෝකබ යන ප්‍රදේශවල විගබඩා මගින් වී මෙට්‍රික් ටෝන් 600ක් මිලදී කෙ නැති බවයි වයඹ ප්‍රාදේශීය කළමනාකරු විමල් දෙනකෝන් මහතා පවසන්නේ. නියකින් හයටපත් වගා සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩමින් සිදු කෙරෙමින් පවතින බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා පවසනවා. ඒ පවතින ගැටලු පිළිබඳ තොරතුරු 19.18 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව පෙන්වා දෙමින්
2: දැන් ඇතිවන නියං තත්ත්වයේ හේතුවෙන් අම්පාර මොණ්ඩ්‍රාගල අනුරාධපුරය පුරණරාදී දිස්ත්‍රික්කවල ජලාශ්‍ර ජල මට්ටම අඩුවීම හේතුවෙන් වී වගාව හා ඉරුංග ඇතු වගාවන්ට හානි වීම පවතිනවා. දැනට අක්‍ර 6000 ආසන ප්‍රමාණයක් වගා හානි වෙලා තියෙනවා. ගොවින් ඇත 15 ආසන ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන් අපි ගොවින් ඉල්ලීම කරනවා ඔබගේ වී වගාවන් හානි වෙලා තියෙනවා නම් කුජේසිව මධ්‍යස්ථානයට ගිහිල්ලා හානි දැනුම් දීමේ පොතේ සටහන් කිරීම කරන්න. ඒ වගේම අපේ කුසලසම නිලධාරීන් ගිය සති ආරම්භ කිරීම කළා කරුමත උපදේශ මත ගොබින් වට ගිහිල්ලා වගා හානිය තක්සිරු කිරීම කරන්න. අපේ ප්‍රධාන අරමුණ තමයි මේ වගා කන්නේ අවසන් වීමට පෙර හානි වෙච්ච වගාවන්ට අදාළ වෙන වගා වන්දිගීම සිදු කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතෙන්දී හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක වන්දියක් අපි ලබා දීම කරනවා අක්කර 5ක් උපරිමය දක්වා. අපි උත්සාහ කිරීම කරනවා මේ වගා කන්නේ අවසන් වීමට පෙර ඔබට නියමිත වන්දිතා ඉක්මනම ලබා දීම කළා ඒ යථාබත් කිරීම සිදු කිරීම සඳහා. බී වගාව, බඩියුඟු වගාව, අඩතාපල් වගාව, සෝයා වගාව, මිනිස් වගාව, ලුකුළුණු වගාව සඳහා අපි නොමිලේ අක්කර 5ක් දක්වා ලබා දීම කරනවා. ඒ වගේම බඩියුඟු, ලුකුළුණු, අඩතාපල්, සෝයා සිනාක දෙකමාර දක්වාත් නොමිලේ අපි වගා වන්දි ලබා දීම සිදු කිරීම කරනවා. රජයේ ප්‍රධාන අරමුණ වෙන්නේ විඩපතේ ගොවියට සහනක් ඉක්ම ලබා දීම.
0: මාලිකවත්ත ජාතික වක්කඩ රෝහලෙන් මෙවැනි විට වක්කඩු වද කිරීම හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. දේවැඩිය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග වක්කඩු රෝගීන්ද වැඩි වී ඇති බවයි මාලිකවත්ත ජාතික වක්කඩ රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසන්නේ.
3: දැනට ලංකාව තුළ වැඩිහිටියෝ අතර වකුගඩු රෝගය 10%ක පමණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ලෝකයේම දත්තවල 10%ක් පමණ වකුගඩු රෝගය තියෙනවා කියලා තමයි දත්තවලින් කියන්නේ. දැන් ලංකාවට මේක හේතු වෙලා තියෙන දෙවැඩියා සහ අධික රුධිර වීර්ය. ලංකාවේ දෙවැඩියා ප්‍රතිශතය 15%-25% දක්වා වැඩිහිටියන් අතර ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේක ඉස්සරහට ඊටත් වඩා වැඩි වෙයි කියලා හෝමන පිළිබඳ වෛද්‍යවරු සොයාගෙන තියෙනවා. ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විදිහට මුළු රටේම වකුගඩු බද්ධ කරලා දෙන්න පුළුවන් හැකියාව සහ අවශ්‍ය වෛද්‍යවරු මේ ආයතනයේ වැඩ කරනවා.
4: සිංගල් බෙහෙත් භාවිතා කරන සමහර ඒකේ හොඳ ප්‍රතිකර්මයක්.
3: ඒක තමයි තියෙන වැරදිම ප්‍රතිකර්මය. සිංගල් බෙහෙතට ඒක කරන්න බෑ. ඒකෙන් වෙන්නේ වකුගඩු රෝගය තව තවත් වැඩි වෙලා රෝගියෙකුට ඉන්න පුළුවන් අවුරුදු 5ක් ඒගොල්ලන් හරි ඉක්මනටම ඒ තත්ත්වයට යනවා. ඒ දේවල් වලින් මම දකින්නේ හොඳට ඉන්න පුළුවන් patientsලා වකුගඩු දෙක නාසි කරගන්න.
0: රුධිර කාන්දුකන එකේ වෛද්‍ය හේෂණ අමරතුංග මහතාද මෙහිදී අදහස් පළ කළා.
5: මොලේ මියගිය රෝගීන්ට රෝගින්ගේ ලබා ගන්නා වකුගඩු බද්ධ කිරීම සිදු කරගෙන යනවා. ඒක දිවෙන පුරා විසලා තියෙන ප්‍රධාන රෝහල්වල අපි මේ පරිසරාන සාර්ථක කරගෙන යනවා. ඒකින් දා ඔබත් වගුඩු රෝගයෙන් පීඩා විඳිනවා නම් වගුඩුක් සුව ගන්න අපහසුයි නම් ඔබටත් ඇවිල්ලා පුළුවන් වගුඩු එකකවල රෙජිස්ටර් වෙලා මුලේ මියගිය වගුඩු ලබා ගන්න ඒ වැඩසටහනට යොමු වෙලා සැත්තමට යන්න.
6: මම දැකලා තියෙනවා අවයව බද්ධ කිරීමෙන් පස්සේ රෝගීන්ගේ ජීවිතේ වෙනස් වෙන හැටි. අක්මාව, වෙනහලු, වකුගඩු, අකර්මණ්‍ය රෝගීන්ට මේ අලුත් අවයවයක් ලැබීම කියන්නේ ඔවුන්ගේ ජීවිතේ නැවත පටන් ගැනීම. සෑම සාර්ථක අවයව බද්ධයක් පිටුපසම තියෙන්නේ තව කෙනෙකුගේ කැපකිරීමක් සහ පරිත්‍යාගයක්. ඉතින් අපි ඒ නිසා මේ සම්බන්ධව දැනුවත් වෙමු, ක්‍රියාකාරී වෙමු. ඔබගේ ආදරණීයන් දැනුවත් කරන්න ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියන්න. එතකොට ඒ මොලේ මැරිච්ච අවස්ථාවක මේ වකුගඩු අවයව දන් දීමට පුළුවන්.
0: මෙරට ගීත සාහිත්‍යයට අර්ථවත් පෙන්ව රසවත් ගේ පද රචනා රසක් දායක කළ ප්‍රවීණ ගීත රචක අපවත් වී වදාළ පූජ්‍ය ප්‍රමුඛන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය අනිද්දා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. 1950 වර්ෂයේ මැයි 22 මාතර දිස්ත්‍රික්කයේ දිනියායේ අසන්නේ රබුක්කන ග්‍රාමයේ උපත ලැබූ පූජ්‍ය රබුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ පසුව පැවිදි දෙවියට ඇතුළත් වී ගීත සාහිත්‍ය තුළ සුවිශේෂී අනිටතාවක් ගොඩනගා ගත්තා. බෞද්ධ දර්ශනය, මනුෂ්‍ය ජීවිතය සහ සමාජ යථාර්ථය සිය ගේ පද රචනා තුළින් සරලව මෙන්ම ගැඹුරින් ඉදිරිපත් කිරීම රබුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත නිර්මාණවල විශේෂත්වයක්. ලාදලු බෝපත්, සෙනෙහස පුදා, සඳ තරුමල්, සංසාරේ අපේ මේ ඉරහඳ යට බුදු හාමුදුරුවෝ අපි දකින්න ඇති බුදුබණ ඇසුවා, මේ ප්‍රේම කතා, අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ වෙහෙරක් වගේ, පන්සලේ පල්ලියේ සියක් ආයු ලැබ ඇතුළු බෞද්ධාගමික සමාජය සහ සංවේදී තේමා රසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් රචනා කරමින් උන්වහන්සේ දේශීය ගීත කලාව පෝෂණය කළා. සඳකඩ පහළ චිත්‍රපටිය වෙනුවෙන් රචනා කළ පෙර සංසාරයේ ගීතය සඳහා සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවා. 1987 වසරේ සංසාරයේ අපේ කැසට් පටයෙන් ඇරඹි උන්වහන්සේගේ ගීත කලාව ගම්මානේ අපේ සමනල කන්ද, සංසාරයේ ගී යාතිකා, බුදු අබාවැස, සංසාර චාරිකා වැනි කැසට් පට සහ සංයුක්ත තැටි මෙන්ම සසර දනව වැනි සම්මානනීය ගේ පද සංග්‍රහයන් උන්වහන්සේගේ ගීතව ලෝකනයට ඇතුළත්. පූජ්‍ය රබුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලක්කඩි සහ ස්වාධීන රූපවාහිනී සමගද ඉතා සමීපව කටයුතු කළ හිමිනමක්. අපවත් වී වදාළ පූජ්‍ය රබුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය වැළවත් ශ්‍රී සුධර්බාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය සඳකර ක්‍රීඩංගණයේදී අනිද්දා පස්වරුවේ සිදු කිරීමටයි නියමිත වෙත්තේ. ඉරානයේ සමග කිසිදු සාකච්ඡාවක් මේ වන විට සිදු නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමටද කිසිදු දිනයක් නියම කර නොමැති බව පෙන්වා දෙමින්, හෝමුස් සමුද්‍ර සද්ධිය විවෘතව පවතින බවත්, එහි ඇමරිකානු නාවික අවහිරතාව තවදුරටත් ක්‍රියාත්මක බවත් ට්‍රම්ප් පවසනවා. හෝමුස් සමුද්‍ර සද්ධිය තවදුරටත් වසා තමන බවයි ටෙහරානයේ අවධාරණය කර ඇත්තේ. ඉරාන සාකච්ඡා නියෝජිත මොහොමඩ් බාකර් කලිබාෆ් පවසන්නේ ජුනි මාසයේදී ඇති කරගත් අතුරු ගිවිසුමේ කොන්තේසි ඇමරිකාව ඉටු කරනතුරු සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි. සංචාරක ඉන්දියා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අතයි. ඒ තරගේ නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 372 ඉලක්කයක් හපා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා. තරගයේ පළමු පොන්දුර පහර දුන් ඉන්දියා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 461ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණයි. දෙවන ඉනිම සඳහා පන්දුර පහර දුන් ඉන්දියා කණ්ඩායම ලකුණු 193කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. මෙවැනි විට පන්දුර පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් දැවී ලකුණු 156ක් ලබා සිටිනවා.
7: ලක්කඩු ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: කෝටි 12ක අයිස් එක බණ්ඩාරගමදී සැකරුවෙකු දැලේ. දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට. ඩොලර් මිලියන 200ක ADB ගිවිසුමට අත්සන්. දිස්ත්‍රික්ක කිහිපයේ කුරුසුම ඉහළ යද්දී මුහුදු රළ කැනත් කලකුණෙන් අවවාද. නියඟින් පීඩාවටපත් ගොවීන්ට කඩිනමින් රක්ෂණ වන්දේ. ඉරානයේ සමග කිසිදු සාකච්ඡාවක් නැහැ. ජනපති ට්‍රම්ප් කියයි. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
7: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: දැන් ද ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
8: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
9: The inside story. The story behind the news.
10: සෙව් මහා දේව් රැකවරණෙන් දලදා සමුදු පිටින් මෙවරත් සුබ නැගතින් මහනුවර ඓතිහාසික ශ්‍රී දලදා පෙරහර මංගල්‍යයේ පළමු කුමල් පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.

0: වරට සශ්‍රීකත්වයට පත්වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඇවතුම් පැවතුන් දේශයත්වය ආගම දහම සංස්කෘතික වටිනාකම රැකගෙන ඉදිරියට ගමන් කළොත් පමණයි. එවන් ඓතිහාසික වටිනාකමක් සහිත ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද The Inside Story වෙනවනවා.
1: The Story Behind the News.
0: ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී ලාංකිකයන් විදියට අපිට ඉතාමත් වැදගත්. ඒ ඉතිහාසය පිළිබඳව මතකය අවදි කළොත්
2: අලමු දළදා පෙරහර ආරම්භ වන්නේ කීර්ති ශ්‍රීමේක වර්ණ රජතුමාගේ කාලේ. එදා දාඨා ධාතුගර කියලා දළදා වහන්සේ තැන්පත් කරලා තිබුණ තැනින් අභයගිරි විහාරයට පළවෙනි දළදා පෙරහැර කළා. ඊළඟට පොළොන්නරුවෙන් දඹදෙණියට මේ දළදා පෙරහැර ආවා. දඹදෙණියෙන් කුරුණෑගලට ආවා. කුරුණෑගලෙන් කෝට්ටෙන් ඊළඟට සීතාවකින් මේ දළදා පෙරහැර මහනුවරට ආවා. මහනුවරදී දළදා පෙරහැර එකතු වුණා මහනුවර හතර දේවාලයේ පෙරහැරත් එක්ක. එහෙම එකතු වුණේ 1753 කීර්ති ශ්‍රී රාජසිංහ රජවන්ගේ කාලේ. එතකොට උඩරට නැටුම ගත්තොත් උඩරට නැටුමේ අංග 9ක් තියෙනවා. 9 නැටුමකින් උඩරට නැටුම සමන්විතයි. වර්තමාන දළදා පෙරහැර තුල මේ නැටුම් 9න් හයක්ම දකින්න තියෙනවා. දැන් මහනුවර සමය වෙනකොට කලා ශිල්ප රාජ්‍යයක් ආයතනික වශයෙන් ස්ථාපිත වෙනවා. මේවා අපි ඉලංගම් මඩු කියලා තමයි හඳුන්වන්නේ. මේ ඉලංගම් සියල්ල මේ පෙරහැර තුල ගමන් කරනවා. එහෙනම් මේක මහා සංස්කෘතික උරුමයක්.
0: ඒ අදහස පෙරහැර සම්නිවේදන කතනේ යෙදෙන තිත්තපත්කල සුමුණ මීර ඇතුළුතුමයි. ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍ය ශ්‍රී ලාංකිකයන් විදියට අපට වැදගත් වන්නේ කොයි ආකාරයෙන්ද?
3: කන්ද උඩරට ශ්‍රී දළදා සමිඳුන් බාර වෙන්නේ කන්ද උඩරට රාජධානිය ස්ථාපිත වීමෙන් පස්සේ කියන්නේ 1592 පස්සේ. ඊට පූර්වයෙන් අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් ඒ වගේම දඹදෙණිය යාපහුව කෝට්ටේ මෙයාදී රාජධානියෙන් රාජධානියට විතැන් වෙමින් ජාතියේ මුදුන් මල්කඩ සලකා ඒ වගේම රාජ්‍යත්වයේ සංකේතයේ සලකා දළදා වහන්සේ වෙනුවෙන් නිරන්තර වන්දනාමාන කරන්න පුද පූජාවන් පවත්වන්න පමණක් නොවේ උන්වහන්සේ වඩා හිඳවා ජාතියේ මුදුන් මල්කඩ සියලු වතාවක් එදා දිවමන් බුදුහිමියන්ට පවත්වූ ආකාරයෙන්ම පුද පූජාවන් පවත්වන්න තමයි අපේ ජාතිය පොරුදු වෙලා හිටියේ. විවිධ ආක්‍රමණයන්ගේ චෝල පාණ්ඩේ ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි මේ ආදී සියලු ජාතීන්ගෙන් බලපෑම් තිබුණා. එදා මෙදා යටිවරණන් වහන්සේලා සිය ජීවිත පරිත්‍යාග කරමින් දළදා වහන්සේ උත්තම ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළා. ඒ ආරක්ෂා කිරීමේ ප්‍රතිඵල විදිහට තමයි අවසානයේ කන්ද උඩරට රාජධානියට උන්වහන්සේ බාර වෙන්නේ.
0: මෙවන් අතීත උරුමයෙන් පැවතෙන චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීම වර්තමාන පරපුරට වැදගත් වන්නේ කොහොමද?
3: අතීතයකින් තොර වර්තමානයක් නැහැ. වර්තමානයකින් තොර අනාගතයක් පිළිබඳව අපිට කතා කරන්නත් බැහැ. ඒ නිසා අපිට අතීත උරුමය පිළිබඳව අපි උදම්මනලා ඒ තුලම ජීවත් විය යුතුයි කියලා අපි කොහොමවත් කියන්නේ නැහැ. හැබැයි අපිට තියෙනවා අනුරාධපුර කියන රාජධානියෙන් ආරම්භ වෙච්ච යුග ගණනාවක් පහු කරගෙන ආපු මහා කීර්තිමත් ඉතිහාසයක්. ඒතකොට එදා අනුරාධපුරයේ පොළොන්නරුව, දඹදෙණිය යාපහුව සිතාවක එතනින් කන්ද උඩරට දැන් මේ හැම තැනකදීම අපි කතා කළේ අපේ රටේ ශාස්ත්‍රීයත්වය, අපේ රටේ සෞභාග්‍ය, අපේ රටේ තිබුණු හැදියාව, අපේ රටේ තිබුණු ආගමික සබෙදියාව, ඒ තුළ ගොඩනැගුණු සහජීවනය. මේ සියල්ල වර්තමානයට එන්න ඕන. මේ වර්තමානයේ ගලාගෙන ඇවිල්ලා තියෙනවා. ඒක අනාගතයට පවරා දෙන්න ඕන. මොකද අනාගතයේදී හුදෙක් මේ රටට ආදරේ නැති මිනිසුන්, එහෙම නැත්නම් මේ රට පිළිබඳව හැඟීමක් නැති මිනිසුන්, ආගමක් දහමක් දන්නේ නැති මිනිස්සු, සාරධර්ම නොමැති සමාජයකින් අපි මොන දියුණුවක් ගැන කතා කරත් අපි මොන තාක්ෂණික දියුණුවක් පිළිබඳව අපි උදම් ඇනුවත් අපි ඒ තාක්ෂණික ලෝකයේ තුළ අපේ හරපද්ධතීන් ආරක්ෂා වෙන ජාතියක් වෙන්න ඕන, සාරධර්ම ආරක්ෂා වෙන ජාතියක් වෙන්න ඕන. ඇයි අපිට විදේශිකයන් මේ තරම් ආදරේ? ඇයි පෘතුගීසින්, ලන්දේසින්, එහෙම නැත්නම් ඉංග්‍රීසින් කියන මේ අධිරාජ්‍යවාදීන් මේ රට ආක්‍රමණය කළේ? නිකන් නෙවෙයි, මේ රටේ තිබුණු ශාස්ත්‍රීයත්වයට, මේ රටේ තිබුණු සාරධර්ම පද්ධතියට, මේ රටේ තිබුණු ඒ ගෞරවාන්විත බව ඔවුන් ආදරය කළා, ඔවුන් ඇලුම් කළා මේ රටට. ඉතින් ඒ බව අපේ අනාගත පරම්පරාවට අපි කියා දෙන්නට ඕන. ඒකට හොඳ අවස්ථාවක් තමයි පෙරහැර මංගල්‍යය කියන්නේ.
0: ඒ අදහස ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර විස්තර කතනෙන් සහභාගී වන මාධ්‍ය පරීක්ෂක මාධ්‍යවේදී නිමල් චන්ද්‍රසිරි මහවත්ත.
1: The story behind the news.
0: රටක් දියුණුව වෙත යන ගමන රටක සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, ඓතිහාසික වටිනාකම් රැකගෙන යා යුතු ගමනක්. එවන් චාරිත්‍ර ඉටු කිරීමෙන්, පොද සත්කාර කිරීමෙන් රටකට සිදුවන විපත් අතුරු ආන්තරා තව තවත් මගහැරියාවේ. ජනේ ජනයාගේ සිත් නිරන්තරයෙන්ම

0: the inside story. The story behind the news.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
6: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිලි ට්‍රයිවට්.

0: ලෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්. හැම කාලෙම
1: දොළහයි විනාඩි හතලිස් එකේ වෙලාව පීනිවස් සහලහි මාමනි ඉංල කලාවක් ගිය හැමු තමයිනි. නිවස්සකෙන් පස්සේ අපි ලස්සන සින්දුකුත් ඇහුව. ඒ සින්දුවෙන් පස්සේ මට හිතුන ඔයත්තක කතා කරන්න ඕනෙන් කියලා. ඒ නිසාම ගාව හොයාගෙන ආවා. මේ වෙලාවේ ලන්ච් ටයිම් එකනේ. ඇති ලන්ච් ටයිම් එකේ කෑම ටික කන ගමන් දෙන්නේ. තාම නැත්තන් වාට ලන්ච් ටයිම් එක ආවේ නැද්ද? මේ කොහොම වුණත් කමක් නෑ. වැඩ කරන තැන ඉඳගෙන මා වාගෙන ඉන්න සද්දෙටම ලක්කන අහගෙන ඉන්න ගමන් ආඩ පුළුවන් කම්මැලිකම නැති වෙන ලස්සන සෙන්දුවක් අහන්න. එහෙම නැත්තම් ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්නත් ඔයාට පුළුවන්. අපි බලමුදු මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා. බලන්නෝ ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හාට් බීට් අපිට සින්දුවක් දෙන්න හලවුත පැට්‍රික් ආව එකතු කරගන්නම්. ඇන් සන් රශ්මි ඉන්නවා, ෂනල් ඉන්නවා, ඒ වගේම රශ්මි දුව ඉන්නවා, ලිලී මොනිස්ට දුවත් ඉන්නවා. අපි වහගෙන මේ හැමෝම අපි එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. යෂ් කොහොමද කියලා අහලා දින මම ගොඩාක් හොඳින් ඉන්නවා. බල සිංහලින් දහර ඔයාව එකතු කරගන්නක් සෙන්දුවක් අහන්න ඉන්නවා කියලා තමයි තියෙන්නේ. අම්මා තාත්තා ඉනුකි බබා ඉන්නවා, ආති බබා ඉන්නවා, ඒ විතරක්ම නෙමෙයි තොහින බබා ඉන්නවා, රංග, ඉන්දනේල්, ප්‍රණීත්, මදු, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සෙන්දුවක් අහමු කියලා තියෙනවා. යෂ් ආවත් එකතු කරගන්න, මාවත් එකතු කරගන්න, ඒ වගේම තමයි අර දැනණීගල ඉන්න යාළුව තරු වස්නායක එනංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුව අහන්න. ඔන්න අපෙන් දහරුව ප්‍රශ්නයක් අහලා තිනවා. උපදින හැමෝටම නොමිලේ ලැබෙනවා, දෙවෙනි පාරත් නොමිලේ ලැබෙනවා, තුන්වෙනි පාර ඕනුනොත් විතරක් සල්ලි දීලා ගන්න වෙනවා. ඒ මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවද කියලා බලන්න. දහර අහන මේ ප්‍රශ්නෙට ඔන උත්තරේ දෙන්න පුළුවන් ඔයාට. ඉතින් දවල් එක වෙන්න කලින් ඉක්මනට මේ පැත්තට එන්න. ඊට පස්සේ අපි යන හදන්නේ හංගමන පැත්තට. හංගමන හන්දිය මේ වෙලාවේ ලොතරැයි කෝඩුවේ සද්දරම ලක්කන දාලා තිනවා කියලා තියෙනවා. ඉතින් ලොතරැයි විකුණන සෝමරත්නට සෝමත් එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. ඒ ජනර පුස්සල් හවාවත් එකතු කරගන්න ඕනේ සින්දුවක් අහන්න. සුබ දවසක් කියලා තිනවාට සුබම සුබ දවසක් එන්න ඕනේ. ඊයේ වෙනක්වේ තමයි මැසේජ් එක මට ඇවිල්ලා දින රසල් නෝනා, ඒ වගේම මානෙල් දුවල දෙන එකතු කරගන්න කියලා තිනවා. සුසාන, සුරේනි පුතා, සුරලිතෝ, පොඩි අයියා ජේකොබ් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. නේත, චූටි, දුතීර්ෂාවත් එකතු කරගන්න කියලා තිනවා සින්දුව අහන්න. මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න පුළුවන්. රංජිත් ඉන්නවා, අක්කා සෙලින්, මේ හැමෝම එකතු කරගන්න. නුවරේ සංජී, ඔයාවත් එකතු කරගන්න සින්දුව අහන්න. මේ විදිහට ඔයාට පුළුවන් දවල් එක වෙන්න කලින් FM 93.5 93.7 මේ පැත්තට ඉක්මනට එන්න. අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා ලස්සන සින්දුවක් ගැන කියලා තමයි තියෙන. කට්ටියව එකතු කරගන්න හොඳේ. හරි හොඳේ. මදු ඉන්නවා, ගංග, නයන, ඉනෝකා ඉන්නවා මාව අහගෙන, එවගේම රේනු, ප්‍රසංගි, කෙනති, දීපා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. දීපා තමයි මට මැසේජ් කෙවලා තියෙන. දීපා ආවත් එකතු කරගන්නම්. හරි මාදරින්, ෂෙවෝන් ආවත් එකතු කරගන්නම්. මේ වෙලාවේ ගවර්න්මන්ට් එකේ සද්දරම ලක්කන අහගෙන ඉන්නවා. බොස් ඉන්නවා, ජයශ්‍රන්, මදුසංක, යාගේ බර්ත්ඩේ එක. ජයසන් මදුසංක, ඔයාට සුබම සුබ උපන්දිනක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකෙන්. ඒ වගේ බෝධනින හැමෝමත් ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන ආව ආදරෙන් අපි එකතු කරගන්නා ඊළඟ සින්දුවට. කේක් එහෙම කැපුවා, කේක් කෑල්ලක් මේ පැත්තට එවන්නේ ඉක්මනට. හෙලෝ යාෂ්, සුබ දවසක් කියලා තියෙනවා. ලන්ච් ගන්න ගමන් මාව අහනවා කියලා තියෙන. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ආගේ වොයිස් එක බොහොම ස්තුතියි. මැලේසියාවෙන් නිෂෝ තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නම්. සෙනාය ආවත් එකතු කරගන්න ඕනේ, මාව අහගෙන නේද ඉන්නේ. කට්ටාවියාගේ ඉන්නේ නැන්දගේ බර්ත්ඩේ එක. නැන්දගේ නම කියෙවි නෑ. සන්ධ්‍යා තමයි මැසේජ් එකකට දාලා තියෙන්නේ. අනේ සන්ධ්‍යා නැන්දගේ බර්ත්ඩේ එක වෙන්න ඕනේ සන්ධ්‍යා. ඔයාට සුභම සුභපන්දුනක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. සෙනයා තමයි මට ආගෙන කිව්වේ. මම අහගෙන නේද ඉන්නේ. සූර්යකාන්ත තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. සූර්යකාන්ත මලක් ඔයා ආදරේ හැමදාම ලක්හඬට කියලා තියෙනවා. ඉතින් අපි සින්දු අහලා ඇවිල්ලා කතා කරමුනේ. නැත්තම් ඉතින් කතා කරනවා විතරක් කියලා හිතේවා. ඉතින් මේ සින්දු අහලා අපි ඉක්මනට යමු. දවල් 12:47.

0: 105 FM 93.7 Lakhana Radio ITN.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Three Road Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
2: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: දහයට වෙනසක්, දහ අටක පෙරලියක්.
3: දවල් 12:52.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
6: අයදුම් කරුවන් 35,000 අතුරින් උරේ නුර ගැටෙන කාය

ලක්කන හගෙනඉන්න වෙලාව තවල් 12 විනාඩි 55යි. ලක්කන හගෙන ඉන්න ගමන් මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. තව 12 විනාඩි 55යි කියනකොට ඉතින් යන්න කලින් මට මතක් කරන්න අය ඉන්න මාව හගෙන ඉන්නේ කවුද කියලා බලන්න. අය අපි හම්බ වෙන්නේ හෙට උදේ 10ටනේ. ඉතින් 10 වෙනකන් ඉන්න වෙනවා යක්ෂික කතා කරන්න. ඊට කලින් මම එකතු කරගන්න ගෝ මැසේජස් ගොඩාක් එවපු කෙනෙක් ඉන්නවා. පානදරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ගාමන්ට් එක සෙට් එක එකතු කරගන්න කියලා තියෙනවා. අද අපි බොස් චාන්ත් වගේම නිනොමිස්ට පුතාගේ බර්ත්ඩේ එක. එයාට අපි අදට කියන්නේ සඳී කියලා. සඳී ඔයාට සුභම සුභපන්තිය කියලා ප්‍රාර්ථනා කරනවා. ඔෆිස් එකේ වැඩ කරන හැමෝම වගේම හිත හොඳ කල්ලෙක් නේද? එයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිද නිරෝගී සුභම සුභපන්තිය කියලා සඳී ඔයාට ප්‍රාර්ථනා කරනවා කියලා තමයි ආයතනයේ හැමෝම මේ විශ්යකට එකතු කරගන්න කියලා දින. ඉතින් ආදරෙන් ඔන්න විශ්යක කිව්වා. ඒ වගේම ආදරෙන් එකතු කරගෙන ඊළඟ සින්දුවට මැලේසියාවේ පැත්තර යන තමයි හදන්නේ. සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා සංජු පුතාලා, ඔය වගේම කසන් බන්ටි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපිවත් එකතු කරගන්න. විහන් සහෝමාගමින් තමයි මැසේජ් එක දාලා තිනේ. වැඩ කරන හැමෝමත් එකතු කරගන්න මම යන්න කලින්ම. දරණියගල කඩේ මේ වෙලාවේ සද්දර මහගෙන ඉන්නවනේ. හැමෝම එකතු කරගන්න. සුබ දවසක් කියලා තිනවා රොෂානි පානදුර, ඔය වගේම නාන් කවුදබේ වාසනා දීප. අපි හැමෝම එකතු කරගෙන මං අතට ගිහිල්ලා එන්න. ඉතින් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට. ඉතින් අය අපි හම්බ වෙන්නේ හෙට උදේ 10ට. අද මං ගිහිල්ලා ඉන්න. ආගේ ඔෆිස් එකෙත් මේ වගේද කියලා බලන්නද? මම යෂ්.

0: Vibe Beat It with a mix winner Heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ක ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පසු එකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ නිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශක ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයට මෙන්ම වංචා දූෂණයට සම්බන්ධ දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීම විපක්ෂයේ ඇතැම් දේශපාලන පළිගැනීම් ලෙස අර්ථ දැක්වීම කිසි ලෙසකින්වත් සාධාරණ නොවන බව අභාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
6: ඔබ දන්නවා මේ වෙනකොට තෝරුමෝරු විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි සංවිධානත් අපරාධ අල්ලස දූෂණය වංචාව මහජන දේපළ මංකොල්ල කෑම සම්බන්ධයෙන් අපි නීති රැයන්ට කොටු කරගෙන තියෙනවා විමර්ශන අවධියේ සමහර කොටස් රිමාන්ඩ් බන්ධනාගාරයේ සමහර වරදකරුවන් වෙලා තියෙනවා විශාල ප්‍රමාණයක් දේශපාලඥයෝ මේ වෙනකොට සිරගත වෙලා තියෙනවා වරදකරුවන් වෙලා වගේම සැකකරුවන් හැටියට තවත් කොටසක් අපමත ඉන්නවා අපිට අවශ්‍යයි තාම විනිවිදභාවයෙන් සාධාරණ යුක්ති සහගත විමර්ශනයකුත් යුක්තිය පසන්දීම කාර්යයට ඔවුන්ට සාධාරණීෂ්ඨ කරමින් මේ රටේ මහජනගේ දේපල කොල්ල කපු ඔවුන් නීති රැයන්ට අසු කර ගැනීම එකක් අඬව සිදු කරමින් ඉන්නවා මොන අභියෝගාවත් අපි සැලෙන්නේ නැහැ ඒවට ඒ සියල්ලට මුහුණ දෙමින් ඒ කාරණය ඉෂ්ට කරනවා මොකද අපිට මේ මහජන වර්මයක කොටසක් තමයි මේ රටේ මහජනගේ දේපල කොල්ල කපු පිරිස් නීති රැයන්ට පොටු කරලා ඔවුන්ට අවශ්‍ය දඬුවම් දීම අවශ්‍ය දඬුවම් පමණක් නෙවෙයි මේ දේපල රජයට අත්පත් කර ගැනීමත් අවශ්‍ය වෙනවා ඒ කාරණයත් මේ සමගම සිද්ධ වෙනවා කිසිදු ආකාරයේ දේශපාලන පිළිගැනීමක් මේ තුල සිද්ධ වෙන්නේ නැහැ වෙන පෙමිනිලි තමයි විමර්ශනයට භාජනය කරන්නේ. පොලිසියට හැකියාවක් නැහැ නීතිය අත්‍රා අරගෙන කටයුතු කරන්න. පොලිසිය අපි ස්වාධීනව දේශපාලනකරණයෙන් තොරව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙනවා. හැබැයි මේ විමර්ශන දේශපාලන උවමනාවන් සහිතව යට ගහන්න නැතුව නිවැරදිවත් විධිමත්වත් විනිවිදභාවයෙන්වත් විමර්ශනය සිද්ධ වෙනවා. කිසියෙකුට තැඟිල්ල දික් කරන්න බෑ මේවා දේශපාලන පරිගැනීම් කියලා. ඔබ දකින්න ඇති බැංකු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවටපත් වුණා. ඊට පස්සේ රජ නිලධාරීන් පොලිස්පතිවරයා අත්අඩංගුවටපත් වුණා. බන්ධනාගාර කොම්සාර ජෙනරාල් අත්තරන්පත් වුණා පාස්පෝර්ට් ඔෆිස් එකේ ප්‍රධානි අත්තරන්පත් වුණා
7: මෝටරත්
6: ප්‍රවාහන අත්තරන්කටපත් වුණා කොමසාර ජෙනරාල් වරේ මම කියන්නේ මේ ගොඩක් වෙලාවට මේ දේශපාලකෙක් අත්තරන්ු ගත්තාම තමයි මේ දේශපාලකයා හැම වෙලාවෙම දේශපාලන පරිගැනීම කටිරත් කරන හැබැයි මේ රටේ විවිධ තාරාතිරම් වල පිරිස විවිධ හේතු මත අත්තරන්ටපත් වෙනවා ඒවත් දේශපාලන පරිගැනීමට කෙනෙකුට අර්ථ ගන්නන්න පුළුවන්ද එහෙම නෙවෙයි යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් නීති ඉදිරියට රැගෙනීම අපේ වගකීම ඒක තරාතිරම පක්ෂපාත ඒක අදාළ වෙන්නේ නැහැ එහෙනම් මේ කිසිවක් දේශපාලන පරිගැනීම නෙවෙයි
0: ස්වාධීන රූපවාහිනී ඔන්ඩියා පොලිටික්ස් වැඩසටහනට එක් වෙබිඩොයි අභාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ අදහස් පළ කළේ
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
0: කැනඩාවේ දානනය කරන භාණ්ඩ සඳහා පැනවීමට නියමිතව තිබූ 9.50ක තීරුබදු දින 3කට තාවකාලික වත් හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පීවර කෙරෙහි තිබෙනවා.

0: මෙම නව තීරුබදු පැනවීමට නියමිතව තිබුණා. මිලගල කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු දෙකට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 011 4 700 600

0: නේද? ආතරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ඕනෙමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

අයිබෝන් සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හද අගෝස්තු මාසේ කවද්ද? 19 නේද? හරි. අපි අගෝස්තු මාස 19 වෙනිදා බදාදා දවසේදී මේ විදිහට හම්බ වෙන්නේ බය වුණානේ පොඩ්ඩක් පරක්කු වෙද්දී. නෑ බය වෙන දෙයක් නෑ. අනිවාර්යෙන් එනවා කිව්වොත් එනවා තමයි. හෙදි මොකද වෙන්නේ කට්ටිය? ගොඩක් දෙනා මේ වෙලාවේ බලාගෙන ඉන්නවා මැච් එකනේ. මැච් එකත් පොඩ්ඩක් බලන්න ඕන. ඒ වගේම තමයි ඔය පැත්තේ මොකද වෙන්නේ? මට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අපේ නම එක මතක් කරන්නම්. 0703935937. 0703935937 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. අපි බලන් ඉන්නවා වාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. හරි. හවි ලස්සන සින්දුවක් තෝරගත්තා. ඊළඟට ලහිරු පෙරේරගේ සින්දුවක් තමයි මං තෝරගෙන තියෙන්නේ. අපි සින්දු අහලා ආය මේ පැත්තට එමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 හවස 4 වෙනකන් ලකඩ ඕල් ටයිම් බීට්ස් එකතු වෙන්න කියලා. අපි යමු එහෙනම් සින්දුව පැත්තට. වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ නේද? දැන් ගොඩක් කට්ටියට මේ බෝරින් වෙලා ඉන්නේ නේ. හරි. ඒකනේ අපි හොඳ සින්දුවක් අහලා ආය මේ පැත්තට එමු. දිගටම මේ විදිහටම FM 93.5 FM 93.7 ලකඩත් එකතු වෙන්න. ලබල කැබිනාඩි 21 වෙලාවා.

0: දවලකයිවිනාඩි විසිනවයයි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන්
6: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: දවල් එකයි විනාඩි 32යි වෙලාව. ලක්කඩ ඕල් ටයිම් බීට්ස් වල පළවෙනි පැය තාම ඔයා රැඳිලා ඉන්නේ. ඉතින් මේ පැත්තට පුළුවන් අපේ නම්බර් එක මතක් කරා මං කලනු දැනුත මතක් කරනනම් අපි යලුතෙන් ආපු යාළුවන්ට 0703953537 අපේ WhatsApp නම්බර් එක එක්මනට මැසේජ් එක දාන්න. ඔයාගේ පැත්තට එන්න වෙලාව තියෙනවා. හවස 4 වෙනකන් මං ඉන්නවා තෙක. FM 93.5 ලක්කඩ ඕල් ටයිම් බීට්ස් අරගෙන ඇවිල්ලා දැන් මං කලින් කිව්ව මැච් එක පැත්තට යන්න ඕන කියලා. කොහොම නමුත් මැච් එක පැත්තට ගියාට අපිට තියෙන්නේ ඉතාමත් දුක්බර ප්‍රවෘත්තියක් නේ. ඉන්දියානු කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වන අය ලකුණු 165කින්. අපි තරගය පිළිබඳව පුංචි සාරාංශයක් දෙන්නම්. පළමු තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඉන්දියානු කණ්ඩායම ලකුණු 462ක් ලබා ගත්තා. සියලු දෙනාම දැවි ඉන්දිය කණ්ඩායමෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ දේවදූත පඩිකල්. ඔහුද 1230කදී 4:15ක් සහ 1:6ක් සමගින් ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වුණා. එතකම KL රාහුල් 1175කදී ලකුණු 182ක් ලබා ගත්ත පළමු ඉනිමේදී. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී පන්දු යැවීමේදී ප්‍රභත් ජයසූරිය ලකුණු 109කට කඩුලු 4ක්, ඒ වගේම කේෂර් නුවන්ත ලකුණු 175කට කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු පන්දු වර 17යි පන්දු 4ක් තුර ලකුණු 63කට කඩුලු 2ක් විදිහටයි කඩුලු දවා ගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරුනිම ආරම්භ කරා දෙවෙනි ඉනිමේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී රැස් කර ගැනීමට හැකි වූ ඒ සියලු දෙනා දැවි ලකුණු 284ක් පමණයි. සොනල් දිනෝෂ ශ්‍රී ලංකාවෙන් නගනා ටෙස්ට් ශතකයක් මංගල ශතකයේ වාර්තා කිරීමට සමත් වන මේ තරගයේදී නිරෝෂන් දික්වැල්ල හුඩු සහාය ලබා දෙමින් ලකුණු 80ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායම ඉතාමත් හොඳ පන්දු යැවීමක් රවින්ද්‍ර ජඩේජ පන්දු වාර 21ක් ක්‍රියාත්මක කර කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඒත් එක්කම සුතාර් පන්දු වාර 21යි පන්දු 4ක් තුර ලකුණු 76කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. ඉන්දියානු දෙවෙනි ඉනිම ඒ දවසේදී ආරම්භ වුණා. ඒ දවසේදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ ඍෂා පාන් පන්දු 69කදී වේගවත් ලකුණු 66ක් ඉන්දියානු කණ්ඩායමේ ලකුණු පෝරුවට එක්කිරීමට සමත් වුණා. එනු ඉන්දියානු කණ්ඩායමේ දවසේදී සියලු දෙනා දැවි ලකුණු 193ක් ලබා ගනිමින් තරගය දෙවෙනි ඉනිම නිමාවට පත් කරා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අසද ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් සහ ප්‍රභත් ජයසූරිය ලකුණු 43කට කඩුලු 3ක් වශයෙන් කඩුලු දවා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන්ත ඉලක්කයක් හමු වුණා. කොහොම නමුත් අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූ ලකුණු 206ක් පමණයි සියලු දෙනා දැවි. නිෂාන් මදුෂ්ක ලකුණු 6කට දැවි ගියා. අහිරුදාර අවුට් වුණාද නේ? ඕක තමයි හැමෝටම තිබිච්ච ප්‍රශ්නේ. ඇහැට දැකපු දේ විශ්වාස කරන්න බෑ කියන්නේ නෝකනේ ඉතින්. එයාව අවුට් වුණා. හැබැයි අවුට් වුණේ නැහැ. නොට් අවුට් එකක් තමයි විදිහට දුර්වල විනිසුරු තීරණයක් හන්දලා අහිරුදාරට ඔහුගේනම ලකුණු 16කට නිමා කිරීමට ලැබුණේ. එතකම පසුඳු සූර්ය බණ්ඩාර ලකුණු 19 පිටින් ඉවත් වුණා. කමඳු මෙන්ඩිස් ලකුණු 2ක් පමණයි ඊ දවසේදී ලබා ගත්තේ. නායක දනංජිද සිල්වා අද දවසේදී දැවි ගියා ලකුණු 59කට. පන්දු 151කට මුහුණ දෙමින් තමයි මේ ලකුණු 59 ලබා ගත්තේ. එතකම අද දවසේදීත් අපේ සොනල් දිනෝෂ පන්දු 128කට මුහුණ දෙමින් 4:58ක් සහ 6:5ක් සමගින් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වන නිරෝෂන් දික්වැල්ල ලකුණු 10කට දැවි ගියා. කේෂර නුවන්ත ලකුණු 20ක් පමණ අද දවසේදී ලබා ගැනීමට හැකි වූ ඒ වගේම ප්‍රභත් ජයසූරිය සහ ලහිරු කුමාර ලකුණු 19 පිටින් ඉවත් වුණා. ඒ වගේම පන්දුවට රොදවි පහර දෙමින් සිටි අස්ත ප්‍රනාන්දුරත් ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. අතරේක ලකුණු 9ක් සමගින් පන්දුවර 77යි පන්දු 4ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී ලබා ගැනීමට හැකි වූ ලකුණු 206ක් පමණයි. මේ තරගයේදීත් විශිෂ්ට පන්දු යැවීමක් නිරත වුණා. සුතාරුහු පන්දුවර 23යි පන්දු 4ක් තුලදී ලකුණු 55කට කඩුලු 6ක් දවා ගත්ත නිලකුණු පන්දුවර 2කුත් ඇතුළත් වුණා ඔහුගේ ඉනිමට. ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා පන්දුවර 10යි නිලකුණු පන්දුවර 3ක් සමගින් ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්ත. රවින්ද්‍ර ජඩේජ පන්දුවර 23යි නිලකුණු පන්දුවර 3යි ලකුණු 71කට 1 කඩුලක් දවා ගැනීමට හැකියාව ලැබුණා. මොහමඩ් සිරාජ් පන්දුවර 9යි නිලකුණු පන්දුවර 2යි ලකුණු 15කට 1 කඩුලක් වශයෙන් උයි. ඉන්දියානු කණ්ඩායමේ පන්දු යැවීම මේ තරගයේදී සටහන් උනේ. කොහොම නමුත් අපිට අවාසනාවන්ත විදිහට පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් පරාජයට පත්වීම තමයි අද දවසේදී සිදු වුනේ. මොනව කරන්නද නේද? හැමදාම ඉතින් දිනන්න බෑනේ නේ. කමක් නෑ, බලමුකෝ. හැබැයි ඉතින් අපි ගොඩක් කාලයක් එහෙම ඉවසගෙන බලාගෙන හිටියානේ. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් නැත්තම් දැන් හැදෙයි. කොහෙද හැදෙන්නෙම නෑනේ කියන දෙයක් අහන්නෙම නෑනේ. හරි, බලමු අපි දෙවෙනි ටෙස්ට් තරගය මොනව වෙයිද කියලා. හරි, ලස්සන සින්දුවක් ඊළඟට තෝරගෙන තියෙනවා. සින්දුවට යන්නත් කලින් මට වෙලාව බලන්න තියෙනවා. අපි වෙලාව බලලම සින්දුවට යමු. මේ වාක්‍යතුලින් ලක්කඩ ඕල් ටයිම් බීට්ස් එක මැසේජ් එක දාන මේ පැතර 0703953537 අපේ WhatsApp නම්බර් එක 0703953537 අපේ නම්බර් එක ඉක්මනට මැසේජ් එක දාන මේ පැතර මම බලාගෙන ඉන්නවා වා මේ පැතර එනකන්. ලක්කඩ ඕල් ටයිම් බීට්ස් අංගෙන වෙලාව මතක් කරන දවල් 1 විනාඩි 37යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Pierce Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanga.

0: Anda Radio ITN.
1: Lakadawal time beat sang ina velama dakkarana dawalle kai vinadi 41
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
5: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැ

0: දෑවට ගින්නා වෙවි සිින්දු අහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: රටට

0: Radio ITN.
1: එකයි විනාඩි 49 වෙලාව WhatsApp chat එක පෙද්දර යන්න කියලා හිතුව අපි යාළුවෝ ටික නැත්තම් තරහ වෙනවා. නෑ යනවා යනවා ඩග්ගාල යනවා බය වෙන්නපා. අපි ඉස්සෙල්ලම යන්නේ උරුබෝක පැත්තට. සිරි කුමාර කොහොමද? අපි අහන් ඉන්නවා කියලා මට message එකක් දාලා තිනවා. ආදරෙන් පිළිගන්නවා මේ පැයට. එතක මාතලේ පැත්තට යද්දි අපේ දිලිනි මාව අහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තිනවා. දිලිනත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ගිහන් පුතා මම ඊයේ නිවාඩුයි කො අපේ ඡාමිදුව කියලා අහලා තිනවා. ඡාමියේයි බය වෙන්නපා. අපිවත් එකතු කරගන්න ලස්සන සුන්දරිකක් අහමු. කොටාවේ බේකරි කට්ටිය එකතු කරගන්න ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ඒ වගේම ලක්ෂ්මී මිස්, චම්පා මිස්, දිස්නා මිස්, දනුෂ්ක, ඒ වගේම මදුසංක, ජගත් කට්ටිය මාදරණ එකතු කරගන්න අපේ ජයමාමා. ජයමාමුණාව තාදරණ අපි මේ පැයට එකතු කරගන්නවා. සුබ දහවලක් වේවා. හයි ලව් ලක්හඬ. අපි ලක්හඬහන් ඉන්නේ ගොඩක් ආදරේ. ස්තුතියි ආදරේට. සිතිජ ගුණසේකර ඉතාලෙන්දන් අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන නන් ස්ටොප් මියුසික් එක කෝණි කියලා දාලා තියෙනවා. අනිවාර්යෙන් දෙන්නම් ආදරේ හැමදාම ලක්හඬට. සුබ දවසක් මල්ලි ඔයාට. අපිටත් ලස්සන සින්දුවක් කෝණි. මාතලේ කුමාරිය එරමුදුගල්ල තමයි මැසේජ් එක දාලා තියෙනවා. නයනි ගාමනී සුභහෂිනී ධම්මිකා කටේ මාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. හැලියගොඩින් අපේ ආනන්ද ඉන්නවා. එතකම වාද්‍ය පොදුපිටිය අපේ සමන්ත මේ වෙලාවේ අපි අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හෙලෝ අද ඔයාද සුපර්බ්. මාවත් එකතු වෙනවා, මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිට අපිටත් සින්දුවක් කෝණි කියලා මැසේජ් එක දාලා තිනවා. ලස්සන ප්ලේලිස්ට් එකක් කෝණි. බහරේන් වල ඉඳන් අපේ චන්දන කේ හැන්නදි, ජපානයාගේ පොඩිදුව ඉන්නවා දිල්ෂි කේ හැන්නදි, තංගල්ලෙන් චාන්සි කේ හැන්නදි, ජෝන් පුතා සමග ආදරණීය බිරුඳ ශාමුවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මොන කැටේ ආදරණ එකතු කරගත්ත මේ වෙලාවේ සුබ දහවලක් බ්‍රෝ. අපි පිළියන්දුල එම්එල්ඒ ගාමන්ට් එකේ සින්දුවකට එකතු කරගන්න ලලිත් සර්, සිසිරස, කුමාරියක්කා, රම්යක්කා, ගීතක්කා, රෝෂිණි, උදයායි වගේම කීර්ති, රමණි, නාමලි, රූබන්, සිතුමි, කුමාරී, ලක්මාලි, ප්‍රසාද්, තිලින, රුක්ෂානි, ශ්‍රියානි සහ මැෂින් අංශයේ සිසිරයියත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ අනුෂ්ක. පිළියන්දල ඉඳලා වැඩිය දුරගෙන මේ පිළියන්දල ඉඳන් ඔන්න අනුෂ්ක වාවයි ඔයාගේ සෙට් එකයි අපි ආදරෙන් එකතු කරගන්නවා. සුන්දර වූ බදාදා දවසක් වේවා. අදත් අපි ඉන්නවා දොල් දෙන්නා මෙතෙන් මෙත්නදි අමින්දි, එවගේම මහත්තයා ඉන්නවා හේමන්තද සිල්වා, අම්මා අයියා නිමල් තිලකසිරි, සුදුවක්කා, මනෝහාරි ප්‍රනාන්දු, අනෝමාක්කා, ප්‍රභානංගි, ගාමිණී අයියා, අපේ මැණිකේ දොඩන් ගස් ලන්දිඳලා අපි අහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අදත් අහගෙන ඉන්නවා ජය වේවා. සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමින්දලා අපි අහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. දිෂිනී ලාභ කඩේ ඉන්දන පිරුම්හල ඉදිරිපිට දරුණියගල අපි පවුලේ කඩේ වැඩ කරන අයයි ඔක්කොම සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් අයියා, කොහොමද? ඔයාත් ඔයාට මාත් අහගෙන ඉන්නේ. නෙට්වර්ක් ප්‍රශ්නයක් වෙලාලු. අපේ දරුණියගල තරුෂි බස්නායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරි තරු, ඔන්නාවත් ආදරෙන් එකතු කරගන්නවා අපි මේ පැයට. ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන්නේ ඊළඟට. අපි සින්දුව අහමු. වෙලාවත් බලලා ඉන්න ඕන, වෙලාවත් බලලම අපි සින්දුවට යමු. ලකනෝල්ඩයින් බීට් සංගින වෙලාව මතක් කරන දවල් එකයි විනාඩි 53යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

එකයි විනාඩි 56 වෙලාව. කැඩවල් ටයිම් බීට්ස් වල එහෙනම් අපිට පළවෙනි පැයට මේ විදිහට සමුදෙන්න වෙනවා. අපි ආපහු හම්බ වෙන්නේ දෙවෙනි පැයේදී. ඒ කියන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ ඔය හිටිය විදිහටම අපිත් එක්ක ඔය ආදරේ පුරෝගෙන එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. FM 93.5 FM 93.7 ලක්කනෝල් ටයිම් බීට්ස් එක පාළුවක් නැතුව හවස 4 වෙනකන් මේ වගේ ලස්සන සින්දු ටිකක් ඔයාලට අහන්න පුළුවන්. හොඳම තැන තමයි ඕල් ටයිම් බීට්ස් කියලා කියන්නේ. හරි, ඊළඟට අපි ලස්සන සින්දුවක් තෝරගෙන තියෙන්නේ. සින්දු අහමු. සින්දු අහලා අපි නිවුස් එකට ගිහිල්ලා ආය හම්බවෙමු ඊළඟ පැයේදී. මෙනිලන් හිටිය රචක සින්දුවක් තමයි මම ලෑස්ති කරගත්තේ.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පසරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන

0: ලක්හඩ ප්‍රෑ්තේ සමගෙන් මම සුලක්ෂ නිවදේශකයිතිරිවීර. ප්‍රෞ්ති සංස්කරණය සුපුන් දෙලක් කලින රච්චේ.
1: දයෙන් පැයපුුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථාත් වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් ගුවනින්වත් ගුටුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා. විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: දූෂණ වජ්ජා රැතිකර බවට පුරුන්තු වී බලයට පැමිණි වත්මන් රජය කිසිදු අයකුට යළිත් පෙරලෙස වංචා දෝෂ සිදු කිරීමට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි මහතා පවසනවා. නොරේලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම කමිටු රැස්වීමට රජයේ ආයතනවල වගවීතුලධාරීන් 40%ක් පමණ සහභාගී වී නොමැති බවද අනාවරණය වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ කමිටු රැස්වීමට සහභාගී නොවූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි.
5: සුපිලිබන්භාවය වෙනුවෙන් අවංකවම හෘද සාක්ෂියේ පිටරඳව වැඩ කරන අවංක හොඳ මිනිස්සු ඉන්නේ මේ රාජ්‍ය සේවතුළු ඉන්නවා. අපේ නෝර්ලි දිස්ත්‍රික්කේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතර යම් කොටසක් ඉන්නවා තාමත් අර අතාරින්න බැරි පරණ පුරුදු වල එල්බිලා හොරකම් කරන, ගේම් ගහන, වංචා කරන, ජනතාවගේ අවස්ථා ඉෂ්ට නොකරන, ජනතාවගේ මුදල් නාස්ති කරන කණ්ඩායම් ඉන්නවා. එතකොට අපිට කියන්න තියෙන්නේ නෝඩ් එකයි විශේෂයෙන්ම අපි නෝඩ් එක ප්‍රාදේශීයකම් කොට්ටාසය, තලවකැලේ ප්‍රාදේශීයකම් කොට්ටාසය ඔබ දන්නව දැනටත් මොකද්ද වෙලා තියෙන්නේ. රත්තරන් වගේ මිනිස්සු ගොඩක් ඉන්න අතරේ ගේම් ගහන ටීම් එකක් මාර්ක් වෙලා තියෙනවා. ඒකට අදාළ පරීක්ෂණ පැටි ගණනාවකින් ක්‍රියාත්මක වෙන්න තියෙනවා. ඒ පරීක්ෂණ සියල්ල කෙලවර වෙන්නේ පොදු දේපල පනත යටතේ නඩුදා. ආණ්ඩුවෙන් කිසිම එක්ස්කියුස් එකක් නැහැ. හොරකම නාස්ති දූෂණය වංචාව. අපි බලය ගත්ත එක නැති කරන්න මේ රට ලෝකෙ දියුණු රටක තියෙන ලක්ෂණ සහිත සමාජයක් හදන්න තමයි උත්සාහ
1: කරන්නේ.
0: දකුණු කොරියාව සහ ඇමරිකාව සිය වාර්ෂික ඒකාබද්ධ යුදාභ්‍යාසයේ කාල සීමාව අඩු කර තිබෙනවා. ඒ දින 11 සිට 5 දක්වා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු සහභාගිත්වයේ සැලකිය යුතු ලෙස අඩු කරන ලෙස ඩියෝක් කිරීමත් සමගයි මෙම පියවර ගෙනැත්තේ. ඇතැම් ක්ෂේත්‍රවල පුහුණු කිරීම්ද සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේනක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වර තුනට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම්

0: හවස දෙකයි විනාඩි පහයි.
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට.
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: දවල් දෙකේ විනාඩි 6 වෙලාව. ලැකඬවල් ටයිම් බීට්ස් එනන් ගොන්න අපි දෙවනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ගමේ ඉඳලා කොළඹාපු අහිංසක කොල්ලන්ගේ රාජභවනනේ බෝඩිම වෙන කොහෙදනේ. අපිට තියෙන එකම තැන තමයි බෝඩිම. ගමේ ඉඳන් කොළඹාපු කොල්ලෙකුට එකපාරටම මේ මහා විශාල මන්දිර ගන්න බෑනේනේ. ඉස්සෙල්ලා බෝඩිමකට ඇවිල්ලා තමයි ටික ටික ගොඩනගා ගන්නේ. ඉතින් අපේ බෝඩිම් වල ඉන්න කොල්ලන්ට උපහාරයක්ම වේවා, ජය වේවා. අපි හමු තීක්ෂණක සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ලැකඬ ඕල් ටයිම් බීට්ස් එනන් අපි මේ විදිහට දෙවෙනි පැය ආරම්භ කරනවා. ආරාධනා කරනවා කලින් පැය වගේම මේ පැයත් අපිත් එක්ක එකතු වෙන්න. ඔය ආදරෙත් එක්ක අපේ නම්බර් එකත් මතක් කරගෙන මේ අන්නන් සින්දුවට 0703935937 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන්න. අපි අන්න සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු.

0: ගන්න ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

හවස දෙකයි විනාඩි 12යි වෙලාව. ලැකඬ ඕල් ටයිම් බීට්ස් වල දෙවෙනි පැය අපි එහෙනම් මේ විදිහට ආරම්භ කරනවා. ඔන පැයේ මුලින්ම මං හේතුව මට මැසේජ් කරපු යාළුවෝ කට්ටියක් එකතු කරගන්න ඕන කියලා. මොකද කලින් පැයේ තමයි මෙයාලා මට මැසේජ් කරලා තිබ්බේ. මැසේජස් එනවා හිටු හිටු කියලා. හරි, අපි ඉක්මනට මම මැසේජස් වැද්දට යන හැදුවා කෑගල මීදෙනී ගම පැද්දට. අපේ උපනන්ද අපි වහන් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. සුබ දවසක් මාවත් සෙන්දුවකට එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තිබ්බේ. සුබ දහවලක් වේවා. එල්ලෙම් දෙනෙත නිම්සර ආනපල්ලම ඉඳලා අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. එතකම සේරුවාවිල KDS සමරසිංහ අපි වහන් ඉන්නවා. අකි ඉන්නේ නැද්ද අයියේ? ආ, ඒකනේ. එයා හෙට අනිවාර්යෙන් එයි, බය වෙන්න එපා. හරිද? එයා කොහෙ ගිහින්ද? කොහෙවත් ගිහින් නෑ. ඉතින් එයාත් පොඩි නිවාඩුවක් ගන්න ඕනනේ. හරි, අනිවාර්යෙන්ම එයා හෙට එයි. මදු අන්න ඔයාට කියන්නේ අපි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව්වේ අපේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙනවා. වැඩ කරන තැන අධිපති තුමිය පද්මිනි මිස්, අධිපතිතුමා උදේ කුමාර, ඒ වගේම වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති ඇතුළු ලැකඬහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අයියා ආරාධනාවක් නැතුව අයගේ මංගලය ගීතය මොකද්ද කියන්න බලන්න. දන්නවනම් අයියේ ආරාධනාවක් නැතුව ඇයගේ මංගලය ගියේ ගීතය. ඒ කියන්නේ ආරාධනාවක් නැතුව එයාගේ මංගල්‍යයට ගියා කියලාද? සදාදරණයෝ ඈ, ඒක නේද? හරි, අපේ නුවරින් සංජීව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සදාදරණයෝ නෙමෙයි ඈ, සදාදරණයෝ. හරි, අපි තවත් ලස්සන සින්දුවක් ක්ලාසික කරගෙන තියෙන්නේ. තින්න ඔන්න ඔයාලා වෙනුවෙන්ම පාළුවක් නැතුව හවස හතර වෙනකන් අහන්න පුළුවන් සින්දු ටිකක් අරගෙන අවිලා ඉන්නේ අද දවසේදී. ලැකඬ ඕල් ටයිම් බීට්ස් එක ගොඩක් කැටිය නන් ස්ටොප් එකක් කිල්ලුවා. අපි දෙන්නම් අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි චාමර වීරසිංහට ආදරය කරන හැමෝම වගේ තවත් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. ඉතින් මේ හැමෝම වෙනුවෙන් මං ඊළඟට තෝරගත්ත චාමරගේ සින්දුවක්. අපි මේ සින්දුව අහලා ආයි මේ පැත්තට එමු. එතක මතක කරනනම් අපේ නම්බර් එක 07030935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා. ආයනකම් මේ පැත්තට. හවස 2:14 වෙලා.

හවස දෙකයි විනාඩි 18යි වෙලාව. කට්ටිය ඔන්න ඉල්ලුව අමු සින්දුවක් අහමු කියලා. අමු සින්දුව යන ටයිප් එකේ විදිහටම සින්දුවක් මන් තෝරගත්තා. අමු එනම් මේ සින්දුව තහලා ආයේ මේ පැත්තට එමු. 0703953537 අපේ WhatsApp නම්බර් එක. ආවෙනින් විවෘතයි හවස 4 වෙනකන් එක්මන්ට මැසේජ් එකක් දාන්න. මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවත් ආදරෙන් එකතු කරගන්න ඕන. අපි මේ සින්දුවෙන් පස්සේ යාළුවා අනිවාර්යෙන් එකතු කරගන්නවා. හවස 2:19යි වෙලාව.

0: අවස දෙකයි විනාඩි 25යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
6: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
7: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
8: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිලි ට්‍රයි.

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස 4ට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: 10ට වෙනසක් 18ක පෙරලියක්
0: ලංකතිබා
4: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලක්කඩ Golden Voice
4: ලංකතිබ සතියේ දිනවල 10:01 ලක්කඩ
6: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
7: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
8: මාත ඔමිට කලින් මීට ලැලෙන්නේ
9: මන්නන් එදා ආය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
8: තින් පිස්සු කියන්න බෑ.
9: එහෙම කියන්න බෑනේ. ඒතර මම බයික් වෙනවනේ.
10: මම බෝඩිමට ආවට කමක් නෑ නේද?
11: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
10: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
11: ඒක හොඳයි ආන්ටි. මම රාජවන් කතාත් කියන්න.
7: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

හවස දෙකයි විනාඩි 30යි වෙලාව. කුමාරයාගේ සින්දුවක් තමයි අපි ළඟට ලෑස්ටි කරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට හවස 4 වෙනකන් ඔයාලට පාළුවක් නැතුව මේ වගේ ලස්සනම ලස්සන සින්දු එකක් අහන්න පුළුවන්. හරියටම රේඩියෝ එකේ මීටරේ FM 93.5 කරකවන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි මේ පැත්තට මැසේජ් එකක් දාන්න අපේ නම්බර් එකත් මතක් කරන්නම්. 0703939537 අපේ WhatsApp නම්බර් එක. අපව මතක් කරන්නම් 0703939537. හරි, අපි සින්දුවට යමු. සින්දුවට ගිහිල්ලා ඇවිල්ලා මේ වෙලාවේ මට WhatsApp මැසේජ් කරපු යාළුවෝ කට්ටියක් ඉන්නවා. එයාලව තවදුරටත් එකතු කරගමු මේ සින්දුවෙන් පස්සේ. හවස 2:31.

0: හවස දෙකයි විනාඩි 38යි.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: හවස 2 විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

හවස දෙකයි විනාඩි 42යි වෙලාව. ලැකඩ ඕල් ටයිම් බීට්ස් වල හොයා එකතු වෙලා ඉන්නේ මේ දෙවෙනි පැයේ. ඉතින් මේ දැන් ඔයා ගෙදරදී කෑම එකක් එහෙම හදාගන්නකොට ඔය දැන් කඩේට ගිහිල්ලා ගොඩක් අය පොල් තෙල් එහෙම මිලදී ගන්නවනේ නේද? දැන් එතකොට ඒ පොල් තෙල් එකක සමහර වෙලාවට අපි දකිනවා රොඩු එහෙම තියෙන්න පුළුවන් නැතුල නේද? කුණු කෑලි ඒ වගේ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔය පොල් තෙල් එකේ පෙන වගේ ගතියක් තියෙනවා. සමහර අය කියනවා මේවා මේ පොල් තෙල් එක්ක තව මොනවා හරි කලවම් කරලා ඇති. අපි නිකන් හරි අවිශ්වාසයෙන් ගන්න. දැන් ගොඩක් කෑම හදාගන්න ගත්තට පස්සේ අපිට අනිවාර්යයෙන්ම ඕනවන දෙයක් තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඉතින් අපි අපේම අතින් පොල් තෙල් ටිකක් හදාගන්නව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. බය නැතුව ඒකට ඔයාට හොඳම තැනක් පිළිබඳව තමයි මම මේ කියන්නේ. යන්න මේ මැෂින් එකක් ගන්න. ඔයා දන්නවා ඩෝමා. හා ලංකාවේ ඩෝමා කියලා කිව්වට පස්සේ අංක 1 වීකේ ටීමේ යන්ත්‍ර නිෂ්පාදනය කරන ඩෝමා සමාගම ඔයා දන්නවා. ඉතින් ඩෝමා විතින් ඔයාට හඳුන්වා දීලා තියෙනවා හෝම් ඔයිල් මේකර් එකක්. ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් නිෂ්පාදනය කර ගැනීමට හොඳම විසඳුම තමයි මේ ඩෝමා හෝම් ඔයිල් මේකර් කියලා කියන්නේ. වෙළඳ පොලේ ඇති පොල් තෙල් මෙනුවට ගෙදරදීම පහසුවෙන් නැව් පොල් තෙල් ඉතා ඉක්මනින් ඔබේ අතින්ම සාදා ගන්න පුළුවන්. අර මං කිව්වා වගේ ඔයාට ගෙදරදීම ඉක්මනටම පොල් තෙල් ටික හදා ගන්න පුළුවන්. බය වෙන දෙයක් නැහැ. සමහරු හිතන්න පුළුවන් කරන්ට් එක එහෙම පොඩ්ඩක් වැඩි ඇති මේකට කරන්ට් එක වැඩියෙන් යන වැදනේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ. ඒකෙහිඳ මේකටත් මේකවල විසඳුමක් දීලා තියෙනවා. සිංගල් පේස් විදුලිය මගින් තමයි මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පැයකට පොල් තෙල් බෝතල් 1-2 ප්‍රමාණයක් මැෂින් එකකින් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙමෙයි, දැන් ඔය රට කජු, ඒ වගේම කජු, සූර්යකාන්ත, වටක්ක, අබ කොහොඹ, ඉඬරු ආදී ආහාර සඳහාද ඔය බෙහෙත් වර්ග සඳහා හරි භාවිත කරන බොහෝ තෙල් වර්ගවලද මේ නිෂ්පේ යන්ත්‍රය මගින් නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතකම යන්ත්‍රය සුදුයකඩ නිමාවකින් තියෙන හින්දා අර තෙල් සමග හිතකර ලෝහමය ද්‍රව්‍ය මුසුවීමකින් තොරව ඔයාට පිරිසිදු පොල් තෙල් මිලදී නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔය යන්ත්‍රය ඉක්මනින්ම අපි කියන්නේ ඒකේ තියෙන කෑලි ගෙවෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ මේ සුදුයකඩ නිමාව හින්දා. ඒකෙන්ද බය නැතුව මිලදී ගන්න ඩෝමා හෝම් ඔයිල් මේකර් එකක්. මේ පිළිබඳව ඔයාලට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන් නම්බර් එකක් මම මතක් කරගෙන යන්නම්. 0111-779-579 කියන නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් දීලා බලන්න ඔයාලට මේ මැෂින් එක පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. හරි, ඒතකම අපේ WhatsApp chat එක පැත්තට යන්න ඕනේ. අලෝ කැටියක් ඉන්නව ඉක්මනටම එකතු කරගන්න. අයබෝ වේවා මඩපත ලක්ෂ්මන්, තමාරා, නිශානී, චේතනා, තේජ, ආවෝර් පුංචිපුතා, භාග්‍ය, අවිෂ්ක සමග සේරුවාවිල KD සමරසිංහ හත ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම අපි යන්න හදන්නේ කොහෙටද? සුබදහවලක අයියා අශෝක් අයන් වර්ක්ස් එක මීගස් වැවේ ඉඳන්. මීගස් වැව වඩිග වැව අපිත් සද්දරම ලක්කඩ අහගෙන ඉන්නේ. අශෝක තමයි මැසේජ් එක දාලා තියෙන නංගි චූ නංගි ඉන්නවා. ඒ වගේම චූටි මල්ලි, තව මල්ලි කෙනෙක් ඉන්නවා. ඒවත් එකතු කරගන්න මේ වෙලාව අපිත් එක්ක ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන මේ සෙට් එකම. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න සුබ දවසක් වේවා හැමෝටම කියලා කියන්නේ. හරි, එහෙනම් ඔන්නාට අපි සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් සෝංග එකකට එකතු කරගන්න අයියේ. හේමමාලි, සිරියලතා, සමන්තා, රෝහිණී, විනීතා, ඒෂා, ඉරේෂා, හිමාෂා, සදරුවන්, ගිම්හානි, ලක්මාලි, විශේෂයෙන්ම අපේ බොස් එරන්ද හපුතන්ත්‍රීව තාදරෙන් එකතු කරගන්න. ගයනි මීවන පලානේ ඉඳලා මීවල ගයනි මීවල මොකද පැටලනවා සොරි ඈ ගයනි මීවන පලාන හොරන ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, කොහොමද ඔයාට? රත්මලානේ නදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොමද අපි හුඟ කාලෙකින් ඔයාව මේ අහන්නේ? අදත් ලස්සන සින්දුවකට ආපු එකතු කරගන්න. මගේ මහත්තයා ඉන්නවා චමිල, බබාල දෙන්න ඉන්නවා පාරා සහ තාරා, ගෙදරම් අම්මා ඉන්නවා අසෝමා, තව අපේ අක්කගේ බබාල දෙන්න ඉන්නවා ලිෂ්ව, ඒ වගේම ලිප්ත මේ දෙන්නවා තාදරන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එයා දැන් තමයි රේඩියෝ එක ඔන් කරලා තියෙන්නේ. හරි, ඔන්න ඔයාව තාදරන් එකතු කරගන්නවා. අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් පුතා, අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙනවදු බෝයගොඩ සුමන ඇතුළු යාළුව කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන කොළ ලයින් එකේ ටෂිනි වගේම පබසරාව, කෝෂලාව සහ කොළ ලයින් එකේ ඉන්න හැමෝමවත්, කටින් එකේ ඉන්න හැමෝමවත්, මාත් එක්ක හැම වෙලේම රණ්ඩු කරන දමිත්වත් මේ සින්දුවට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ පොඩ්ඩියකි. අද දින උපන්දිනය සමරන හිමසර විදුරුවන් වන මගේ පුතාට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එක දාලා තිනේ. නංග වාගේ ආදරණීය පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනයක් වෙන්න කියලා
ගීතික දොබගොඩ ඉදන් සද්දට හගෙනින්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ඔයාව ඉතින් අපේ ගෙදර අයවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි. ලොකු පුතා ඉන්නවා මදුරංග, පොඩි පුතා ඉන්නවා සහන්, මගේ හස්බන්ඩ්, ඒ වගේම දුව තිලිනි, යාළුව සීලු දෙනාමත් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හැමදාම වගේ අපිත් අහන් ඉන්නවා අදත් අම්මවයි මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. අපේ සෞම්‍ය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ, යාගේ අම්මා නිල්මිණි අවත ආදරණ එකතු කරගන්න කියලා. හායි අපිත් අපි යටියන්තොට සනසේ ඉඳලා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න, ඉරෝෂණී ගයනී දුලාංචි කට්ටිම ආදරණ එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිත් සද්දෙම අහගෙන තමයි ඉන්නේ. ලස්සන සින්දුව කෝණි හංගුරංකේත මදු ශංක කර්ටන් ෂොප් එකේ ඉඳලා කට්ටිය අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. මම පැතුම් බණ්ඩාරගමින් ලස්සන සින්දුවක් අහගෙන අහන්න එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ සර්වයි පූර්ණයවයි ගණිදමල්ලිවයි ආදිත්‍යයවයි රේණුකාක්කවයි ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. හෙතකම කවුද මේ අපි වහගෙන ඉන්නේ? කොච්චර ස්තුති කළත් මදි කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද? දාපු කෙනාගේ නම නෑ නේද? චම්පික වෙන්න ඕන නේද? හරි එහෙනම් ආවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ ඕල් ටයිම් බීට්ස් වලට. අපි ලස්සන හින්දි සින්දුවක් තමයි ළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ගොඩක් අය ඇහුවා හින්දි සෝන් එකක් ඕන අයියේ කියලා. ඔන්න එහෙනම් ගෙනාව හින්දි සෝන් එක කොහොත්. අපි එහෙනම් සින්දු අහලා ආයි මේ පැතරෙමු. නම්බර් එක මතක් කරගෙන යන්න 0703939537 අපේ WhatsApp නම්බර් එක 0703939537 කියන නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න. මේකම ඉන්දියාවේ තිබුණු රියැලිටි ෂෝ එකක සින්දුවක් තමයි මේ විදිහට ගත්තේ. ඔරිජිනල් එක නම් නෙමෙයි, හැබැයි මේක හරි ලස්සනයි. අපි සින්දුව අහලා ආයි මේ පැතරෙමු. කැඩෝල් ටයිම් බීට්ස් අහගෙන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. දවල් 2:49යි.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 52යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

වෙන කවුද ඉතින්? ලැකන ඕල් ටයිම් බීට්ස් මිතක් වෙන කවුරුත් නෑ නේද ඔයාලා මිතුරේ? ඒකනේ. හරි. අපි එහෙනම් තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. මේක කවර් සොන් එකක් විදිහට තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. රදීෂ් වන්දබෝන සිං කරන්නේ. අපි එහෙනම් සින්දු අහලා ආයෙ මේ පැත්තට එමු. ආයෙත් එක මතක් කරන්න ඕන අපේ නම්බර් එකත්. අපිට දැන් ඊළඟ පැයට යන්නත් වෙලා වැවිලා තියෙන්නේ නේද? මේ පැය ඉවර කරලා අපි ආපහු අඹ වෙන්න එහෙනම් ඊළඟ පැයයි. හරියටම නිවුස් වලින් පස්සේ ඉතින් මේ පැයදිත් හිටිය විදිහටම ඔය ආදර තරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන ඔයාට ලකඬ අපි දැවැන්ත වැඩක් ආරම්භ කරලා තියෙන්නේ. ගෝල්ඩන් වොයිස් තරගාවලිය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී ඔයාට ඒ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. ලංකාවේ අපි හොයන අංක එකේ හඬ හොයාගෙන තමයි මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. අනෙක් විශේෂම කාරණේ තමයි රේඩියෝ ඉතිහාසයේ ගත්තට පස්සේ මේ වගේ රියලිටි තරගයක් සංවිධානය කරන පළමු අවස්ථාව ලක්කණෙන් තමයි එක කරන්නේ. ඉතින් මේ පිළිබඳවත් ආඩම්බරෙන් යුතුව අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉදිරියේ ඔයාලට ලස්සන කටහඬවල් ටිකක් අලුත් ගායක පරපුරක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. දිගටම රඳිලින් FM 93.5 FM 93.7 ලක්කණත් එක්ක අපි සූදානම් මේ පිළිබඳවත් ඔයාලට මතක් කරන්න. එනං අපි මේ පැයට මේ විදිහට සමුදෙනවා. අපහු හම්බෙන්නේ ඊළඟ පැයේදී. ඒ කියන්නේ ලකඩ ඕල් ටයිම් බීට්ස් වල තුන්වෙනි පැයේදී තමයි අපි හම්බ වෙන්නේ. එතකන් කට්ටිය පරිස්සමින් සතුටින් අපිව අහගෙන ඉන්න. පැය ප්‍රවෘත්ති වලින් පස්සේ අනිවාර්යෙන්ම අපි එන්න. එනං මේ සින්දුවත් අහලම අපි ඊළඟ පැයට යමු. වෙලාවත් මතක් කරගෙන යන්න. හවස 2:56.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනට තහනිය නුතරයි රටේ සංවර්ධනයේ තැමන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට තන නිදහස

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු දිලක් කලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ආයුර්වේද බෙහෙත් වට්ටෝරු අඩංගු ඉතා පැරණි පුස්කොළ පොත් 810ක් අතරින් කාණ්ඩ 10ක් එළිදැක්වීම සිදු කෙරුණා. එම්හරගම බණ්ඩා ඩායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේදී පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති යටතේ මේ සිදු කෙරුණේ. පෞරාණික කෞතුක භාණ්ඩ සහිත කෞතුකාගාර විවෘත කිරීමද මීට සමගාමීව සිදු කළා. පාරම්පරික වෛද්‍යවරුන්ගේ තොරතුරු පරිගණකගත කර විශේෂ ලේඛනයක් සහිත මෘදුකාංගයල දැක්වීම සිදු කෙරුණේද මීට සමගාමීවයි. ආයුර්වේද කොමසාරි ජෙනරාල් දීප්ති සුමසේන මහත්මියතුරු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. ඇමරිකානු සහ පිලිපීන අතර සහයෝගිතාව කිසිදු තෙවර පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතු බව චීනය පවසනවා. පිලිපීන ධීවරයන්ට නීති විරෝධී ධීවර කටයුතු වාර්තා කිරීමට සහය දක්වමින් පිලිපීනෙන් පළවාර දූපතේ බතස්ථානයක් ස්ථාපිත කරන බවට එරට ඇමරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඩේ පැවති බාධ්‍ය හමුවකදී කළ විමසුමකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් මේ බව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරත්වය පැහැදිලි කරමින් ලින් ජියන් පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය කෙරෙහි චීනය දැඩි අවධානය යොමු කර ඇති බවයි. මේලද ලක්ඩ ප්‍රවෘති පස්වරු හතරට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 3යි විනාඩි 3යි.
1: මේ පැයි මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස 3යි විනාඩි 9යි වෙලාව. ලකඩෝ ඕල් ටයිම් බීට්ස් වල ඔන්න අපි අන්තිම පැයට, එහෙම නැත්නම් තුන්වෙනි පැයටයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පැය පුරාවටම ඔය ආදරිත එක්ක අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. අපි කලින් පැයේදීත් සඳහන් කරා ලංකාවේ රේඩියෝ ඉතිහාසය වෙනස් කරමින් රේඩියෝ ඉතිහාසයේ දිවෙන දෙවැන්තම ප්‍රාසංගික වේදිකාව අපි මේ දවස්වල ප්‍රයත්න කරනවා. ඒ තමයි ලකඩෝ ගෝල්ඩන් බොයිස්. අඳුම් පත්‍ර 35000ක් අතරින් දක්ෂතමයන් තෝයාගෙන යන ගමන මේ. ඉතින් හදවසේදීත් ඇහි වැඩ කටයුතු සිදු වෙනවා. අපේ ලංකාවේ අනාගතය, එහෙම නැත්නම් අපේ ඉදිරියේ ලංකාවට පායන්න තියෙන අලුත්ම හඬවල්, එහෙම නැත්නම් අලුත්ම තරු හොයාගෙන යන ගමන තමයි ලක්කඩ ගෝල්ඩන් බොයිස් කියලා කියන්නේ. දැන් අපි පිළිබඳව ඉදිරියේදී ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ. හරි, එහෙනම් ලක්කඩ හાર્ට් බීට්, ලක්කඩ ඕල් ටයිම් බීට් හවස 4 වෙනකම් මේ පැත්තට එන්න පුළුවන් වාඩ වෙලාව තියෙනවා. මතක් කරනනම් අපේ නම්බර් එක 0703939537 0703939537 අපේ WhatsApp නම්බර් එක. එක්වන්ට මෙසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන්. තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟ සින්දුව විදිහට.

කුමාරසිරි පදිරණ මහත්මයේ සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි හනන් සින්දුව අහලා ආයෙම පැත්තටම ලකඩෝල් ටයිම් බීට් සංගින වෙලාවත් මතක් කරගෙන මේ සින්දුවට යන්නම්. හවස 3:11.

0: හවස 3:15.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් ප්ලස්සක්. SLT Mobitel Fiber.
5: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
6: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා.
7: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඊයේ ප්‍රයිවට්.

0: සන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්ුවන්ත්‍රය වීකටම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමම තන්න බිත්ව එකකයි හැතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය

හැමෝම වගේ ඊයේ තිල්ලෝ මේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා. ඔන්නද අපි අරගෙන ආව ලස්සනම ලස්සන සින්දුව. හැමෝම ඉල්ලපු සින්දුව. අදේ විදිහට අරගෙන ආවා. ඉතින් මේ වගේ සින්දුවට අහන්න පුළුවන් වෙන කොහෙන්වත් නැමේ. FM 93.5 FM 93.7 එලකඩට ආවොත් විතරයි. මේ වගේ සින්දු ගොඩක් ගෙන තියෙනවාට හවස 4 වෙනකන් අහන්න. අපි එන මේ සින්දුවත් අහලා ආයෙ මේ පැත්තට එමු. හවස 3:18

0: ITN රටට වග කියන රේඩියෝ
1: හවස 3:22
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගේන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 7 700 600
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලක්ෂණ
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: අසන්දිමිත
10: වාට අදමවටීන එන්න ඕනෙද
11: නෑ මේ මට හිතන ඔයාට කෑම ටිකක් හදලා දෙන්න ඕනි කියලා
10: නියමයි
12: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
13: නැනාට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම
12: සති අග රාත්‍රී 8ට ITN බලන්න
9: අසන්දිමිත

0: අයදුම්කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01

හවස 3යි විනාඩි 26යි වෙලාව ලැකනෝල් ටයිම් බීට්ස් අපි එහෙනම් තුන්වෙනි පෑය මේ විදිහට අරගෙන යන්නේ. ඉතින් මේ වෙලාවෙ මට මැසේජ් කරපු යාළුව කට්ටිය ගොඩක් ඉන්නවා. යාළුවත් එකතු කරගන්න ඕන. මේ සින්දුවේ පස්සේ අනිවාර්යෙන් යාළුව එකතු කරගන්නම්. හරිද? ඔය හිටිය විදිහටම තා පොඩ්ඩක් වෙලා ඉන්න. අපි මේ සින්දුව අහලා ආයෝ මේ පැත්තට එන්නම්. එතකන් FM 93.5 FM 93.7 එකතු වෙන්න ලැකනෝල් ටයිම් බීට්ස් එක්ක. හවස 3යි විනාඩි 27යි.

හවසතුනයි විනාඩි 30 වෙලාව ලැකඩ ඕල් ටයිම් බීට්ස් වල හොන්න තුන්වෙනි පෑය තමයි මේ විදිහට ගෙවිගෙන යන්නේ. මට මැසේජ් කරපු යාළුව කට්ටියක් ඉන්නවා, එයාලව එකතු කරගෙන තමයි හැදුවේ. කලින් කිව්ව විදිහටම අපි යනවා මහරගම පැත්තට. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු. අපි දිනු වැඩ කරන තැන කළමනාකාරතුමන් ඉන්නවා. අපල් ෆැෂන් එකේ තමයි ආ වැඩ කරන්නේ. කළමනාකාරෝ ඩිලංකේ, වගේම ගාමිනිස ඉන්නවා, විමල ඉන්නවා, රසික ඉන්නවා, නිරෝෂ ඉන්නවා, ඉරේෂ ඉන්නවා, හර්ෂණී ඉන්නවා, ඒ වගේම සිරිවංශ කුමාරි සුභා ඉන්නවා, චුට්ටි ඉන්නවා, ගයාන ඉන්නවා, අංජලි ඉන්නවා, චන්ද්‍රාණි ඉන්නවා, කමනි, නයන, චමෝද, ඒ වගේම අනුර, චනිඳු, ලසිත, පසින්දු, ඒ වගේම නිරංගිකා, ශානි ඇතුළු සියලු දෙනාම එකතු කරගන්න කියලායි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න එහෙනම් කැටියම එකතු කරගත්ත හරිද? ආදරේ බෙදාගන්න සොඳුරු ලක්හඬ වෙත ආවා හොරණ මහින්ද කුමාර, වඳුරඹ මාබටුවන ඉසුරු මදුෂාන්ව, ඒ වගේම යමුනා චන්ද්‍රිකා, ලක්ෂ්මී ජයන්ති, කටබුරාවෙන් ඉමාෂ දිනෙත් තීක්ෂණ සදේව් කැටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි හයි අමිල, කොහොමද? අවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. ගොඩ දවසකින් මැසේජ් කරන්නේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ. යලවි සුභාෂිනී සහ ප්‍රභාෂේ ලස්සනම ගීත ගොන්නක් අහගෙන ඉන්නවා. ස්තුතියි. ගම්පහ රත්නසිරි පතිරාජ්, ඒ වගේම මාතලේ කුමාරු එරමුදුගොල්ල, රදවඩුනි ගාමිණී වීරසිංහ, මාතර කේන්ස්ලද සිල්වා, ඇල්පිටියේ සමන් ගාල්ලගේ, මුංහේනේ වසන්ත කුමාර හෙටිදන්ත්‍රීවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වාම අපි හැමෝම තත්පරයක් නෑර ලක්කන සමගයි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. බලන්නේ ආදරේ නේද? ගොඩක් ස්තුතියි ආදරේට. ඒ ආදරේ උතුරලා යන්න අපිට හම්බ වෙනවා. ගොඩක් ස්තුතියි ප්‍රභාෂි, ඒ වගේම සුභාෂිනී. ලක්කන ඕල් ටයිම් බීට්ස් විත් මඩත සෝංග එකක් දෙන්න. HR ජෝතිපාල ගායනා කරන සමන් මල් පියල්ලේ සෝංග එක දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන වසන්තා කුමාරි නේද? ගම්පොල ඉඳලා ඉතින් බලමු ට්‍රයි එකක් දෙන්නම් හරිද? අපේත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හලවි කොහලානි ජයකරණි මැසේජ් එක දාලා තියෙන සින්දු අහන්න මේ වෙලාව එකතු කරගන්න උපාලි චිත්‍රානි මාධව කසුන්නතුළු ලකනහන සියලු දෙනාම අපිවත් හාමුදුරුවන්ගේ ගීත ප්‍රචාරය කරන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් අපි උදේ ඉඳලා අපි සින්දු ප්ලේ කරා. වෙනම වැඩසටහනකුත් නිෂ්පාදනය වෙනවා, ඔයාලට අහන්න පුළුවන්. ඒ පිළිබඳවත් අපි ඉදිරියේදී ඔයාව දැනුවත් කරන්න. හරි, අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන්නේ. සින්දු අහලා අයි මේ පැත්තට එමු. ඔයා මේ පැත්තට මැසේජ් එකක් දානව නම් ඉක්මනටම දාන්න, වෙලාව තියෙනවා ඔයාට තව. 0703 93 5 93 7 WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න. හවස 4 වෙනකම් මම ඉන්නවා ඔයාත් එක්ක. ලක්කන ඕල් ටයිම් බීට්ස් අරගෙන ඇවිල්ලා. හරි, අපි හරන් සින්දු අහලා අය මේ පැත්තට එමු. ලක්කන ඕල් ටයිම් බීට්ස් අරගෙන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්න. හවස 3:34.

0: ලකඩවල්ටයි බීට් සහගෙන වෙලාම දකරන හවස තුනයි විනාඩි හතලිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පරු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

හවසතුනයි විනාඩි 43 වෙලාව. මනේජ්ගේ සින්දුව කොන කැටියට අනමන් සින්දු අරගෙන ආවා. අපි නම් සින්දු අහමු. මැසේජ් කරපු කට්ටියත් පොඩ්ඩක් කොහොම ඉන්න හරිද? වාගේ මැසේජ් එකත් අනිවාර්යෙන් අපි කියනවා. මේ වෙලාවේ අපිට මැසේජ් කරපු යාළුවෝ ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දු අහලා ආයෙ මේ පැද්දරෙමු. වෙලාව තියෙනවා ඉක්මනටම එනවනම් ඔයාට මේ පැද්දර අපේ WhatsApp නම්බර් එක මතක් කරන්නම්. 0703939357 0703939357 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනටම මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයා මේ පැද්දර එනකන්. හවස 3:44

0: Radio ITN.
1: හවස 3:47 වෙලාව ඔන්න නන් ස්ටොප් එකක් කියලාපු යාළුවෝ කට්ටියට මම ඊළඟට තෝරගත්තා සරිත් සුරිත්ලාගේ නන් ස්ටොප් එකක්. එහෙනම් අපි එක තහලා හයිමේ පැත්තට එමු. හවස 3:48 වෙලාව ඉක්මනට මැසේජ් එකක් දාන්න පුළුවන් මේ පැත්තට අපේ නම්බර් එකත් මතක් කරගෙන මෙයන්නම්. 0703939537 0703939537 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න හවස 4 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ.

0: ITN හවස 3 විනාඩි 53යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: David Peeris Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114-700-600
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: Havasa Tunai Vinadi Pana Sadarai Velava Api Anava Ikmandama WhatsApp Chat Eka Patata ශෝක් සින්දු ටික අපේ දර්ශනී කුමාරතුංග මැසේජ් එක දාලා තියෙන ඇලව් ඉඳලා වැඩක් ස්තුතියි ආවාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. අපිවත් සින්දුකට එකතු කරගන්න කුරුණෑගල මාස් පොත ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩ කරන තන බොස් ගාමිණී ඉන්නවා, ඒ වගේම චමත් මල්ලි, කරුණාරත්න මාමා, නෙසන්සලා නැන්ද, ඒ වගේම ධම්මි නැන්ද, සාන්ද නේද, සාන්දද සාන්තද මොකද්ද උනේ, සාන්ද කියලා දාලා තියෙන්නේ. ඒ වගේම නලින්ද, මිහිරංග, චමිත්, ඔෂාන්, මලී ශැතුළු කොල්ලො සෙට් එක ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා අපේ කනිෂ්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හාය් මට නලින්දරණ සිංහගේ සඳුනි සින්දුව දෙන්නකෝ කියලා. අද නම් දෙන්න විදියක් නැහැ, දැන් තියෙන ටයිම් එකත් එක්ක. මගේ හොඳම යාළුවා සඳු, එයා කැමති එකට අපේ කොස්වත්තේ තමාශි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි සද්දට ලක්කඩ හගෙන වැඩ යකල සමීර එකේ ඉඳලා මංජුලයියා, ශාන්නයියා බරටම වැඩ හදටත් ලං වෙලා ඉන්න දැන්නම් කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ කා ඔඩියෝ කරන තැනක රොකඩු හදනවද? හරි, ඔයාවත් හදරන එකතු කරගන්නවා. ගිහන් අයියා කොහොමද ඉතින් අපිව මතකයි නේද? නිතරම ඔයාව ඇහුවා, මැසේජ් කළා, වැඩ වැඩි වුණා, අහන වෙලාව මගහැරුණා, දැන් ගොඩක් හඬ වෙනස් වෙලා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද අපේ සුභාෂිනී සහ ප්‍රභාෂී, ස්තුතියි හවතාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ රැක් ඇන්ඩ් ඕල් ටයිම් බීට්ස් වලට. හරි, එනම් කටියම එකතු කරගෙන අපි යමු ඊළඟ සින්දුවට. ඉතින් ඊළඟ සින්දුව කියලා කියන්නේ අපි මේ පැයේ විතරක් නෙමෙයි ඕල් ටයිම් බීට්ස් අපිට අදවසේදී හම්බ වෙලා තියෙන වෙලාව දැන් ඉවර වෙගෙන යන්නේ. ඉතින් මං ගියාට වාඩ 15ක් නැතිව හවස 4 ඉඳන් අයහමාර වෙනකන් පාලුවක් නැතිව කූල් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන් ඊවිනින් ඩ්‍රයිව් අරගෙන අපේ රේඩියෝ පිස්සු ඩබල චමිත් එක චාරු වෙනව තව දෙකකින් බයනතුවාට අහන්න පුළුවන් හවස 4 ඉඳලා 6 වෙනකන් ලකඩ ඊවිනින් ඩ්‍රයිව්. ඉතින් පාලුවක් නැතිව හැමදාම ළඟින්ම තියාගන්න හොඳම මිතුරා තමයි ලකඩ කියලා කියන්නේ. FM 93.5 FM 93.7 අපිත් එක දිගටම එකතු වෙන කියලා වඩ ආරාධනා කරනවා. එනම් ගිහිල්ලෙන්නම් හැමෝටම ජය වේවා, සුභ වේවා, hina vela saturin parisamen inne kiyala madak karuna gama api yanawa me vidihata haddawaseedi all time beats ivara karala. enan hamooduma jay veva mama geeth.

ලංකාව පස්සරු හතරයි.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණි උදේශිකයි තිරවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින රජේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: විවිධ අපරාධ හා භද්‍රව්‍ය නිවාරණ බෙහෙවුම් යටතේ ඊයේ දිනේදී පුද්ගලින් 27627 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී සැකපිට අත්අඩංගුගත් සංඛ්‍යාව 606ක්. අපරාධ සම්බන්ධයෙන් 7 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා. වරින්තකරුවන් 224 දෙනෙකුද විවෘත වරින්තකරුවන් 160 දෙනෙකුද ඒ අතර වෙනවා. බීම ත්‍රියදුරන් 37 දෙනෙකු සහ අපරීක්ෂාකාරීව රියපද වූ 84 දෙනෙකුද අත්අඩංගුගත් බවයි පොලිසිය පවසන්නේ. වෙනත් රථවාහන වැරදි 4235ක් සම්බන්ධයෙන් ඊයේ දිනේදී නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. යුක්‍රේනයේ හිටපු ආරක්ෂක අමාත්‍ය මයිකලෝ ෆෙදරෝඩ් යුද සභේදී ජනාධිපතිවරණයක් ඇතුළු මැතිවරණ පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස එරට රජෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වීඩියෝ පණිවිඩයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් මෙම එල්ලීම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රජාතන්ත්‍රවාදී රුසියාවේ ප්‍රාණ අපකාරක බවට පත් කළ නොහැකි බවයි ඔහු එමගින් පෙන්වා දී ඇතේ. යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ 2022 වසරේ සිට රට තුල හදිසි නීතියට සමාන යුද නිත්‍යත්වයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුවෙන් මැතිවරණ පැවැත්වීම අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහය තිහට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening drive with Chamit and Charu. මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය

0: හතරයි විනාඩි 9යි වෙලාව. සුභ සන්ධ්‍යාවක් චාරු.
1: සුභ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනිං හැමෝටම.
0: ගුඩ් ඊවනිං. අදත් සුබුරුදු විදියටම අපි මුණ ගැහෙන වෙලාව මේ හැන්දෑව ලස්සන හැන්දෑවක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක බලාපොරොත්තුවත් එක්ක අපි අපේ පැත්තේ වැඩ පටන් ගන්න හදන්නේ.
1: ඔයාලා ලෑස්තිද?
0: ඔයාලා ලෑස්තිද කියලා අහනකොට සමහර උත්තර
1: දෙනවා.
0: පටන් ගත්තේ උදේ වැඩ පටන් ගත්තේ මේ.
1: මෙයාලට මේ දැන් එළි වෙලා තියෙන්නේ.
0: ඔව් මේ ඔයාලා මේ දැන් වැඩ පටන් ගත්ත කියලා අපි උදේ පටන් ගත්තා.
1: හා දැන් මේ වැඩ ඉවර කරගන්න බැරුව ඉන්නේ.
0: එහෙම ඔය මුවින්.
1: හරි.
0: මිමිනෙන් නැත්තම්
1: අපි ආදරේ.
0: රයිට් අද තෙවිලින් ඩ්‍රයිව් එක හොන්න හවස 6:00 වෙනකන් ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න, මැසේජ් කරන්න, කැමැතිම ආදරය කරන අය එකතු කරගන්න. මේ හැම දෙයක් වෙනුවෙන් මේ ඉඩකඩ තියෙනවා. අදත් ඉවිනින් ඩ්‍රයිව් එක.
1: ඔයාලට පුළුවන් කම තියෙන FM 93.5 93.7 අපි වහගෙන ඉන්නකොට ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නකොට කම්මැලිකම යන කටියක් එකතු කරගෙන සින්දුවක් අහන්න යන පුළුවන් අට මේ පැත්තේ මැසේජ් එකක් දාන්න WhatsApp එකට වෙනද වගේ මාට පුළුවන් 0703 93.5 93.7 0703 93.5 93.7ට ආයේ WhatsApp මැසේජ් එක කටියක් එකතු කරගෙනම මේ පැත්තට එවන්න.
0: අදත් Golden Voice අපේ පළමු තරග වටේ ඔඩිෂන් තියෙනවා. ඉතින් ගොඩාක් කටිය හරි උනන්දුවෙන්
1: හරි හරියට වැඩ
0: තරඟ කරනවා. ඉතින් මොමුණුසුම් තරඟ වලියක් වෙයි කියලා අපිට දැන් දැන්ම අපිට පේන්න තියෙනවා.
1: දැන් ඉඳලම තේරුම් ගන්න පුළුවන් අවසානේ කොහොම වෙයිද කියලා.

0: ගැන මොකද එකන එකට නොදෙවෙනි දක්ෂ තරග කරුවන් තරග කාරයන් පිරිසක් එකතු වෙලා ඉන්නවා කියලා අපිට දැනටම තේරෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා බොහොම උණුසුම් තරගාවලියක් බවට මේ ගෝල්ඩන් වොයිස් තරගාවලිය පත් වෙයි කියලා. ඉතින් මේකේ වැඩිදුර තොරතුරු දැක බලා ගන්න.
1: ඕකේ.
0: අපි මේ කියනේවා හා බොරු නම්
1: හා ඇත්ත කරගන්න.
0: හා ඇත්ත කරගන්න. යන්න අපේ Facebook page එකට.
1: ඔකේ ලකන ඔෆිෂියල් අපේ Facebook page එකට ගියොත් එහෙම ඒ ඇත්ත තොරතුරු ආඩ බලා ගන්න පුළුවන්.
0: අපි මේවා කියන්නේ නිකන් කටකානවට
1: නෙවෙයි.
0: කියලා ආඩ බලා ගන්න පුළුවන් අපේ Facebook page එකට ගියොත්.
1: ඔකේ.
0: ගිහිල්ලා බලන්න ඒකේ තියෙන ලස්සන videos ආ share කරන්න තමද කරන්න එපා. පොඩක් ගැම්මක් වෙන්න.

0: පැත්දකට
1: ලක්කාඩ ඒවිෙන් ට්‍රයි.
2: වාර්තාපික වාර්තා තබන කෝටියටේ NLB ධනනිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට දනනි.
3: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙන්න ඕනද? ජීවිත අලුතෙන් පටන්ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කරන්න. රටම එකට ජාතික මේ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රීරෝද රථ සහ සයිකල් සඳහා වරප්‍රසාද සහිමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ලකන්ඩ රේඩියෝ ITN.

0: ලකඩ රේඩියෝ ITN. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසනපටි පැළඳගන්න. ආසනපටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: හතරයි විනාඩි 24යි වෙලාව. කොල්ලෙක් කෙල්ලෙක් අතර සම්බන්ධයක් ඇති වෙන්න කියන්න ඕන අංකයක මොකද්ද?
1: විශ්වාසය.
0: ඒ වගේම තමයි ඔයා මුදල් සම්බන්ධයෙන් කාත් එක්ක හරි ගනුදෙනු කරනවා නම් තියෙන ඕන අංකයක මොකද්ද?
1: විශ්වාසය වගකීම.
0: ඔබ නිවැරදි.
1: ජයග්‍රහණය කරනවා.
0: ඉතාම හොඳින් පිළිතුරු ලබා දුන්නා. ඉතාම
1: පන්දුවට පහර දුන්නා.
0: පහසු ප්‍රශ්නයකට ඉතාම හොඳින් පිළිතුරු ලබා දුන්නා. ඒ වගේ දෙයකට උත්තර දෙන්න බැරි නම් ඉතින් තාම මොකටද කතා කරන්නේ? රයිට්. ඉතින් ආඩ විශ්වාසයෙන් ගනුදෙනු කරන නඟුන්න යන්න හොඳම තැන තමයි RDB බැංකුව කියන්නේ. RDB එක ගනුදෙනු කරන අය දන්නවා එයාලගෙන් ලැබෙන සුහදශීලී කාර්යක්ෂම සේවාව ගැන. අය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ශාඛාවන් තියනවා 272ක්. කොතෙන්ට ගියත් එක වගේ තමයි ගනුදෙනු කරුවන්ට සලකන්නේ. ඉතින් හොඳ පොලියක් වගේ මුදලට ලබා ගන්න යන්න RDB බැංකුවට.
1: දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් දෙන්න කටයුතු කරලා තියෙන RDB බැංකුව. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින්ම මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකු ස්ථාවර තැන්පත් යෝජනා ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා තවදුරටත් විස්තර දැනගන්න පුළුවන් ළඟම තියෙන ශාඛාවට ගියොත් එහෙම දිවයිනේ ශාඛා 272ක් තියෙනවා කියෝ විදිහටම ගිහිල්ලා ඔයාලට පුළුවන් වාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ගන්න, වාගේ සල්ලි ටික පරිස්සම් ඇතුව ලබා දෙන්න එයාලගේ අතට.
0: එතකොට බිස්නස් කරන කෙනෙක්,
1: ඕකේ,
0: ව්‍යාපාරිකයෙක් තමන්ගේ බිස්නස් එක ඉස්සරහට අරගෙන යන්න
1: රයිට්
0: මැෂින් එකක් ගන්නව නම් තමන්ගේ තියෙන වැඩ ටික පහසු කරගන්න මැෂින් එකක් ගන්නව නම් එයාලා තෝරගන්න මැෂින් එක ගන්න තෝරගන්නේ මොනව බලලාද?
1: මොනවද බලලාද? කාර්යක්ෂමතාව.
0: හරි.
1: අද ප්‍රශ්න පත්‍රය
0: තවන හරි. කාර්යක්ෂමතාව තවනද? පොඩ්ඩක් අමාරු ප්‍රශ්නයක් ඇහුවාටි අම්බර වෙනවා. පුටුවෙන් ගැටර තව ටික.
1: හොට් සීට් එකක් අගේ දරනවා මඩ වේග.
0: පුටුවෙන් ගැටර තව ටික. දැන් මොකක් හරි එහෙම නිෂ්පාදනයක් ගන්නකොට අපි බලන ওই මැෂින් එකේ තියෙන තාක්ෂණික පසුබිම මොන වගේ ලෝකේ කොහොමද ඉහළම තාක්ෂණය යොදාගෙන මේක හදලා
1: තියෙන්නේ?
0: එතකොට මේකේ කාර්යක්ෂමතාව කොහොමද?
1: ඒ මගේ උත්තරේ නේ කයි කියන්න එපා.
0: ආයික හරි වාගේ උත්තරේ ඒක.
1: හරි.
0: ඊට පස්සේ තව මොනවද බලන්නේ? ගන්න තියෙන පහසුව.
1: ඔව්.
0: කොච්චර ඒජන්ට්ස් ලයින්වල ලංකාවට ඕනම තැනකින් ගන්න
1: ඕනද? ඉල්ලුම කොහොමද?
0: සැපයුම කොහොමද? අපිට මේක අපිට ඕන කරන විදියට ගන්න පුළුවන්ද? අපිට මේ මහා ලොකු එකක් කඩන්නේ අපිට ටිකක් පොඩි එකක්.
1: අවශ්‍ය ධාරිතාවනේ.
0: ධාරිතාවයෙන් ගන්න පුළුවන්ද? මේ වගේ කාරණා ටිකක් බලනවා අපි.
1: ඕකේ.
0: අන්න එහෙම බලලා ඔයාලට ගැළපෙන ඔයාගේ බිස්නස් එකට සෙට් වෙන යන්ත්‍ර සූත්‍ර ගන්නව නම් යන්න හොඳම තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම. කියන්නේ ඩෝමා නාමත් එක්ක දැන් මැෂින් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වේ විදියට ගත්තොත් ඉතින් සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ඩෝමා කිව්වොත් ඉතින් සහල් නම් ඩෝමා නම් සහල් වගේ දියෙන්නේ.
1: ඕකේ.
0: ඊට පස්සේ දැන් තෙල් නම් ඩෝමා.
1: තෙල් නම් ඩෝමා වෙන්න විදිහක් නැහැනේ.
0: පොල්තෙල්
1: කිඳින යන්ත්‍රය.
0: කිඳින යන්ත්‍ර නම් ඩෝමා.
1: ඕකේ.
0: එතකොට ඇඹරුම් යන්ත්‍ර නම් ඩෝමා කියලා ඉතින් ඩෝම් ගාලා ගන්න පුළුවන්.
1: මාස්ටර් හෝල්ඩින්ග්ස් එකට කියෝති. අර බලංකව තියෙන නම්බර 30 ගැල්හෙන් බර මහරගම කියන ඇඩ්‍රස් එකට ගිහිල්ලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට ගියොත් එහෙම ආගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔයාට ඕන විදිහට අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිරි වලින් මිලදී ගන්න. ඒ වගේම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාට ලැබෙන්නේ මෙසේ සේවාවක් නෙවෙයි, අලවෙන් පසුත් ඔබට හොඳ සේවාවක් ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන ඒ විශ්වාසයත් එක්ක ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න එකතු වෙන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක්ක. ඉතින් කතා කරලා විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් යන්න කලින් මෙන්න නම්බර් එක කතා කරන්න දැන් දැම්මම 0117979579 ට කෝල් එකක් දෙන්න.
0: මං කියන්නේ මේ මිනිස්සුන්ට විපැත්ති වෙනවා.
1: හරිද? මෙහෙමත් විපැත්ති වෙන්නේපා
0: කියලා මං කියන්නේ.
1: ඕකේ.
0: ඒ කියන්නේ සමහර කරදර වලින් සමහර මිනිස්සු බේරන්නේ.
1: හරි.
0: ඒ කියන්නේ මේ දෙවියෝ එවනවා.
1: කවද?
0: දූතෙක් එවනවා.
1: ඕකේ.
0: මෙයාට විපතක් වෙන්න යන්නේ.
1: මෙයාව බේරගන්න. හරි.
0: මං ඒ වගේ දූතෙක් වුණා.
1: දූතෙක් කියන්නේ ඒක හොඳම දූතෙක්.
0: ඒ කැරෙක්ටර් වෙන්න ගිය විපත්තියක්.
1: හරි.
0: වෙනුවෙන් දෙවියෝ
1: හිටියා.
0: දෙවියෝ දූතෙක් විදිහට මාව යවුවා.
1: ඕකේ.
0: කොමාරි මිනිසයා
1: මචන්නාගෙන කෙටියෙන්ම කිව්වොත් මං කියන්නේ මචන්නාගෙන දූවිලි කාගෙන දූතයා වැඩ.
0: ඒකනේ ඒ මංසයට පිහිටක් වුණා.
1: හරි.
0: පිහිට වෙන්න ගිය මංසයට
1: විපතක් වුණා.
0: අවස 4:30 වෙලාව. ඒ කියන්නේ මේ පොඩි දෙයක් උනේ.
1: ඔව් ඔව්.
0: ඔව් දෙයක් මාර්ගය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: රීදා වයි බී It could mix better.

0: දෝර ගගේ තල නහි නහ දෙම වි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

හතරයි විනාඩි 35යි වෙලාව ඉවනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න වෙලාවේ ආරපුණංකව දිනන කට්ටියක් එකතු කරගෙන මේ පැතට එන්න මැසේජ් එකක් දාන්න 0703 93 5 93 7 0703 93 5 93 7 ආගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැතට දාලා තියන්න

0: අතහරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: ලක්කන Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කන.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
6: මාත මීට කලින් මීට ලලෑනේ
7: මන්නං එදාලා ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
6: ඉතින් පිස්සු කියන්න එපැයි.
7: එහෙම කියන්න බෑනේ. ඒතොර මං බයික් වෙනවනේ.
8: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
9: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
8: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
9: ඒක හොඳයි ආන්ටි. මම රාජවන් කතාත් කියන්න.
5: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00 ITN බලන්න.

0: හතරයි විනාඩි 42 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කවුද සින්දුවක් අහන්න මැසේජ් කරපා ඉන්නේ අපි බලමු ඉක්මනට.
1: මම අදහහන්නේ අම්බම් පිටියේ පැත්තේ පැතිනෝ රේණුකා ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කුලිය අපිට නිලක්ෂී නොවනද වගේම අපි දෙක එකතු වෙලා සුබසන්ධ්‍යාවකව අශෝකයන් වර්කස්ක හැමෝම මේවලප් සද්දටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අශෝක වගේම ඒ අශෝකගේ නෝනාව ඊට පස්සේ චූටි මල්ලි සුදීර මල්ලි මේ හැමෝම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අපිව යකටිය එකතු කරගන්නවා. ඊට පස්සේ කොටා විරකොඩිය බේකරිය කට්ටිය එකතු කරගන්නවා. ජයමම ඇතුළුවෝ පොඩි බොස් වරුණ ලොකු බොස් උපුල් එතකොට ලක්ෂ්මී දිස්නා දනුෂ්ක මදුසංක මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ යන්න හදන්නේ කුරුණෑගල පැත්තට. කුරුණෑගල ෂොප් එකේ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. බස්කාමිනී චමත් එතකොට කරුණාරත්න නිසංසලා ධම්මී සාන්දෝ එතකොට නලින්ද මිහිරංග චමිත් ඔෂාන් මලීෂ මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා.
0: මාතින්නද?
1: ඔව් අනේ වැරදිලා හරි ඔයා ඉන්නෝ. එයා බැලුවා චමිත් කිව්වම.
0: දැන් මෙහෙමයි අපි ලෝකේ ඉස්සරහට යනකොට අපිට සමහර තැන්වලදී තියෙනවා අපිට මගහැර ඉන්න බැරි තැන්. කියන්නේ ලෝකේ ඉස්සරහට විවිධ රටවල් තමන්ගේ රටේ තාක්ෂණය තමන්ගේ නිපැයුම් වලින් කෘෂිකාර්මයේ පැත්තෙන් මේ හැම පැත්තෙම ඉස්සරහට යනකොට අපිටත් ඒ දේවල් වල මේ අඩු වැඩි වශයෙන් එල්ලිලා යන්න වෙන තැන් තියෙනවා. අපිට යාළ මට්ටමට බැරි වෙයි.
1: ඕකේ.
0: හැබැයි අපි පොඩි ට්‍රයි එකක අපිත් ඉන්නවා.
1: ළඟින් හරි ඉන්න බලනවා.
0: අපිත් මේ වගේ දේවල් මේ මට්ටමට නැතුණාට පොඩ්ඩක් අපිත් මේ වැඩේට
1: බැහැලා ඉන්නේ
0: කියලා.
1: ඕකේ.
0: අපිට මේ වගේ එල්ලිලා යන්න වෙනවා.
1: හා.
0: මොකද අපි මේක මේ ලෝකෙම කියන්නේ දැන් අර විශ්වයම විශ්ව කුටුම්බයක් කියලා කියන්නේ.
1: රයිට්.
0: විශ්වයම එක අල්ලකට.
1: හා.
0: නැත්තම් ගන්න පුළුවන්. අපේ ෆෝන් එකට මුළු දැන් ලෝකෙම ඇවිල්ලානේ තියෙන්නේ.
1: ඔව් ඒකනේ.
0: ඉතින් එහෙම ගත්තට පස්සේ අපි ලෝකත් එක්ක තියෙන බැඳීම ලෝකත් එක්ක තියෙන සම්බන්ධතාවය එක්කම අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ ලෝකේ කරන විවිධ රටවල් කරන දේවල් එක්ක අපිට බද්ධ වෙලා යන්න සමහර තැන්වලදී අපිට සංස්කෘතිමය කාරණා මොන හරි ඒ වගේ අපේ තියෙන දේවල් එක්ක අපි පොඩ්ඩක් දුරස් වෙලා හිටියට ගොඩක් කලාවට තාක්ෂණය පැත්තෙන් ගත්තට පස්සේ අපිට අනිවාර්යයෙන්ම එල්ලිලා යන්න වෙනවා. නැත්තම් අපිට පැවැත්මක් නැහැ. ඒ නිසා දැන් ලෝකයේ දැන් ඉස්සරහට එන ප්‍රභවය තමයි බලශක්ති ප්‍රභවය තමයි සූර්ය ශක්තිය
1: කියන්නේ.
0: ඉතින් දැන් ඉන්ධන ෂය වෙමින් යනවා කියනවා, හිග වෙමින් යනවා කියනවා, ඉන්ධන මිල ඉහළ යනවා. මේ ඔක්කොමත් එක්ක අපිට සූර්ය ශක්තියෙන් දැන් වැඩ ගන්න ලෝකේ රටවල් බොහෝ විදිහට පෙළඹිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා මේ සෝලා පද්ධති සවි කරගෙන තමන්ගේ ව්‍යාපාර කරන්න, තමන්ගේ නිවසට. එතකොට දැන් ඉලෙක්ට්‍රික් වාහන තියෙන්නේ. ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන්න කරන්ට් එක හොයා ගන්න ඕන. ඒවට සූර්ය ශක්තියෙන් සූර්ය පැනල හරහා නැත්නම් සෝලා පැනල හරහා විදුලි උත්පාදනය කරගෙන ඒ දේවල් කරගන්න ට්‍රයි කරනවා. ඉතින් අපි ලෝකේ ඒ ගමන යනවා නම් අයි අපි පැත්තකටලා ඉන්නේ.
1: අපිත් යන්න ඕනේ ඒ ගමන.
0: ඒ ගමන යන්න ඕනේ.
1: හැබැයි අපි ගිහින් තියනවා දැන් පොඩ්ඩක්නේ.
0: අපි සෑහෙන දුරක් දැන් යමින් ඉන්නවා.
1: හා.
0: හරිද? ඉතින් මේක ඔයාලට තව දුරටත් යන්න කියන එක තමයි අපි කියන්නේ.
1: ඔව්.
0: දැන් හැමදාම අපිට ලැබෙන ජල විදුලිය ගැනම විශ්වාසය තියාගෙන ඉන්න එපා. ඉස්සරහට එන්නේ එල්ලිනෝ.
1: ඔව්. එතකොට ඔය මොකක්වත් නැති වෙයි.
0: ජල විදුලියට ඊට පස්සේ ටටා බයි කියන්න වෙන්න පුළුවන්. ඒක නිසා දැම්මම සූර්ය පැනල සවි කරගන්න, සෝලා පැනල් සවි කරලා සෝලා පද්ධතියක් එක්ක ඔයාගේ විදුලි බල අවශ්‍යතාවය සපුර ගන්න උත්සාහ කරනවා නම් කතා කරන්නේ ඩීප් ටෙක් ලට.
1: එයාලා
0: වැඩේ හරියටම පර්ෆෙක්ට් කරලා දෙන්න සූදානම් ඉන්නවා. ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරලා හොඳ එක්ස්පීරියන්ස් තියෙන ඩීප් ටෙක් ලා එක ගනුදෙනුව පටන් ගන්න.
1: දැන් අපි ඩීප් ටෙක් ගැන කතා කරනකොට අපි කියලා තියෙනවා ඔයාට දැන් ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, වැඩ කරන තැනට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් අර පිරිමැස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඔන්න ඩීප් ටෙක් සෝලා එකකට ගියෝතින්. ඒ වගේම තමයි අපි කියලා තියෙන ගොවි මහතුන්ට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න කියලා, අස්සර සරු කරගන්න, පිරවේ අඩු කරගන්න වෙන්නේ මේ කියලා දෙකම කරගන්න අපේ ගොවි මහතුන්ට සුපිරි chance එකක් තමයි දීලා තියෙන ඩීප් ටෙක් ආයතනයේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක. ඉතින් දැම්මම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන සුවිශේෂී මිල අඩු කිරීම එක්කම මේ සියලු යන්ත්‍ර වලට මිලදී ගන්න හැකියාව තියෙනවා. 0711711711 0711711711 කියන ෆෝන් නම්බර එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අතන මෙතන කොතන ආබාධ තිබුණත් ඉක්මනට මේකට වේදනාව සුව කරගන්න, වේදනාව අඩු කරගන්න දැන් ෆැඩ් නවතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පුළුවන්කම තියෙනවා. සන්ධි වේදනාවන් වලට ප්‍රත්‍යක්ෂ විසඳුම තමයි අපි කියන්නේ ෆැඩ් නවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා. මොකද ඕනම කෙනෙක්ට අවුරුදු 18 20 30 50 ඕනම කෙනෙක්ට දැන් සන්ධි ආබාධ කියන ඒවා තියෙනවා. වැලමිට රිදෙනවා වෙන්න පුළුවන්, වලලු කර රිදෙනවා පුළුවන්, මැණික් කටුව රිදෙනවා වෙන්න පුළුවන්. අපි කරන ජොබ් එකත් එක්ක එක එක විදිහ සන්ධි ආබාධ හැමෝටම තියෙන නිසා අනිවාර්යෙන්ම ඔයා ළඟ තියාගන්න ෆැඩ් නවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක. ඒකෙන් ඔයාට සැබෑම සුවයක් සහනයක් ලබා ගන්න පුළුවන්.
1: 100% ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කරලා තියෙනවා වගේ මා දේශීය ආයුර්ද දෙපාර්තමේන්තුව උත්සාහතික කරලා තියෙන විශිෂ්ට ගණයේ සන්ධි වේදනා වලින් පීඩා විඳින ඔයාට විශිෂ්ට ගණයේ අනුසුවයක් ලබා ගන්න, දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්. ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගත්තොත් එහෙම මේක හරිම සුවදයි. ඒ නිසා ඔයාට ඕන තැනක පහසුවෙන් ගාගෙන යන්න පුළුවන්. ඉක්මනට හැමතෙ ඇබ්සෝබ් වෙන නිසා ඔයාට ඔෆිස් එකේදී වුණත් ගෙදරදී වුණත් ඕනම තැනකදී පාවිච්චි කරන්න ඉතාම පහසුයි. මිල රුපියල් 1920කට දෙවෙන පුරා තියෙන ෆාමසි සුපිරි වෙළඳසල් වලින් ආටපොල මිලදී ගන්න ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: හදහනත් එක්ක වාසනාව රගා බලන්න හද හවස යනකොට ගන්න ලොතරැයියක් රුපියල් 40ක් දීලා හෙට උදේ වෙනකොට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියේවි. හදහන බලලා අපි කොච්චර වැඩ පටන් ගන්නවද?
1: රයිට්.
0: ඉතින් ඇයි හදහන ටිකට් එකක් අරගෙන වාසනාව තියනවද කියලා බලන්න බැරි.
1: ඒකනේ.
0: ඔබේ
1: වාසනාව ලග්න එක ගලප ගන්න මෙන්න හොඳම චාන්ස් එක. වාට පුළුවන්කම තියෙන හදහන ලොතරැය මිලදී ගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. ඒ තුලින් වාට පුළුවන් ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න, ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.

0: Radio ITN ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 011 4 700 600

0: හතරයි විනාඩි 54යි වෙලාව. විනී ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න වෙලාව, ෆුල් ඩ්‍රයිව් එකකට සෙට් වෙන්න හොඳම වෙලාව. ඉවිනී ඩ්‍රයිව් එක ෆෙමනු 3.5 ෆෙමනු 3.7 මීටර වෙනස් නොකර කන ළඟින්ම තියාගන්න. ඔයාගේ ගනුදෙනු කරනකොට විශ්වාසවන්තව ගනුදෙනු කරන වගේම ස්ථාවර තන්පතු වලට හොඳ බොලියක් මේ දවස්වල ගන්න පුළුවන් හොඳම තැන තමයි RDB බැංකුව. කියන්නේ වැඩිපුර සල්ලි ටිකක් එහෙම අතේ තියෙනවා නම් ගෙනිහිල්ලා ස්ථාවර තන්පතුවක් දාන්න මාස ගානනුව පොලි රේට් එක වෙනස් වෙනවා. ඒ හැම මාස ගානකටම හොඳ පොලියක් ලැබෙනවා. හැබැයි ඒ නිසා ගන්න යන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. RDB බැංකුවට ගිහිල්ලා එයාලා හම්බ වෙලා කතා කරලා කොහොමද මේ වැඩේ ඉන්නේ, මේ මාස 3ට මෙච්චර නම්, අයි මාස 6ට මෙච්චර නම්, එහෙම
1: කියලා පොඩ්ඩක් අවුරුද්දේ කොච්චරද
0: කියලා අහලා හොඳ සුවදශීලී ස්වභාවයක් යාලා දෙනවා. ශාඛා 272ක් තියෙන නිසා RDB බැංකුවට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දත් විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් RDB බැංකුවෙන් ඔබට ලැබෙනවා. ඒ නිසා වැඩි විස්තර දැනගන්න යන්න ළඟම තියෙන RDB ශාඛාවට.
0: ඒ වගේම ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ සහල් නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් නම් මුංචිර ව්‍යාපාර කරන අයට, ස්ටීම් බට්ටලු කොට ව්‍යාපාර කරන අයට දැන් පුළුවන්කම තියෙනවා කණු දෙක එලිවේටර් යන්ත්‍රය ගන්න, ඩෝමනමත් එක්ක එන, ඒ වගේම ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙල් ඉන්ධන කර්මාන්තයට, මේ වගේ නිෂ්පාදන සිදු කරන අයට දැන් තමන්ගේ ස්වයං ව්‍යාපාරය දියුණු කරගෙන ඉස්සරහට යන්න ඩෝමනමත් එක්ක පුළුවන් මාක්ස්මන් හෝල්ඩ් සමාගම හඳුන්වා දෙන මේ නවීන තාක්ෂණීය යුතු මැෂින්ස් අරගත්තුදී.
1: දැන් ඔය සහලාශිත මොන හරි ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙන ඒක ස්ටීම් බට්ටගෙන් පටන් ගන්න. කුඩා වීකෙටි මේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඔන්න සාරම්බරෙන් හඳුන්වා දෙන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බල වේලා ගන්න මේක සකසලා තියෙනවා. වගේම වරකට කිලෝ 100 සිට 500 දක්වා ධාරිතාවෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. ඒ වගේම පැය 3ක් ඇතුළත ඔයාලට එක් කාණ්ඩයක් නිමවා ගන්නත් අවස්ථාවක් තියෙනවා. නිමවා ගන්නවා කියලා කියන්නේ මේ තම්බල වේල්ලා කෙටිම පවා සිදු කරගන්න පුළුවන්කම තියෙනවා මේ ස්ටීම් බට්ටගෙන්. ඉතින් සහල් වලට ඉහළම ගුණාත්මක භාවයක් ඔයාට ස්ටීම් බට්ටගෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඇතුළු ඔයාට සහල් ආශ්‍රිත ව්‍යාපාර කරන අයට වගේම ඇඹරුම් ආශ්‍රිත ව්‍යාපාර කරන නම් ඇඹරුම් යන්ත්‍ර වගේම පොල් තෙල් හිඳින යන්ත්‍ර, මෙන්න මේ කියන යන්ත්‍ර හැම එකක්ම නොම්බර 30 ගැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් උතුම් ඔයාට මෙතනදී ගන්න පුළුවන්. යන්න කලින් විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් කතා කරන්න කෝල් එකක් දෙන්න 011 6779 579.
0: බඩ පුරව ගන්න
1: හරි කැමතිනවද?
0: තියෙනවා, ප්ලේස් එකක් තියෙනවා.
1: හා,
0: BMI සීච් එක වැත්තට ගියා නම්
1: ටොප්ද?
0: ටොප්. අද නෙමෙයි හැබැයි.
1: ඕකේ.
0: 21. හා, 21 තමයි වැඩේ තියෙන්නේ. දෙස් විදෙස් සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය.
1: ඕකේ.
0: රයිට්. ඉතින් මෙතෙන්ට ගියෝදින් ඔයාට ගොඩක් දේවල් දැනුවත් වෙන්න, වගේම බිස්නස් කරන අයට, ඕනම කෙනෙක්ට හොඳ ලස්සන සුවිශේෂී අවස්ථාවක්. ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇන්ඩ් ඇග්බිස් 2026 නව්‍ය තාක්ෂණය ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටියක අගෝස්තු 21 සිට 23 වෙනිදා දක්වා BMSCH වල පැවැත්වෙන මේ ප්‍රදර්ශනය. ඉතින් ප්‍රදර්ශනය සහ මේ අවස්ථාවෙන් ඔබට විශේෂයෙන්ම දැනුම් ලබා ගන්න, දැනුම ලබා ගන්න, මේ ෆීල්ඩ් එකට ආස කරන අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න බොහොම වැදගත් අවස්ථාවක් වෙයි කියලා හිතනවා. ඒ නිසා යන්න BMSH එකට අගෝස්තු 21 ඉඳලා 23 වෙනිදා දක්වා පැවැත්වෙන ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇන්ඩ් ඇග්බිස් 2026 මේ වෙළඳ ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. 4:58 වෙලාව හිවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: RTN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.

0: හවස පහයි විනාඩි හතයි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් සත්ව ලෝකේ ඉන්න
1: හරි
0: උසම සතා කවුද කියලා හුවතින් කවුද?
1: ජිරාෆ්නේ.
0: ජිරාෆ්නේ ද?
1: හා.
0: අපේ රටේ සත්වෝද්‍යානයේ දෙහිවල සත්වෝද්‍යානයේ හිටිය එකම ජිරාෆ්.
1: ඔව්. මිය ගිහින්නේ.
0: මිය ගිහිලා තියෙනවා.
1: ඔව්.
0: ඉතින් මේක මේ විශේෂ රෝගී තත්ත්වයක් නිසා මිය ගිහිල්ලා හැම මුකුත් කතන්දරයක් නැහැ. එයා වයසට ගිහිල්ලා.
1: ඔව්.
0: වයස නිසා තමයි මිය ගිහිලා තියෙන්නේ. ඉතින් ජිරාෆ් දේනුවක්. ඉතින් ගැහණු සතෙක්. ඉතින් දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් මෙයාට හරි ආදරය කරා. දෙහිවල සත්වෝද්‍යානයට ගියොත් මෙයා බලලම තමයි ඕනම කෙනෙක් කියන්නේ. මොකද
1: එක්කෙනයි ඉන්නෙත්
0: ආයේ මේ පාරදී දකින්නවත් කැලේකට ගිහිල්ලා දකින්නවත්
1: නෑ, හම්බෙන්නේ නැහැනේ.
0: හම්බ වෙන්නේ නැති නිසා
1: වයස අවුරුදු 30කට ආසන්නයිනේ.
0: අවුරුදු 30ක් විතර වෙනවා.
1: හා.
0: සාමාන්‍යයෙන් ජිරාෆ් කෙනෙක්ගේ ආයු කාලය කියලා කියන්නේ අවුරුදු 20ක් 25ක් වගේ කාලයක්ලු. ඉතින් ඒ කාල සීමාව ගත්තට පස්සේ මෙයා 30ක් ඉඳලා
1: ඒකනේ
0: වැඩියෙනුත් එක අවුරුදු 5ක් ඉඳලා.
1: හා හා.
0: ඉතින් මිනිස්සුන්ගේ ආදරයත් එක්ක වෙන්නේ නැති අවුරුදු 5ක් වැඩිපුර ඉන්න එයාට ආයුෂ ලැබෙන්නේ නැත්තේ. ඉතින් ඒ ආදරයත් එක්ක එයා කිසිම රෝගී තත්වයකින් පෙළිලා නැහැ. බොහොම නිරෝගීව ඉඳලා තියෙනවා. ඉඳලා තමයි ඉතින් ස්වභාවික විදියටම මහලු වියටපත් වෙලා මේ ජිරාෆ් සත්වයා මිය ගිහිල්ලා තියෙන්නේ.
1: ඔව්.
0: කොමනත් දැන් එතනට හිස්සුණු පාඩුව ඒ හිස්තන පුරවන්න ඉදිරි කාලයේදී විදේශ රටකින් ජිරාෆ් සත්වයන් දෙදෙනෙක් ලංකාවට ගේන්න සූදානම් කරලා තියෙනවා කියලා තමයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඳහන් කරන්නේ.
1: රයිට්.
0: ඉතින් අපි බලමු දැන් අලුතෙන් ගෙන යාළුවෝ දෙන්න අපි පිළිගමු නේද?
1: ඔව් ඉතින්. අර ඇයිද සමු දෙමු ඉතින්.
0: මේක නෙමෙයි.
1: ආ
0: දැන් ඔය උස සතා ගේන්නේ කොහොමද රටින්? ප්ලේන් එකේ ගේන්නේ කොහොමද?
1: මෙයාටත් හිතෙන්නේ ඒවා. අනි මම දන්නේ නැහැනේ. ප්ලේන් එකකින් ගේන්නේ නැහනේ.
0: නෑ ප්ලේන් එකේ ගේනවා කියලා තුමා. දැන් අලියෙක් ගෙනිච්ච ප්ලේන් එක.
1: එහෙම ඉතින් ගෙනියන්න බෑනේ ඉතින්.
0: ප්ලේන් එකේ ගෙනිච්ච.
1: ඒකට උත්තර නෑ.
0: ගේනකොට
1: බලමු ඉතින්.
0: හෙලිකොප්ටරේ ගෙනිච්ච. තායිලන්තෙට ගෙනිච්ච.
1: ආහා.
0: මේ හිටපු.
1: ඔව් ඔව්.
0: ඇතා. එයා ගෙනිච්ච නේ ප්ලේන් එකේ ගෙනිච්ච.
1: දැන් අපි කොහොමද?
0: අපි ඉස්සර කතාවල විතරයිනේ අර ගමරාල දිවිලෝ කියන එකේ විතරයිනේ
1: දකින්නේ.
0: දැනගෙන හිටියේ අලියගේ නැට්ටෙල්ලිලා අලිය උඩින් යනවා.
1: හරි.
0: ලංකාවේ ඊට පස්සේ ගියා. ඇත්තටම නැට්ටෙල්ලුනා නම් තායිලන්ත යන්න තිබ්බා.
1: දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මෙයාට දැන් කොහොමද ජිරාෆ් ගේන්නේ කියලා. නම් දෙකට තුනට නමල ගේන්න බෑ.
0: ගේන්න බෑනේ.
1: මේකනේ
0: බෙල්ල සාක්කුවේ දාගන්න කියනවා ඇති. අපේ තින්නනේ එහෙම.
1: ගේනකට බලමු කොහොමද ගේන්නේ කියලා. දැන් දෙන්නෙක්ව ගේන සූදානමින් ඉන්නවා කියලා තමයි ඉතින් කියන්නේ නේද?
0: මං කියන්නේ දැන් අපේ තින්නනේ බෙල්ල සාක්කුවේ දාගන්න. යම් යම් යම් කිසි පානයක් දුන්නට පස්සේ.
1: හරි හවසෙද්දි.
0: හවසෙද්දි. එහෙම පුළුවන්නේ.
1: ආ.
0: එයාගේ ජිරාෆ්ටත් එහෙම එහෙම මොන හරි.
1: දෙනවද දන්නේ?
0: දැන් එයා නැවකින් ගෙනේනේ.
1: හව් ඒකනේ. නැවකින් ගෙනේ.
0: බලමු දැන් ගෙනවා.
1: දෙන්නෙක් ගේනවනේ. හරි.
0: යාළුවෙකුත් තනියට අරන් යනවා.
1: ඔව් ඒකනේ. සුවයකට ගිහින් බලමු.
0: යන්න ඕන. දැන් ළමා දිනෙත් එනවා ඉස්සරහට නේද? ලෝක ළමා දිනේ
1: හැමෝම ඉතින් අසයිනේ නේ වයස් ભેදයක් නැතුව 81කට යන්න.
0: 81කට යන්න ඉතින් බලාගෙන ඉන්නවා නම් ඔන්න අලුතෙන් ගෙන යාළුවෝ දෙන්න පිළිගන්න වලට පුළුවන්කම තියෙනවා. ජිරාෆ් යාළුවෝ දෙන්න.
1: ඔව්.
0: අම්මලට තාත්තලට ගිහින් පොඩි ළමයින්ට පෙන්නන්න පුළුවන්. මේ ඉන්නේ අලුතෙන් ආපු යාළුවෝ දෙන්න.
1: මාමලා දෙන්න. මාමලා දෙන්නද දන්නේ ඉතින් නේ.
0: මාමෙකුයි නැන්දෙකුයි කියනවා.
1: හරි ඔව් ඔව්.
0: රයිට් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරහට.
1: හවස
0: 5 විනාඩි 11යි කවුද ඉන්නේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනවා. ඉක්මනට බලමුද?
1: මම යන්න හදන්නේ කොහෙදද දන්නවද? බහරේන් පැත්තට. හේ පැති ඉන්නෝ චන්දනා. චන්දනම එකතු කර ගන්නවා. ජපානෙන් දිල්සි වගේම තංගාලෙන් චන්සි. ඊට පස්සේ ජෝන් පුතා ආදරණීය බිරිඳ ශාමව එකතු කර ගන්න කියලා කියනවා. ඕකේ. ඊට පස්සේ අපි යනවා මාතර හක්මන පැත්තට. හක්මනෙන් ඉන්නෝ සහන් ප්‍රභාත් මේ වෙලාවේ. ඔයාවත් එකතු කර ගන්න ගමන් කුවේට් වලින් චන්දි ඉන්නවා. චන්දි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ දිෂිනී ලාභකාරී පැත්තට. ඒ පැත්තේ ඉතින් කවදත් ලක්කඩත් එක්කම ඉන්න කට්ටියක් ඉන්නේ. ඉතින් ආදිශිනී ලාභකඩේ හැමෝම

0: සද්දට මහගෙන ඉන්නෝ කියලා මැසේජ් එකක් දාලා තිනවා. එයාවත් එකතු කරගන්න ගමන් සුබ දහවලක් අපිවත් එකතු කරගන්න. කණ්ඩරමේ ඉනෝක තමයි මැසේජ් එක දාලා තිනේ. යාගේ පුංචි කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නෝ කියලා තිනවා.
1: පුංචි කඩේට තාම මේ හවස්සල නැද්ද? දහවලක් කියලා කියලා තින්නේ.
0: ඔව් සුබ දහවලක් වේවා කියලා දාලා තිනේ.
1: හරි. නැගිටින් නැගිටින්න. නැගිටින්න හවස්සල. හවස්සල නැගිටින්න.
0: හරිතින් කියනවා ඉනෝකා මහත්තය සංජීව චුටිදුව සහස්න ලොකුදුව වගේම පුතා සෙහන්වත් එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්නේ කියලා රයිගමෙන් සරච්චන්ද ඩයිස් ඉන්නවා හොයාවත් එකතු කරගන්නවා.
1: හවස පහයි විනාඩි 12යි වෙලාව හිබිනින් ඩ්‍රයිව් එක. ඔයාගේ මැසේජ් එකක් දෙවන්න 0.7.3.93.5.93.7 අපේ වට්ස්ඇප් නම්බර් එකට.

0: ලකන්න රේඩියෝ ITN. ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. අඩ කුඹුරේ රළු මාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: හඬ රේඩියෝ ITN
1: NLP හඬ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඬ ඔබත් අදම NLP හඬ බලා ගන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: David Peel's Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: අවස පහයි විනාඩි 21යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි මූල්‍ය දේවල් ගණන් කියන්නේ මුදල් සම්බන්ධ දේවල්.
1: හරි.
0: විශේෂයෙන් සිද්ධ කරද්දී හොඳටම උනන්දු වෙන සැලකිලි බතන කාරණයක් තමයි විශ්වාසය කියන්නේ. ඒ වගේම තමයි අපි මුදල් ගනුදෙනුවක් සාමාන්‍යයෙන් වෙනත් පාර්ශවයක් එක්ක කරනකොට අපි එයාලා කොච්චර කාලයක් තිස්සේ මේ වැඩේ කරන් යනවද? එතකොට එයාලා පාරිභෝගිකයන්ට දීලා තියෙන
1: දේවල් සේවාව කොහොමද?
0: මේ වගේ දේවල් අපි හොයලා බලනවා. ඉතින් මේ විදිහට බැලුවට පස්සේ RDB බැංකුව කියන්නේ තමගේ පාරිභෝගිකයන් ඉතාම තෘප්තිමත් වෙන විදිහට තමන්ගේ සේවාවන් ලබා දීපු දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන ආයතනයක්. ඉතින් බැංකුවක්. ඉතින් ඔබේ මුදලට හොඳ ආරක්ෂාවක් රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමගින් ඔබේ මුදල ආයෝජනය කරනවා නම් ඔන දැන් ඔයා තෝරගන්න ඕන හොඳම තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතුට ඉහළම පොලිය ගන්න, ඔයාගේ සල්ලි ටික පරිස්සම් ඇතුව තැනකට දෙන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් හොඳ බැංකුවක් හොය හො ඉන්නව නම් ඔයාගේ ස්ථාවර තැන්පතුව දාගන්න, ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව තමයි එකට සුදුසු එකම සහ විශ්වාසනීයම වගකීමක් තියෙන තැන. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගද්ද ලැගම තියෙන RDB ශාඛාවට ගියාතින්.
0: වාදන් අර පටන් ගන්නවා කිව්ව වැඩේ පටන් ගත්තද?
1: මොකද්ද?
0: අර මෙහෙ ආපු කාලේ කිව්වේ මේක විතරක් කයි කරලා මදි.
1: තව මොනාහරි එකක් කරන්න පටන් ගන්න ඕනේ.
0: තව බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඕන.
1: හා
0: හා. ඒකින් දා මේ මම හිතලා තියෙන්නේ ඔය රූපලාවන්‍ය සම්බන්ධ දේවල් එකක් කරන්න, ප්‍රොඩක්ට් එකක් පටන් ගන්න.
1: හරි.
0: සිගරේ එකකුත් ගැව්වා නේද?
1: ගැව්වා. ඉතින් මම එක කරනවා මම කිව්වේ නෑනේ.
0: චාරු ක්‍රීම් කියලා. සුදු වෙනවනම් මෙන්න බඩු.
1: සුදු වෙනවනම් මෙන්න ආලේපනීය චාරු ක්‍රීම්
0: කියලා.
1: මම ඉතින් එක කරනවා මම කිව්වේ නෑනේ. දැන් මම බිසී නේ, ඒ නිසා කරන්න ටිකක් අමාරුයි.
0: ඒ කියන්නේ මොනවද බිසී? ගැරුදේ වරුවම නිකන් ඉන්නකට බිසි කියන්නේ.
1: ඈ? වරුවක් කොහෙද නිකන් ඉන්නේ?
0: මේ වරුවම නිකන් ඉන්නකට කියන්නේ බිසි කියලාද?
1: එහෙම නෙවෙයි ඉතින්. වැඩ තියෙනවනේ ඉතින් ගැණු ළමයි වුණාම.
0: ඔව් නැතුව නිදා ගන්න තියනවා.
1: හරි.
0: අම්මු වෙල දෙන එක
1: කන්න. මේ අමහගෙන ඉන්නේ හොඳේ.
0: කන්නදී අම්මු වෙල දෙන එක කන්න තියනවා.
1: හරි.
0: ඊට පස්සේ තව මොකක් හරි chat කරන්න තියනවා, Facebook එකේ උඩ පහල යන්න තියනවා, YouTube එකේ tutorials බලන්න තියනවා.
1: Right.
0: අරයාගේ මෙහෙමයි, මෙයාගේ මෙහෙමයි,
1: මට කොහොමද වෙනස් වෙන්න පුළුවන් කියලා බලන්න ඕන.
0: එයා මෙහෙමයි කොණ්ඩේ වවා ගත්තේ, මෙයාගේ ෆැෂන් එක මේක.
1: අපි ඉතින් මෙහෙමයි, ඉතින් මෙහෙමනේ. අපි වහන් ඉන්න අය දන්නව මේ කියන්නේ මම නෙවෙයි කියලා.
0: ඔව්, ඉතින් ඔවා සර්ච් කර කර ඔවා.
1: ඇත්තද බොරුද කියන එක ඔයාලම තීරණය කරගන්න.
0: සුදු වෙනව නම් බ්ලීචින් නැති ක්‍රීම් එක මොකද්ද?
1: ඔයා මේ
0: ඕනේදී හොයන්නේ.
1: මම මුකුත් කියන්නේ.
0: අලුත්ම නේල්ස් මොනවද හොඳට තියෙන, දාන්න පුළුවන් නේල්ස් මොනවද?
1: හා.
0: ආ, ඒ වගේ ඔය ඔව තමයි හොයන්නේ.
1: හරි.
0: සර්ච් කර කර ඉඳලා ඉතින් බිසි.
1: ඉතින් අපි නේල්ස් හොයන්නේ නැතුව, අපි සුදු වෙන ක්‍රීම් මේකප් හොයන්නේ නැතුව, ඔගොල්ලෝ හොයන්නද?
0: වඳුර හොයන්නද නේද? රිලව් හොයන්නද?
1: එහෙම ගන්න ඔගොල්ලෝ හොයන්නද ඒක?
0: අපිට මෙහෙමනේ, අපිට ස්වභාවිකව ලැබිලා තියෙනවා බොහොම ලස්සන රූ සපුවක්. ඒකට ආයේ අමුතුවෙන් මේකප්ස් දාලා,
1: හරි,
0: ක්‍රීම් ගාලා,
1: හරි,
0: නියපොතුව හයි කරලා,
1: හා,
0: මවා ගන්න දෙයක් නැහැ.
1: හරිද? ඔයාලා විකර අංග සම්පූර්ණ විදිහට මේ ලෝකෙට මවලා
0: තියෙනවා. මවලා තියෙනවා.
1: රයිට් රයිට් රයිට්. පව් ඉතින් පිරිමි පාර්ශවය
0: කියන්නේ.
1: පිරිමි පාර්ශවය පව්.
0: ඒක තමයි. අපිට කියන්න තියෙන එක අනිත් පැත්ත. පව් ඉතින් පුදුම දුකක් නේ දෙන්නේ. නියපොතු හොයනවා.
1: හා?
0: නියපොතු දාලා තියෙන, කොණ්ඩ දාලා තියෙන, මේකප් දාලා තියෙන,
1: කොණ්ඩ දානවා කියන එක දැන් පිරිමි ඇඩ් කරනවා.
0: එතකොට ඇයි බැමි දාලා, ඇයි පිහාටු අලවලා,
1: රියල් මූන් එකනේ
0: බුද්ධ අම්මේ.
1: නොකරන ජාති මොනාද?
0: ගැම්මට ඉන්න පුළුවන් එයා දිහා බලන් ඉන්න අයට.
1: කොහොමද ඇඟ වේරගන්න විදිය?
0: රයිට්. ඉවිදින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි RDB ගැන මතක් කරා.
1: හරි.
0: ඒගොම අපි කියන්න ඕන දැන් ඔයාගේ බිස්නස් එක පටන් ගන්නකොට.
1: ඔව් ඔව්.
0: ඒ ව්‍යාපාරය පොඩි තැනින් පටන් ගන්නව නම් අඹරුම් ආශ්‍රිතව කර්මාන්තයක් විදියට රූපලාවන්‍ය දේවල්, සුදු හඳුන් රත් හඳුන් මේ දේවල් ඔය පැක් කරලා පොඩි පැකට් එකක් උඩු කරලා හදලා දාලා නමක් ගහලා ලස්සනට වැඩේ පටන් ගන්න පුළුවන්.
1: ඔයාගේම ප්‍රොඩක්ට් එකක් විදිහට.
0: ඔයාගේම ප්‍රොඩක්ට් එකක් විදිහට. ඒකට ගන්න ඩෝම ඇඹරුම් යන්ත්‍රයක් තියෙනවා. එහෙම නැත්නම් පොල් තෙල් ඉදින කර්මාන්තයක් පටන් ගන්න. හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් හදලා ටිකක් වැඩි මිලට හරි කමක් නැහැ. ඒවට කලවම් තෙල් නැහැ කියලා බෝඩ් එකක් ගහලා සැබෑවටම පිරිසිදු තෙල් ටිකක් හරිය හදලා දෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒක පටන් ගන්න පුළුවන් පොල් තෙල් ඉදින යන්ත්‍රයක් අරගෙන ඩෝම නමින්. ඒ වගේ විශේෂයක්.
1: ඉතින් ආට පුලංකම තියෙන අලවීන් පසු හොඳ සේවාවක් ඔබට නිරන්තරයෙන් ලබා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එක එකතු වුණොත් එහෙම ඔයාගේ මේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න එකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ඔයාට මිලදී ගන්න යන තියෙන හොඳම දැන තමයි නොම්බර 30 කැලහෙන් පාර මහරගම තියෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. කතා කරලා ඔයාට යලත් එක විස්තර දැනගන්න පුළුවන් ඔයාට අවශ්‍ය කරන යන්ත්‍රය මොකද්ද, කොයි විදිහටද ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්, මේ වගේ විස්තර දැනගන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න 0117 679 579 0117 679 579 ට කෝල් එකක් දෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඳ.
6: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
7: ගෑනු පිරිමි වයසක මිනිස්සු පිරෙන්න ගේන්න ඕන.
8: අයියෝ ලොක්ක පොසා, මං ගේන්නම්කො ගෑනු ඇතියලක.
7: මම ගෑනු ඔබත් එක්ක ඉන්න ගෑනු ගැන නෙමෙයි. හරි, මේ වැඩේට ඕන ගෑනු ගැන.
6: දෙයියන්ගෙම පිහිටයි.
9: හමස දන්නවද? ඒක අපි නන්දිත් එක්ක පැරිවිලා. අනේ දැන් හොම්බ බිම යනගෙන ඉන්නේ. අපේ අප්පච්චි දැනගත්තද එහෙම තමසේ කිතේ කැෆේ එකක් තියනවා කියලා තමසේ රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.
10: ඔයාගේ අප්පච්චි සද්ගුණවත් ධර්මරත්න මහත්තයානේ.
6: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
11: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හවස පහයි විනාඩි 38යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපිට ආදරය කරන සමහර මිනිස්සු ඉන්නවා. සමහර මැසේජ් එකක් කියවන්නේ නැහැ යාළුවා. කතා කරලා කියන්නේ නැහැ අපි ඔයා අහගෙන ඉන්නවා එහෙම කියලා. ඉඳලා හිටලා කලාතුරකින් මම ඔයාලව හැමදාම අහනවා.
1: හරි. ඒත් මම මැසේජ් එකක් කියවන්නේ
0: නැහැ. මම නිතරම ඔයාලා අහනවා.
1: හරි.
0: ඔයාලගේ වැඩේ මරු. කියලා එහෙම කමෙන්ට්ස් දෙනා ඉන්නවා ඉඳලා හිටලා
1: කලාතුරකින්
0: මැසේජ් එකක් දානවා.
1: ඕකේ.
0: ඒකත් දාන්නේ නිකන් නම කියව ගන්නවත් ඒව ප්‍රොමෝෂන් එකකට. අත ඒව මේ මේ එහෙම මොකක්කටවත් දෙවේ. හරිම අව්‍යාජ සිතින් මැසේජ් එකක් දාන්නේ.
1: ඔව්.
0: ඒව කෙනෙක් තමයි මේ පද්ම කුමාර කරුණාරත්න කියන්නේ. ITN අපේ ස්ටාෆ් එකේ වැඩ කරපු අසන කොල්ලෙක්. එයා ඉන්නේ දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක මුළු ලෝකයටම විසුරුවා හරින විකාශනාගාරයක.
1: එයා
0: ඉන්නේ හුන්නස්ගිරියේ. නිකන් නම ඇහුවත් නිකන් හරි අමුතුයි නේද? හුන්නස්ගිරියේ ඉන්නා කිව්වහම හරි ආසපැත්තක්. ඉතින් විකාශනාගාරේ ඉන්නේ. ඉතින් එතන ඉඳලත් අපි වහන පද්ම කුමාර සහෝදරයව අපි ගොඩක් ආදරේ මතක් කරනවා. පරිස්සමට වැඩදි කරගෙන ඉන්න
1: හැමදාම අපි වහන්න.
0: ඕකේ. මේ වෙලාව මතක් කරන්න ඕන ඔයාලට තියෙන සන්ධි ආබාධ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා නම් මේකට මොකද්ද කරන්නේ? මම දැන් 1000ක් දේවල් ගෑවා.
1: ඒ වෙලෙට විතරයි
0: වැඩක් වෙන්නේ නැහැ. තේරුමක් නැහැ මේ වැඩෙන් කියලා හිතනවා නම්
1: අතැල්ල දානවා නම්
0: දැන් තේරුමක් තියෙනවා ඔයාට.
1: ඕකේ.
0: හොඳ තේරුමක් ඇති වැඩක් තියෙනවා. තමයි ෆැඩ් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන පාවිච්චි කරන එක. මේකෙන් ඔයාගේ ඔය සන්ධි ආබාධ වලට ස්ථීර සාර විසඳුමක් හොයාගන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා.
1: ෆර්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඔයාගේ දීර්ඝකාලීන ඔයාට තියෙන සන්ධි වේදනාව වලට ඔන්න තියෙන හොඳම විසඳුම දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න. ඔයාට පුළුවන්කම තියෙනවා ෆර්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් විශ්වාසයෙන් පාවිච්චි කරන්න. දැන් වයස් ભેදයක් නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනා තියෙන කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා තියෙන ෆාමසි සුපරි වෙනසල්වලින් ෆැඩ්නා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී අරගන්න. ඒකෙන් ඔයාගේ සන්ධි වේදනා සදහටම නැති කරලා දාන්න ඔයාට පුළුවන්කම තියෙනවා.
0: මේ මැසේජ් එක පැත්තේ යමුද? මොකද කියන්නේ?
1: යමු. අද නෙවෙයි හැබැයි.
0: 21 නේ. 21 ගියෝදින් ඔයාට පොඩි කැම ටිකක් කන්න අපිට අවස්ථාවක් ලැබෙයිද?
1: ආහාර සැකසුම් වගේම ඇසුරුම් කරන ප්‍රදර්ශනයක් තමයි තියෙන්නේ.
0: ඔව්.
1: රයිට්.
0: එතෙන් ගියෝ.
1: පුළුවන් වෙයිනේ.
0: වැඩේ කොට දාගන්න පුළුවන්.
1: මොනාහරි ටිකක්
0: කාලා බීලා. එතකොට තව ඉගෙන ගන්න දේවල් ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේක මේ ලංකාව විතරක් නෙමෙයි දෙස් විදෙස් සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනයේ විදිහට තමයි හඳුන්වන්නේ. ප්‍රොෆුඩ් ප්‍රොපැක් ඇන්ඩ් ඇග්බිස් 2026 නව්‍ය තාක්ෂණය වගේම ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය සහ විදේශීය ප්‍රදර්ශන කුටි එක තමයි අගෝස්තු 21 වෙනිදා ඉඳලා 23 වෙනිදා දක්වා මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.
1: ඒක
0: ඔබට පුළුවන්කම තියෙනවා මෙතෙන්ට ගිහිල්ලා ඉගෙන ගන්න දේවල් අධ්‍යාපනයේට, ඒ වගේම විශේෂයෙන්ම මේ ශාස්ත්‍රයේ ගැන උනන්දුවක් දක්වන ඇසුරුම් කරන ආහාර, ඒ වගේම ආහාර සැකසුම් සම්බන්ධව මේ ෆීල්ඩ් එකේ උනන්දුවක් දක්වන අයට හොඳ අවස්ථාවක් වේවි මේ ප්‍රදර්ශනය.
1: ඔන්න BMS එකට යන්න පුළුවන්කම තියෙනවා අගෝස්තු 21 සිට අගෝස්තු 23 දක්වා. ඔන්න මේ අවස්ථාව ඔයා වෙනුවෙන්ම තියෙනවා.
0: 5 විනාඩි 42 මේ සිද්ධාත් එක්ක අපි යනවා හෙඩ්ලයින්ස් අහන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලාව පසුර 5 විනාඩි 45යි.
0: ලකාණ්ඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන
2: සමත

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ලබන සතියේ සිට රථවාහන දඩ මුදල් ඔන්ලයින් ඔස්සේ. අයිස් සමග බණ්ඩාරගමදී හස වූ සැකකරෝ. ට්‍රම්ප්ගේ තීරණය.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: හවස පහයි විනාඩි 52යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙනින වෙලාව. අපි මතක් කරා ඊයේ දවසේ දළදා පෙරහැර මංගල්‍යය දැන් ආරම්භ වෙලා තියෙන්නේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය. අද දෙවන දිනයටයි කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තියෙන්නේ. ඉතින් දැන් දෙස් විදෙස් සංචාරකයන් ඒ වගේම බෞද්ධාගමික මේ වන්දනාවට කැමති, ඒ වගේම මේ ඓතිහාසික පෙරහැර මංගල්‍යය දැක බලා ගන්න කැමති බොහෝ දෙනෙක් දැන් මහනුවරට ළඟා වෙමින් ඉන්නවා කියන ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා, ඔබට මතක් කරනවා විශේෂයෙන්ම මහනුවරට එනකොට අනවශ්‍ය දේවල් නේද, කියන්නේ සමහර මද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා එතකොට මේ පෙරහැර මංගල්‍යයේ තියෙන අසිරිමත් බවට හානි කරනවා. ඒ වගේම විවිධාකාරයේ දේවල් අරගෙන නුවරට ඇවිල්ලා
1: අනිත්‍යයට
0: දාලා ගිහිල්ලා අපහසුතාවයට පත් කරනවා, නුවර නගරය අපිරිසිදු කරනවා. එහෙම තත්ත්වයන් වලින් තොර වෙලා බැහැර වෙලා ඉතාම ශ්‍රද්ධා සිතින් බැති සිතින් මේ වන්දනාවට සහ මේ පෙරහැර මංගල්‍යය දැක බලා ගන්න එන්න. අපි අර හැමදාම කියන වගේ මේක මේ ජීවිතයක වතාවක් හරි බලන්න ඕන. මේක නිකම්ම පෙරහැරක් නෙමෙයි, මේක සංස්කෘතික මංගල්‍යයක්. සංස්කෘතික දායාදයන් ගණනාවක් එකතු වුණු මහා පෙරහැර මංගල්‍යයක්, මහා මංගල්‍යයක් මහනුවර ඇසළ මහා පෙරහැර කියන්නේ. ඉතින් ඒ නිසා මේක ජීවිත එක වතාවක් හරි බලා ගන්න එන්න ඕන. සෙනගම්මෝ යන්න බෑ, මේ
1: ඇතුල්ෙන්නත් බෑ
0: එහෙම කියලා ගම් මේක කරාරින්න උත්සාහ කරන්න නැතුව ඒක මේ මගහරින අවස්ථාවක් යොදා ගන්න නැතුව දරුවොත් එක්ක ගිහිල්ලා බලන්න පුළුවන් නම් මේ පෙරහැර අසිරිය තාම වටිනවා. මේකට පේවිලා දවස් ගණන් මහන්සි වෙලා නිතිපතා කියන අවුරුදු පතා මේ පෙරහැර බලන්න එන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා හැමදාම එන්න බැරුණත් එක වතාවක් හරි එන්න පුළුවන් නම් නුවර පෙරහැර බලන්න, ඒක හරි වටිනවා.
1: ඔව්, ඒක පාරක් හරි යන පින තියෙන්න ඕනේ නේ.
0: ඒකටත් පින තියෙන්න ඕන. ඒ නිසා දැන් Facebook එකේ post දදා ඉන්න එපා, මාව එක්ක යන කවුරුත් නැහැ.
1: හරි.
0: කවුරුත් අහන්නේ නැහැ අපින් දලදා පෙරහැර බලන්න යවන්න යනවද කියලා.
1: ඒ වහන්න නැත්නම් ඔයා යන්න.
0: ඒ වහනකම් බල බල ඉන්න එපා.
1: ඒ මේ ආත්මෙට වෙන්නේ නැහැ
0: නේද? වෙන දේවල් නෙමෙයි ඕවා.
1: වෙන ඕන දෙයක් වෙච්චාවි කියලා යන්න තියෙන්නේ කාව හරි කතා කරගෙන.
0: එහෙම සිරිසඟ බෝල හරි අඩුයි. එනිසා ගිහින් බලන්න කට්ටියක් එක්ක, ඒක හරි වටිනවා. right evening drive අහගෙන ඉන්න අතරේ අපිට message කරන අයවත් ඉක්මනට මතක් කරන්න ඕන මේ වෙලාවේ program එක අහගෙන ඉන්නවා කියලා message කරලා තියෙනවා. ලක්මාල් ඔයාව එකතු කරගන්න, වගේම සේපාල message කරන අනුරාධපුරේ සිදුවකට එකතු කරගන්න කියලා තියෙනවා, වගේම සචිත්‍ර ධම්මික කාවින්ග ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා, වාසනා සලවන්නේගේ මාතර ඉඳලා program එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා වාසනා ඇතුළු. එයාගේ staff එක හැමෝම මේ වගේම මර්දන් කඩවල චනක සම්පත් message කරලා තියෙනවා සිදුවකට එකතු කරගන්න කියලා.
1: අලව පැතරි අනහදන අලවෙන් සුභාෂිනී සහ ශීනෝ මේ වෙලාවේ ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ දරණිය ගලේ මහින්ද මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න ගමන් කවින්දු, ඒ වගේම සවින්දු දිනෙත් එකම සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අම්පාරේ තෂි නීනා මේ වෙලාවේ ගෙදර හැමෝම එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. සුදේශ පවන් කිත්නාද වගේම සිතුම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා රත්මලානෙන් කුසල් මැසේජ් එකක් දාලා තියෙනවා.

0: සිසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
4: සුබ සන්ධ්‍යාවක්. හවස 6:02.

FM 93.5, FM 93.7, La Conda, Radio ITN. La Conda, Radio ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
7: හවස 6 විනාඩි 12යි.
8: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011176679579 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාරමහරගම.
10: ජීවිතයක් නැති කර ගැනීමට

හවස 6 විනාඩි 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ අපිට හවස 6 අමාරු වෙන තව වෙලා තියෙන නිසා ඉවිනින් ඩ්‍රයිව් එක වාටි ඉන්න පුළංකව තියෙනවා. මේ වෙලාවේ මං ආවේ ඔයාව මතක් කරන්න නම් දෙමෙයි, ආව මතක් කරන්න තෝනේ. ඊට කලින් අර වටින කියන දෙයක් මතක් කරන්න ඕනේ. RDB බැංකුව ගැන මතක් කරන්න හදන්නේ. දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් දැන් ඔයා දන්නවා ස්ථාවර තැන්පතුවක් දාගන්න හොයනව නම් බැංකුවක් දැන් හොය හොය ඉන්න දෙයක් නැහැ. RDB බැංකුව තමයි ඒකට විශ්වාසවන්තම වගකීමක් තියෙන එකම බැංකුව. ඉතින් ආදි බලංකම තියෙන අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනවා දැන්. ඕක නිකම්ම ගිනමකට දාලා තියන්න නැතුව ස්ථාවර තැන්පතුවකට දාන්න. එතකොට ඔයාට කීයක් හරිම හම්බ වෙනවා. නේද? ඒ නිසා ආදි පුළං ඒවරෙන් RDB බැංකුව තෝරගන්න. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ඔන RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔබට ලැබෙන. එනිසායි කියන්නේ ශාකා 272ක් තියෙන දිවයින පුරාම ළඟම තියෙන ශාකාවට ගියොත් එහෙම වාට පුළුවන් මේ ගැන මම කියනවාට වඩා. තවදුරටත් විස්තර දැනගන්න RDB බැංකුව ගැන එහෙම මතක් කරද්දී ඔයාගේ හඳහන බලාගමුද? ආදි පුලංකම තියෙන ඔබේ වාසනාව ලග්නත් එක්ක ගලප ගන්න හඳහන ලොතරැයි පුංචි රුපියල් 40ක් දීලා මිලදී අරගන්න. රණවිර සමාජ සේවා, ඒත් එක්කම ක්‍රීඩා ශේෂ්ත්‍රයට වගේම දය සංවර්ධනයට උරු දෙන්නෙක් වෙන්න ඔන ආදි පුලංකම තියෙන හඳහන ලොතරැයි මිලදී අරගන්න. මේ හැම දෙයකටමත් ඔයා වග කියන පුද්ගලෙක් වෙනකොට අනිත් පැත්තෙන් ඔයාගේ වාසනාව ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. එනිසයි කියන්නේ හඳහන ලොතරැයි පුංචි රුපියල් 40ක් වියදම් කරලා මිලදී අරගෙන ඔන ආගේ වාසනාව ඔයාගේම කරගන්න. හවස 6යි විනාඩි 15යි. ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා හොම්මම ඉන්න.

0: හවසහය විනාඩි 22යි දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: Cool drive එකට
1: ලක්හඬ. Evening drive.
3: ඉවිනිින් ්‍රයිවෙක් හබියන්න හදන්නේ හයිමත් හෙටත් හවස හතරට ඉවිනිින් ්‍රයිවෙක් මුණගහෙන බලාපොරොත්තුවෙන් ගිහිගෙන්න්නම් සුබදවසක්කට මම චමිත්.
4: ගිහිගෙන්න්න වාට සුබදවසක් මම චාරූ.

0: Lakhanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: ලංකාවේ
3: වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: දූෂණ විරෝධී සංශෝධන පරත්කෙටුම් පත් පාර්ලිමේන්තුවට. විදේශ සංචිත යනු ආර්ථික වෘද්ධිය මඩින එකම දශකයේ නොවන බව ඇමති අනිල් ජයන්ත කියයි. නිලේදු මෑතුළු පොලිසියේ ප්‍රතිසංස්කරණ ගැන ඇමති ආනන්ද විජේපාලගෙන් හෙළිදරව්වා. 22 ගැන කතා කරන්න නීතිඥ සංගමයට සජිත් කළ ආරාධනය පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩීමක් බව සභානායක කියයි. ලබන සතියේ සිට රථවාහන දඩමුදල් ඔන්ලයින් ඔස්සේ. ඇමරිකා ජනපතිගේ දැඩි තීරණය. ලක්හඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ. දූෂණ විරෝධී සංශෝධන පනත්කෙටුම් පත පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබෙනවා. ඒ අග්‍රාභාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය විසින්.
3: දූෂණ විරෝධී සංශෝධන නැමැති පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට මම පිළිගන්නවා.
4: අංක නමදරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පත.
2: මේ අතර ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වස්තා සංශෝධනයේ බලපෑමේ වගන්තිය පිළිබඳ මත වූ විවාදාත්මක තත්වයක් පිළිබඳ අබාත් විමල්රත්නායක මහතා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා.
5: 22 සංශෝධනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ද අවස්ථාවේදී සිදුවෙච්ච සාකච්ඡා පිළිබඳව පුවත්පත් වාර්තා කළා තිබෙනවා. එක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා අද ඉදිරිපත් කළ යෝජනාවේ බලපෑමේ වගන්තිය නැහැ. යම් පනතක් ඉදිරිපත් කරන විට බලපෑමේ වගන්තිය තිබිය යුතුයි. ඒ අඩුපාඩුව හදන්න. මේක පුවත්පතක්. ඒක ලංකාදීප පුවත්පත. ඒ පිළිබඳව රජයේ ස්ථාවරය මේකයි. අපි දන්නවා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක පළවෙනි පිටුවේම සඳහන් කරලා තිබෙනවා. ඒ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අද ඉදිරිපත් කර තිබෙනවා දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත. එහි තිබෙනවා නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක. ඒක ඕනම පනත් කෙටුම්පතක් සම්බන්ධව එහෙමයි. අප 22 සංශෝධනය වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. එය සාමාන්‍ය පනත් කෙටුම්පතක් සංශෝධනයට වඩා වෙනස්. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී මේ තියෙන 19 සංශෝධනය මම හිතන්නේ මේ විපක්ෂයේ ආණ්ඩුපක්ෂයේ දැන් ඉන්න බොහෝ දෙනෙක් සහයෝගය දුන්නු පනත් කෙටුම්පතක්. ඒ බලපෑමේ ප්‍රකාශනය කියන එක නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඊට පස්සේ තියෙනවා 20 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. මේ තියෙන්නේ එක. ඒකෙත් බලපෑමේ ප්‍රකාශනය කියලා එකක් නැහැ. ඊට පස්සේ තියෙනවා 22 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් ඉදිරිපත් කළා 2022. හැබැයි ඒක සම්මත මොකද ඒ වෙලාවේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුත් සංශෝධනයක් ඉදිරිපත් කර තිබිච්ච නිසා ඒ සම්මතුණාට පස්සේ ඒක 21 එක වුණා. ඒතර ඒක 22 කියලා තමයි ගැසට් එක තියෙන්නේ. මේක නෙමෙයි. ඒකෙත් ගරු කතානායක තුමනි බලපෑමේ ප්‍රකාශය කියලා එකක් නැහැ. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේදී නීතියේ බලපෑමේ ප්‍රකාශය කියන එක සාමාන්‍ය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දී මෙන් කරලා නැහැ. ඒ නිසා මෙතන කිසිම ආකාරයක අඩුපාඩුවක් වැරද්දක් වෙලා නැහැ.
2: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
5: මේ පනත් කෙටුම්පත් සකස් කරන්නේ ආණ්ඩු පක්ෂයේ නෙමෙයි. මේ පනත් කෙටුම්පත් සකස් කරන්නේ ප්‍රතිපත්තිමේ තීන්දුව ගත්තට පස්සේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තු. එහි සිටින්නේ ඉතා විධිමත්ව මේ විෂය ගණගත්තු වගකීමකින් වැඩ කරන නිලධාරීන් කියන එක මං හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා. ඉන් පසුව මෙය නීති පති දෙපාර්තමේන්තුවට යොමු වුණාම එතනත් ඉන්නේ මේ විෂය පිළිබඳව විශාල අත්දැකීමක් තිබෙන පිරිසක්. එතනොත් අනුමතලා තමයි මේක කැබිනට් මණ්ඩලයට එන්නේ. කැබිනට් ලේකම් කාර්යාලයේ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ කවුරුවත් නෙමෙයි මේ පිළිබඳව හොඳ අවබෝධයක් අධ්‍යක්ෂකයෙක් තිබුණ නිලදා. එතන මේ ආයතන තුනක් පසු කළ තමයි පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය ඇතුළු සභානායක කාර්යාලයට එතනත් ඉන්නේ මේ පිළිබඳව විශාල අධ්‍යක්ෂකයෙක් තිබුණ නිලදා. සමම කියන්න කැමැති අපේ දේශපාලන ප්‍රශ්න වෙනම එකක්. මේ කරන වැඩෙන් වෙන දේ තමයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට නීති කෙටුම්පතක් හදාගන්න බෑ කියන එක තමයි ඔය ඊ කියලා තියෙන්නේ. නීති පති දෙපාර්තමේන්තුවට ව්‍යස්ථාන සංශෝධනයක් වගේ බරපතල දෙයක්වත් හරියට හදාගන්න බෑ කියන එක තමයි ඊ කියලා තියෙන්නේ. කැබිනට් ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තුවටත් එක්ක යම් අපහාසයක් තමයි කරලා තිබෙන්නේ. මේක කිසිම ආකාරයක ගැටලුවක් නැහැ.
6: පනත ගෙන ආපුවම කවදේ ඉඳලාද මේක වගන්තිය බලපාන්නේ කියන කාරණය මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව කරු කතානායකතුමා මේකට සංශෝධනෙට මේක ගේන්න බෑ. ඒකයි අපි මේ කියන්නේ. අපේ මේ දා අජිත් පෙරමැතිතුමා මතු කරේ මේ කාරණේම තමයි.
5: මම මේ විපක්ෂ නායකතුමාටලා හිතනවා මේතුමා හැමදාම උදේට උපදෙස් දෙනවා වෙන පරිස්සම් ඉන්නේ. කොයිතරම් වැරදිද බලන්න. අපි ඉතා පැහැදිලිවම මේ කරුණු අධ්‍යයනය කළා කරුණු ඉදිරිපත් කරා. ඒතර මම ඒක එකවේ දැන් අපි පැත්තක තියන්නේ මේ හැල්ලු කරන්නේ Tamange මොකක් හරි විසකුරු දේශපාලන උමනාවකට. මේ පහර දෙන්නේ නීතියට. මේ පහර දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට, කැබිනට් ඔෆිස් එකට සහ පාර්ලිමේන්තු ස්ටාෆ් එකට. දැන් මෙතුමාට දන්නේ එතකොට විපක්ෂ නායකතුමාගෙන් අපි ඉල්ලා සින්නවා මේ වගේ ගොඩ පෙරක දුරුවන්ගෙන් ඔබතුමා උපදෙස් ගන්න එපා විපක්ෂ නායකතුමා.
2: 22 සංශෝධනය ගැන දරුවත් කිරීම සඳහා විපක්ෂයේ සහ නීතිඥ සකබේ අතර හමුවක් හෙට පාර්ලිමේන්තුවේ පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අද සාකච්ඡාවට කැතවීමට විපක්ෂ නායකවරයාට බලයක් නොමැති බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන් පටහැනි බවත් ආණ්ඩු පක්ෂය අවධාරණය කළා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අදහස් පළ කළා.
7: මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන් මම පළමුව ඉල්ලීමක් කරා මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් ඒ වගේම උපරිමාධිකරණ විනිසුරුවන් පත් නොකිරීමේ තත්ත්වය පිළිබඳවත් පළමුව මම ඉල්ලීමක් කරේ විපක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කරන්නයි කියලා. පසුව මම තේරුම් ගත්ත ඇත්ත වශයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නොවේයි ඒක සමස්ත පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරු 225 දැනුවත් කිරීම වඩාත් වැදගත් කියලා. ඒ පිළිබඳව අපි ලිපි ගනුදෙනුවක් කරා. මම මේ පිළිබඳව ගරු කතානායකතුමාව දැනුවත් කරා. මේ මොහොත වන විට අපිට පිළිතුරක් ලැබිලා තිබෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන්. ඒ ලිපි තුල අන්තර්ගතය තුල යෝජනා වුණු ආකාරයට හෙට දිනේ 12 සිට 1:00 දක්වා ඒ අය සූදානම් කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පවත්වලා විශේෂයෙන්ම මන්ත්‍රීවරු 225ම මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. මේ සමගයේ යුතුයකමක් මම මේ ඉල්ලීම කරේ ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන්.
2: අමාත්‍ය විමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ සභා නායකවරයාගේ එක්කතාවද සහිතව දැනුවත් කිරීම සිදු කළ යුතු බවයි.
5: දැන් විපක්ෂයෙන් කිව්වා හෙට දිනේදී යම් වෘත්තීය සංවිධානයකින් මන්ත්‍රීවරු කැඳවනවා කියලා දින දාගෙන තිබෙනවා කියලා. එතකොට පළවෙනි කාරණේ තමයි දැන් එහෙම දින දානවා කියලා දැන් මාධ්‍යවලට කියලා තිබෙනවා. පළවෙනි කාරණේ තමයි එහෙම මාධ්‍යවලට කෙනෙක් කිව්ව පළියට කැඳවන්න බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ ප්‍රශ්නය ලේකම් මණ්ඩලය සහ කතානායකතුමා සියලුනාම දෙද්දී තීරණය කළා. සියලු මන්ත්‍රීරු දැනුවත් කිරීම කළ හැක්කේ සභානායකවරයාගේ එකඟතාවය සහිතව බිස්නස් කමිටි එකදීන එකඟතාවය මත. ඒතර පාර්ලිමේන්තු කාරක සභාව කිසිසේත්ම සියලු මන්ත්‍රීරු කැඳවලා යම්කිසි වෘත්තීය සංවිධානයකටවත් කාටවත් දෙන්න අවස්ථාවක් දීලා නැහැ. ඒක ඉතා පැහැදිලි කරුණා. එහෙම තිබියදී විපක්ෂනායකවරයා එහෙම කියනවා. ඒ වගේම දැන් ඒකවා ඊට පස්සේ අර මේ ගැටිකම් කරන මාධ්‍යවල බොරු ලියන. ඒ නිසා අපි එකක් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කරුණා කරලා මෙතන මන්ත්‍රීවරු කොට කිරීමේ බලයක්. එතුමාට එතුමාගේ පක්ෂයේ කීප දෙනෙක් එකතු කරගන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීරු සියලු දෙනාම කැඳවීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තු කාරක සභාවේ එකඟතාවයකින් සභානායකවරයා විමසා කරන්න කියලා තමයි තිබෙන්නේ. අනික වෘත්තීය සංවිධාන ඔබතුමා දන්නවා ඒකෝල්ලන් අතර විවිධ බෙදීම් තිබෙනවා. තිබෙනවා. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරනවා මේ මිනිත් එක හැන්සාත් කරනවා ගරු කතානායකතුමනි. අපි ඉල්ලා හිටනවා මේ අපි කවුරුත් යම්කිසි විධිමත් වැදගත් විදිහකට හැසිරෙමු මෙතන. බොරු කියන්නේ නැතුව.
8: Honorable leader of the house.
5: මට පෞද්ගලිකවත් අපි පක්ෂයක් ලෙසවත් කිසිම කේන්තියක් නැ අපිට ආයි ජනාධිපතිතුමත් එක්ක කර සාකච්ඡාවෙ වෙච්ච දේ දැක්කට පස්සේ අපිට කේන්ති නැ අපිට hina තියෙන්නේ.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිල්කරත්න මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කළ යුතු බවයි.
9: පාර්ලිමේන්තු සම්ප්‍රදාය මොකක්ද කියලා දන්නේ නැද්ද නීතිඥ සංගමේ ඔය ඉල්ලීම් කරන කට්ටිය? පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අපි ගරු කරන්නට ඕන. විපක්ෂ නායකතුමාද තීරණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ක සාකච්ඡා ලබා දෙන්නේ කාටද කොයි වෙලාවටද කියලා. හෙට දවසේ තව ධීවර සමිතියක් ඇවිල්ලා ඉල්ලනවා පෙන් සාකච්ඡාවක්. අනිද්දා දවසේ තව මොකක් හරි සමාගමකින් ඇවිල්ලා අපිට සාකච්ඡාවක් ඉල්ලනවා. එහෙම සාකච්ඡා දෙන්න අපි බැඳිලා නැහැ. ඒකට ව්‍යවස්ථාපිත බලයක් මිනිස්සු අපිට දීලා නැහැ. සාකච්ඡා අපි ඕන තරම් දෙනවා. හැබැයි තියෙන ක්‍රමවේදයන්ට අනුගත වෙමින්. එනිසා තමයි මේ රටේ ප්‍රධාන පුරවැසියා ප්‍රධාන පුරවැසියාට නීතිඥ සංගමයේ අවස්ථාවක් ලබා දුන්නේ සාකච්ඡාවක් තියන්න. ඒ සාකච්ඡාව මේ රටේ සම්පූර්ණ මිනිස්සුම අහලා අපිට වඩා හොඳට ඒ ගැන නිර්දේශ දුන්නා. ඔබතුමාලා වැඩි කෑ ගහන්න එපා. ඔය නීතිඥ සංගමයේ නියෝජනය කරන මමත් ඒකේ සමාජිකයෙක් සහ තවත් ඕනෑ තරම් නීතිඥවරු අපේ ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා. නීතිඥ සංගමයේ කියලා දැන් දඟලන ගොඩක් අය හැම දිනාගේම අදහස නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයක්. ඒකට ඔළුව නමන්න අපි ලෑස්ති නෑ. අපි ලෑස්ති මේ රටේ මිනිස්සුන්ට ඔළුව නමන්න සහ නීතිය යුක්තිය සාධාරණත්වය නිවැරදිව ක්‍රියාත්මක කරන්න.
2: විදේශ සංචිත යනු ආර්ථිකය බඩින එකම දශකයේ ඩොවන බව අමාත්‍ය අනිල් ජයන්තප්‍රනාන්දු මහතා සඳහන් කළා. හෙරපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
10: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරනවා 2028 වෙනකොට ණය ගෙවා ගන්න බෑ, නැවතත් රට බංකොලොත් වෙනවා, ප්‍රමාණවත් සංචිත නැහැ කියන අදහසක්. ඇත්තටම ඒ ඉදිරිපත් කරන දත්ත තොරතුරු අර්ථකථන සියල්ලක්ම නොමග යවන සහ වැරදි. මොකද රට අපි ආණ්ඩු බලයේ ගත්තු මොහොතේ ඉඳගෙන ඒ ස්ථායීකරණය කරමින් නිසි ආකාරයට ඉදිරියට එනකොට දේශපාලන වශයෙන් ඕනම කෙනෙක් විවේචන ඉදිරිපත් කරාට කමක් නැහැ, දේශපාලන ප්‍රහාරයක් විදියට. හැබැයි මේ කරුණු විකෘති කිරීමක් මේක ඇතුලේ තියෙනින් අපි ඉලක්ක ගත කරගෙන තියෙනවා. මේක අපි ඒ ප්‍රමාණයට යන්න බැරි වුණාම 2028 ණය ගවන්න බැරි වෙනවා කියලා. පළමුවෙන් සඳහන් කරන්න ඕනේ මේ විදේශීය සංචිත කියලා කියන්නේ ස්වාරක්ෂකයක්, බෆර් එකක්. ඒන් අදහස් කරන්නේ අපිට ණය ගෙවීම විතරක් නෙමෙයි, ආනයනය කිරීම, ඒ සියලු වැඩ කටයුතු සඳහා ඒ ආර්ථිකය පවත්වාගෙන යනකොට තියෙන සංචිත ප්‍රමාණය. එය අපි පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කලින් කලට ඇස්තමේන්තු කරගන්නවා, ඉලක්ක හදාගන්නවා. එහෙම නැතුව එය ලබා ගත යුතුම එකක් නෙමෙයි. අපේ ආණ්ඩුව යටතේදී වාහන ආනයනය සඳහා නිදහස් ඉඩකඩ ලබා දීලා ණය ගෙවීම ආරම්භ කරලා ඉදිරියට යනකොට ඒ සංචිත අපි පවත්වා ගත යුතු ප්‍රමාණයන් යම් වෙනස් කිරීම සංශෝධනය ඒගොල්ල පවා සිද්ධ කරනවා. වාහන ආනයනයේ 2024 දී අවසානයේ ගත්තු තීන්දුව මත 2025 සිට මේ දක්වා ණයවර ලිපි විවෘත වෙලා තියෙන ඩොලර් බිලියන 3.5කට ආසන්න ප්‍රමාණයක්. එතකොට අපි වාහන ආනයනයේ නොකර සිටියා නම් මේ දැන් තියෙන සංචිත ප්‍රමාණය ජූනි මාසයේ අග වෙනකොට බිලියන 6.5ක් ඩොලර් තියෙනවා. තව 3.5ක් එකතු වෙන්නට ඕනේ. ඒ එකතු නැණ අර ඉලක්ක එතනම ඉක්මවා ගිහිලා තියෙනවා. එතකොට මේ
2: වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
10: සංචිත කියන එක ස්වාරක්ෂකයක්, කිසිදු ආර්ථික කටයුත්තක් කරන්නේ නැතුව ආනයනය නවත්තලා ණය ගවන්නේ නැතුවත් ගොඩනගාගෙන යන්න පුළුවන්. අපේ ඉන්ධන සඳහා වූ මිල ගණන් ඉහළ යාමිනුත් ආනයන වීදම වැඩිවීමත් නිසා සංචිත ප්‍රමාණයක් අපිට වැඩිපුර වියදම් කරන්න සිද්ධ වුණා. එහෙම වෙලත් දැනට තියෙනවා 6.5ක සංචිත ප්‍රමාණයක්. ඒ සංචිත ප්‍රමාණය අනුව අපි සහ ඉදිරි මාස 6 කටයුතු සැලකිලට භාජනය කරපුවාම අපි අපේක්ෂා කරන ඩොලර් බිලියන 8ක වගේ ඉලක්කයකට එන්න. ඒක හොඳටම ප්‍රමාණවත් මේ ණය ගෙවීම සහ ඉදිරි වැඩ කටයුතු කරන. ඇයි අපිට 2027, 28, 29 වැනි කාලවලදී ණය ගෙවන්න වෙන්නේ උපරිම වශයෙන් එක් අවුරුද්දකට ඩොලර් මිලියන 3.8ක්. ඒ නිසා මේ තියෙන සංචිත ප්‍රමාණයනු ණය ගෙවීම සහ ආනයන කටයුතු සිද්ධ කරන්න පුළුවන්. කලින් ආණ්ඩු වැඩ කටයුතු කළ අපි ආණ්ඩුව ගන්නකොට සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශීය වත්කම් තිබුණේ ඍණ, ඒ කියන්නේ වත්කම් නෙමෙයි වගකීම් තිබුණේ ඍණාගයක් තිබිච්ච එක. දැන් අපි මේ වෙනකොට ජූනි මාසයේ වෙනකොට බැංකු පද්ධතියේ සතු ශුද්ධ විදේශීය වත්කම, ඒ කියන්නේ ඩොලර් වල රුපියල් වටිනාකම ගත්තාම රුපියල් බිලියන 1265ක එක ඩොලර් වශයෙන් ගත්තාම ඩොලර් 3.8ක්. එතනමත් තියෙනවා තව ස්වාරක්ෂකයක්. ඒ නිසා කිසිදු ආකාරයකට අනියත බියක් ඇති කරගත යුතුවන්නේ නැහැ. අපි ගන්න ක්‍රියාමාර්ග ඇතුලේ ඇත්තටම ආයෝජකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වෙලා.
2: ලබන මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් කැවීම් මාර්ග තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. පළමු ඩිජිටල් හැඳුනුම් පත නිකුත් කිරීම මේ වසරකදී සිදු කිරීමයි සැලැස්ම. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී මෙම අදහස් පළව තිබෙනවා. රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති අඩු කුමාර සනක බහතා නිර්ධාරයට උපදෙස් ලබා දුන්නා. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා හිඟන්වා ගැනීම රජයේ අරමුණයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින ආයතන ක්‍රියාවට නන්වා ඇති ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය සහ දත්ත ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. රජයේ ආයතන අතර සුරක්ෂිත හා විනිවිද භාවයෙන් යුතුව තොරතුරු හුවමාරු කර ගැනීමට මෙන්ම සේවා සැපයුම් ක්‍රියාවලිය විධිමත් කිරීමේ ජාතික දත්ත හුවමාරු ඇතුළු වැඩසටහන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා. අත්තරන්කුටගත් ප්‍රධාන පෙළේ භද්‍රව ජාවරම් කරුක බව කියන ශිරන් වාසික් නැමැත්තා සමග සම්බන්ධතා පැවැත්වූ දේශපාලඥ රැසගේ තොරතුරු මෙවැනි විට හෙළිවෙමින් පවතින බව අභාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා. පොලිස් ලෑදුම වෙනස් කිරීම ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද අවධානය යොමු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
11: දැන් මේ දිනවල වැඩියෙන්ම හැරෙනමත් තමයි පාතාලේ මන්ත්‍රව ජාවරම් එක්කම සිරාන් බාසික්. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ විවිධ ප්‍රවෘත්ති, විවිධ දේ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති තුළ පුවත්පත් තුළ පළවෙන ඔහුට හෝටල් 20ක් පෙරලා තීරේ තිබ්බා. එතකොට ඔහු බස් රථ ලබා දීලා තියෙනවා. එක්තරා දේශපාලන රැළියකට ඔහුට විවිධ ව්‍යාපාර තිබ්බා, විවිධ අයත් සමග සම්බන්ධතා තිබ්බා කියලා. දැන් ඇත්තරම මේවා ඇත්තද කියලා අපෙන් අහන්න බෑ. විමර්ශන ක්‍රියාත්මක නිසා ඇත්තරම මොනවා ඇත්තක් තිබෙනවද නැත්නම් මොන වගේ බලපෑමක්ද උනේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු විශේෂයෙන් මේ මද්‍රව්‍ය ජාවාරමට?
12: විශේෂයෙන් ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයේ පුරුකක් වූවා මේ රට අත්‍යවශ්‍ය පුද්ගලික ඇටිටිටියා පියෝ නීති රැහන්ට කොටු කරගෙන මේ රට රැගෙන ආවා. මේ වෙනකොට දින කීපයක් තම ගත වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගියාපුවාම මං හිතන්නේ විශාල තොරතුරු ප්‍රමාණයක් සමාජයේ ඉදිරියට අනාවරණය වෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් දේශපාලඥයන් සමග පැවති සබඳතා වගේම ඔහු විශාල වශයෙන් දීපල අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් විශාල වශයෙන් දේශපාලඥයන් සමග සහසම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු මං හිතන්නේ විමර්ශන ක්‍රියාවලිය හරහා ඉදිරියට ගෙනා යුතුයි. ඒ කාර්යය මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ බාරේ මේකට පසු වෙනවා. ඔහු එමෙනි විමර්ශන ක්‍රියාවලිය කරනවා. මේ විමර්ශන ක්‍රියාවලිය අවසන් වුණාම ඔබ දන්න පහුගිය දිනවල එළියට ආපු එක විමර්ශන ක්‍රියාවලිය කරා එක කාරණයක් තමයි නඳුන් චින්තක නොතරක්කට හා පැවති දේශපාලන සබඳතා දේශපාලකයෝගෙන් මුදල් ගත්ත ආකාරය. මං හිතන්නේ මේ විමර්ශන ක්‍රියාවලිය අවසන් වෙනකොට ඊට එහාගේ සිද්ධීන් ප්‍රමාණයක් මේ රටේ ජනතාවට දැනගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාසයි.
11: ඒ කියන්නේ තවත් දේශපාලනයෙන් ඇතුළට යයි.
12: අපි බලමු විමර්ශන ක්‍රියාවලියේ ප්‍රතිඵල තමයි අපිට කල්තියා විමර්ශනයන් සම්බන්ධයෙන් අනාවැකි පළ කරන්න කිසිදු හැකියාවක් නැහැ. විමර්ශන ක්‍රියාවලියේ ප්‍රතිඵල හැටියට බොහෝ දේ සිද්ධ වෙන්න ඉඩ කඩ තියෙනවා.
2: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
11: ජනතා බලාගෙන ඉන්න ඔබට ඡන්දය ලබා දුන්නේ වෙනුවෙන්. ඒ වගේම කංජිපාණි ඉම්රාන් මේ දිනවල තවත් වැඩියෙන් ඇසෙන නමක්. කංජිපාණි ඉම්රාන් මම මෙහෙම ඇහුවත් ඇත්තටම අත්අඩංගුවට ආරන්ද තිබෙන්නේ නැත්නම් මොකද්ද ඔහු සම්බන්ධයෙන් තත්ත්වය කියලා මම අහුවා.
12: මේ වෙනකොට ඔහු අත්අඩංගුවට පත් වෙලා නැහැ ලැබෙන තොරතුරු අනුව. අපිට අවශ්‍යයි මේ රටේ විවිධ පාතාල ක්‍රියාකාරම් කරලා මේ රටින් පලා ගොස් සිටින පාතාල නායකයන් නැවත මේ රටට රැගෙන එමි ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවරයන් රාශියක් කරන් තියෙනවා. අපේ අවශ්‍යතාවය තමයි ඉදිරි කාලයේ ඔහු මේ රටට රැගෙන එම. මං හිතන්නේ ඔබ මතු කරා මේ ලලිත් කණ්ණංගර සම්බන්ධ කාරණා. මං හිතන්නේ ඊටම කෙටි කාලයක් තුළ ඔහු මෙරට ගෙන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා ශ්‍රී ලංකා පොලිස් සේවයට නව
11: මම අහන්න ගිය ප්‍රශ්නේ නව නිල ඇඳුමක්
12: මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා.
11: ඒක අනිවාර්යෙන් වෙනවා. ඒ
12: කියන්නේ ඒක අනිවාර්යෙන් වෙනවා. අපි උත්සාහ කරනවා ලපන ජනවාරි පෙබරවාරි වෙනකොට වෙන තත්ත්වයක්
11: ප්‍රතිරූපේ වෙනසක්
12: ඇති කරන්න. මම කියන්නේ බාහිර පෙනුම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගුණාත්මක වර්ධනයන් පොලිස් සේවාව තුළ ඇති කරන්න ඕනේ. නව පොලිස් සේවාවක්, මිත්‍රශීලී පොලිස් සේවාවක්, හොඳ මහජන සබඳතාවයක් සහිත පොලිස් සේවාවක් සමාජයට අවශ්‍යයි.
2: සැප්තැම්බර් 19 වනදා සිට ආසන පටි පැළඳී බෙදීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණකල මහතා සඳහන් කළා. ඒ අධිවේගී මාර්ග භාවිතයේදී ආසන පටි පැළඳී බෙදීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
13: දෙදස් විසි පහයි නමයයි විසි පස්සෙන්ද එනවා විසි අතරයි පනස් පයි විසි නමය කියන ගැසට්ටයෙන් අධිවේගී මාර්ගය තුළ ධාවනය කරන සියලුම රථවල ආසන පටි පැළඳිය යුතුයි කියන එක මොකද හේතුව අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100කට ධාවනය කළ හැකි අපේ හේතුවක් වුණොත් එහෙම අතරමඟ රියානතුරක් වලක්වා ගැනීමට ඔව් තිරිංග තදකොරොත් පිටිපස්සේ ආසනයේ සිටින පුද්ගලයා වීදුරුව කඩාගෙන ඉස්සරහට එනවා ඒ වගේ රියානතුරක් ගියසුමානේ තුල සිදු වුණා 18ක 17ක විතර ළමෙක් රියානතුරු වත්තලා බරපතල තත්ත්වයේ ඉන්නවා දැන් මේ රියානතුරු වැඩිවීම නිසා 9 වෙනි මාසයේ ඉඳලා සියලුම මගින්ටත් මේ මාසන පටි පිළිබඳ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා පොලිසිය මින් ඉදිරියට අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කරන්න ඔබ එනවා නම් අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතුයි පිටිපස්සේ ආසනවල මගින්ද පැළඳිය යුතුයි කිසිම පුද්ගලයෙක් ඇතුල් වීමටවත් එන්න එපා නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔබේ ආරක්ෂාව සඳහා
2: දිස්ත්‍රික් කේපේක උරුසුම් දශකයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නැගෙනහිර පළාත, යාපනය, කිල්ලුච්චිය, වවුඩියාව, බුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ද ඒ අතර වනවා. අධික වේලි කාලගුණය හමුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රැසක ජලධාරිතාව සීග්‍රෙන් අඩුවෙමින් පවතිනවා. පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාව අඩුවී තිබෙන්නේ අක්කර අඩි 66,000ක් දක්වා. මෙන්නීරියේ ජලධාරිතාවද අඩි 40,000ක් දක්වා පහත බැස තිබෙනවා. මඩකල්පෝ දිස්ත්‍රික්කයේද නියගේ හේතුවෙන් කුඩ වැව් ඇරදුළු සහ පොකුණු සිදී ගොස් තිබෙනවා. වැල්ලවයේ කුඩා ජලමාර්ග සිදියාවෙන් වනසතුන්ටද බලපෑම් එල්ලවුණා. මේ අතර තදසුලන් සහ රළු බෝධ ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කන්කසන්තෝරේ සිට බණ්ඩාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන් වෙද බෝධ ප්‍රදේශවල සුළුකේ වේග 5 කිලෝමීටර 60ක් දක්වා වැඩි විය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේගබෝ සිට ගාල සහ බාතර හරහා පොතුවිල් දක්වා මුහුදු රළ මීටර 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල සහ බාතර දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රුපියල් කෝටි 12ක අයිස් භද්‍රව කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු බඩාරගම් ප්‍රදේශයේදී අත්තරංකුවට ගෙන තිබෙනවා. ඔහු විදේශගතව භද්‍රව ජාවාරම් බෙහෙවන බව කියන ඩුබයි රවිෂ් කියනායගේ ගෝලෙක් බවයි පොලිසිය පවසන්නේ. හොරණ පොලිස් විශේෂකාර්ය බලකා මූලස්ථානයේ විශේෂ බෙහෙවුම් ඒකකයට ලැබුණු තොරතුරුකට අනුව බඩාරගම වෙන්දිසිවත්ත මසුවිල ප්‍රදේශයේදී සැකකරු අත්තරංකුවට ගෙන තිබෙනවා. එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රචාර ගෙනගිය බව කියන පුද්ගලයෙකු අත්තරංකුවට ගෙන තිබෙනවා. අක්කරායන් කොළඹ පොලිස් වසවේ පලි රක්ෂිතී පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවටයි එසේ අසත්‍ය ප්‍රචාර ගෙන ගොස් තිබෙන්නේ. ත්‍රස්ත බර්ධන හා විභාෂණ කොට්ටාසේ වගෙන් ඔහු අත්තරංකුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 46ක් වන බොරලස්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවේ. සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඔහු ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. විභාග වර නඩුවකට අකණ්ඩව පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් රාජසන්ත කිරීමට බාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළා. සැක්කාර හිටපු අමාත්‍ය විරා වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් 3 දෙනාගෙන් එම ඇප මුදල් අයකර ගැනීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඔවුන් 3 දෙනා නියමිත රුපියල් 130ක සම්පූර්ණ මුදල ඊයේ දිනේදීම අධිකරණය වෙත ගෙවා බේරුම් කිරීමටයි කටයුතු කර තිබුණේ. එසේ නොමැතිනම් ඔවුන්ට මාස 6 බැගින් වූ සිරදඬුවම් ලැබීමට නියමිතව තිබුණා. අයිත ලිස උපයාගත් බවට චෝදනා කෙරෙන මුදල් යොදා ගැනීමෙන් බාතර බ්‍රවුස් හිල් ප්‍රදේශයේ අක්කර 1 මාර්ග පමණ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාසය නඩුව පවරා තිබුණා. නියගින් පීඩාවටපත් ගොවීන් සඳහා කණ්ඩවින් රක්ෂණ වන්තික වීම සිදු කරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 19:18 අංක ඈඹතීමෙන් ලබාගත හැකි බවයි මණ්ඩලයේ සභාපති පෙබසිරි ජයසිංහාරච්චි මහතා සඳහන් කළේ.
14: දැනට ඇතිවන නියං තත්ත්වයේ හේතුවෙන් අම්පාර, මොණ්ඩ්‍රාගල, අනුරාධපුරයේ පුරණාරාදී දිස්ත්‍රික්කවල ජලාශය ජලමට්ටම අඩුවීම හේතුවෙන් වී වගාව හා ඉරුම වැතු වගාවන්ට හානි වීම පවතිනවා. දැනට අක්‍ර 6000 ආසන ප්‍රමාණයක් වගා හානි වෙලා තියෙනවා. ගොවින් එත 15 ආසන ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන් අපි ගොවින් ඉල්ලීම කරනවා ඔබගේ වී වගාවන් හානි වෙලා තියෙනවා නම් ගුජෙන්සිව මධ්‍යස්ථානයට ගිහිල්ලා හානි දැනුම් දීමේ පොතේ සටහන් කිරීම කරන්න. ඒ වගේම අපේ කුෂ්‍රසම නිලධාරීන් ගිය සති ආරම්භ කිරීම කළා ගෞරවනීය උපදේශ මත ගොබින් වට ගිහිල්ලා වගා හානි තක්සිරු කිරීම කරන්න. අපේ ප්‍රධාන අරමුණ තමයි මේ වගා කන්නේ අවසන් වීමට පෙර හානි වෙච්ච වගාවන්ට අදාළ වෙන වගා වන්ද ගැනීම සිදු කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතෙන්දී හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක වන්දියක් අපි ලබා දීම කරනවා අක්කර 5ක් උපරිමේ දක්වා. අපි උත්සාහ කිරීම කරනවා මේ වගා කන්නේ අවසන් වීමට පෙර ඔබට නියමිත වන්දිතා ඉක්මනින්ම ලබා දීම කළා ඒ යථාබත් කිරීම සිදු කිරීම සඳහා. වී වගාව, බඩරිංග වගාව, අඩතාපල් වගාව, සෝයා වගාව, මිනිස් වගාව, ලුකුළුණු වගාව සඳහා අපි නොමිලේ අක්කර 5ක් දක්වා ලබා දීම කරනවා. ඒ වගේම බඩරිංගු, ලුකුළුණු, අඩතාපල්, සෝයා සනාක දෙකමාර දක්වාත් නොමිලේ අපි වගාව වන්දි ලබා දීම සිදු කිරීම කරනවා. රජයේ ප්‍රධාන අරමුණ වෙන්නේ විඩපතේ ගොවියට සහනකික්ම ලබා දීම.
2: ඉරානයේ සමග කිසිදු සාකච්ඡාවක් මේ වන විට සිදු නොවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීම සඳහා දිනයක් නියම කර නොමැති බවයි ඔහු පවසන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධිය විරුද්ධව පවතිනවා. එහි ඇමරිකා නාවික අවහිරතා තවදුරටත් ක්‍රියාත්මක බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ඉරානයේ පවසන්නේ ජුනි මාසයේදී ඇති කරගත් අතුරු කිවිසුමේ කොද්දේසි ඇමරිකාව ඉටු කරනතුරු සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි. මේ අතර ඉරානයෙන් මිසයිල දෙකක් තමන් වෙත එල්ල කළ බව එක්සත් අරාබ එමිරත් රාජ්‍ය සඳහන් කළා. ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 165කින් ජය කැඩීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. පළමු ඉනිමේ මුලින් පන්දුර පහර දුන් ඉන්දියාව ලකුණු 462ක් රැස් කළා. දෙව්දත් පඩික ලකුණු 167යි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 284ක් ලබා ගත්තා. සොනාල් දිනෝෂ ලකුණු 100යි. දෙවන ඉනිමට ඉන්දිය කණ්ඩායම ලකුණු 193ක් ලබා ගත්තා. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 372ක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 206ක් පමණයි. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට. විදේශ සංචිත යනු ආර්ථික වෘද්ධිය මනින එකම දශකයේ නොවන බව ඇමති අනිල් ජයන්ත කියයි. නිලේදු මැතුළු පොලිසිය පිරිසස් කරනගෙන ඇමති ආනන්ද විජේපාලගෙන් හෙළිදරව්වා. 22 ගැන කතා කරන්න නීතිජ සංගමයට සජිත් කළ ආරාධනය පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩීමක් බව සභා නායක කියයි. ලබන සතියේ සිට රතවාහන දඩ මුදල් ඔන්ලයින් ඔස්සේ. ඇමරිකා ජනපතිගේ දැඩි තීරණය. ඒත්සවගෙන් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
17: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
18: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 647 579.
19: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 6796 579

0: ආයුබෝවන්. ආදරණය වසවතුනි, සංගීත වසකාමේ හිතවතුනි, ගීතලෝලී සුලවතුනි, සංගීතයේ අපූර්වත්වයක් විඳමින් ගී පදවලක අරුත් බරබවත් පසිඳමින් මානව බන්ධුත්වයේ හෘදයාංගම උත්තරීතර ප්‍රේමයත් බිඳීගිය ආදරයක විරහවේ ශෝකාලාපයත් මధుර ස්වරයෙන් ගලාවිත් ඔබ රූප මංචරියක ගිල්වන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමනේ තවත් පියවරක් තබන මොහොත. වසවතුනි, දශක පහකට ආසන්න කාලයක් සිංහල ස්වභාවිත ගීතයට වාග්ගීය කාර්යයෙකුගේ භූමිකාවෙන් අපරිමිත මෙහෙවරක් කළ මధుර ස්වරයක් හිමි සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන වේදියාගේත්, ඒ වගේම දයාන් විතරණ ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, ඒ වගේම ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනියත් කියන මේ ප්‍රවීණ යන්ත්‍රිත්වයේ ස්වරාලංකාරයෙන් සහෘද ඔබේ මත්මතක අවදි කරවන රාග ස්වර හඬවන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්හඬ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් සහෘද සන්තකයට පත් කරන්නට රසවතුනි අපට අවසරයි. හැමදාමත්ම වගේ මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණ වේදිකාව ඉදිරිපස අසුන් ගනිමින් දැත් එකතු කොට නගන අත්පොළ සම්ප්‍රසාදයෙන් දිරි ලබමින් සිංහල ස්වභාවිත ගීතයේ රසය ආදරණීය ඔබේ රසවින්දනය වෙනුවෙන් සමීප කිරීමට තියෙන උවමනාවෙන් වෙනද වගේම සුපුරුදු සෙනෙහසින් රසවතුනි අපි අදත් මේ වේදිකාවේ සිට සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් ආරම්භන්නේ. අපි සූදානම් ආදරණීය ඔබට අද මේ ප්‍රාසංගික හමුවීමේ ආරම්භමේදීම බොහොම අරුත්බර, බොහොම රසාලිප්ත ප්‍රේමේ වැහෙන ගීතාවලියක් විඳින්න ඉඩකඩ සපයන්න. ඒ වෙනුවෙන් අපි බොහොම ආදරෙන් සෙනෙහසෙන් හොඳ අත්පොළ සම්ප්‍රසාදයකින් වේදිකාවට මුලින්ම ආරාධනා කරමු අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාට අපි හොඳ අත්පොළ සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: අදත් මේ ලක්හඬ මියුර් මේසේට ගීත ගයන්න තසුන්ගේ ආරාධනය ලැබුණ මම බොහොම සන්තෝෂින් ආවා. අපි අද ආරම්භක ගීතය වශයෙන් ගීතයක් තෝරගත්තා. ඒක තමයි මේ එක් ප්‍රේමයක් අහිමි වුණාම අහිමි වුණාට පස්සේ තවත් ප්‍රේමයකට අත ගහන්න ඇති දෙගිඩියාව ගැන ලියවුණු ගීතයක් මේක. මේ ගීතේ රචනා කරලා තියෙන්නේ GHK රත්නසිරි කියන ගීත රචකයා, නම් මගේ සංගීත සංයෝජනය.

එදසන්සේ අසුව දසකයේදී ගුවන්නදිලි සල්ලගීත වැඩස්ටනාග තමයි මම මේ ගීතය මුලින්ම ගායන කළේ. පෙම්වතෙක් සම්බන්ධයෙන්නම් පෙම්වතියටත්, ඒ වගේම සැමියෙක් සම්බන්ධයෙන්නම් ස්වකීය බිරිඳටත් ලබා දිය යුතු රැකවරණය නැත්තම් සෙනෙහස පිළිබඳව ලියවුණ මේ ගීතයේ ගැයුම් පද මහාචාර්ය සුනිල් ආරේරත්නයන් සතුයි. සංගීතය වත්කලේ මගේ සංගීත නිර්මාණයක්. මම විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා, මම සංගීතය සහ ගැයුම් පද පිළිබඳව සඳහන් නොකරන අවස්ථාවලදී ඒවා මගේ නිර්මාණ වශයෙන් ඔබ සලකාවි කියලා මම කලිනුත් සඳහනක් කළා.

තවත් මේ ගීත සංකල්පනාවල අමතුම විදිහේ සංකල්පනාවක් ඔබට මම ඉදිරිපත් කරන්නේ. කාව්‍ය ලෝකයේ මේ කඳුලට සුවිශේෂී ස්ථානයක් හිමිලා තියෙනවා. බොහෝ කවීන් මේ කඳුල පිළිබඳව ඒක නිර්මාණ ගොඩක් බිහි කරලා තියෙනවා. අපේ ඒ වගේම අහලා තියෙනවා. දිගටම දැන් කඳුල කියන එක හඬා වැටීම තුල කඳුල ගල් වෙනවා කියලාත් අපි අහලා තියෙනවා. ඊන්පසුව කඳුලක් උණන්නේ නැහැ කියලා කියනවා. සමහර විට කඳුල ගල් වෙනවා කියලා කියන්නේ හදවතත් දැඩි වුණා කියන අදහසත් වෙන්න පුළුවන්. එහෙම වුණාම එම වේදනාවෙන් අත් මිදෙන්න කඳුලම උපකාර වුණාත් වෙන්න බැරි නැහැ. මේ අදහස රැගත් ගීතයක් මේ ළඟට ගැයුම් පද රචක ජගත් ප්‍රේමතිලක සහ සංගීත නිර්මාණයෙන් DD

මීළඟට ඔබ බොහොම අසා පුරුදු ගීතයක් මම තෝරගත්ත කොසුම් පිපි කියන ගීතය. මේ කුරුණෑගල දිස්ත්‍රිකයේ නක්කාවත කියන ගම තමයි මගේ ගම. ඒ ගමේ පාසලේ ඒ නක්කාවත මහින්ද මධ්‍ය මහාවිද්‍යාලයේ කුඩා දරුවන්ට ගායනා කිරීම සඳහා ළමා ගීතයක් නිර්මාණය කෙරුවා. ඔය 70 දශකයේදී පමණ ඒකේ සේවය කරපු සංගීත උපදේශක ජෝර්ජ් පල්ලවත් මහත්මයා. ඒ ගීතේ ගැයුම් පදත් සංගීතයත් එතුමාගෙමයි. ඒ ගීතේ මම ගමේ ගිය වෙලාවක මගේ ගමත් නක්කාවත් ඉතින් අර ඒ අනුව ගමේ ගිය වෙලාවකදී මේක මට අහම්ෙන් අහන්න සිද්ධ වුණ මේ ගීතේ. ඒ මම නම් හරි මම බොහොම ආසා වුණා ඒ ගීතයට. ඊට පස්සේ මම ඒක එතුමාගේ අවසරය ඇතුව සරල ගීතයක් වශයෙන් ගුවන් විදුලියේ තැටිගත කළා. ඒක තමයි මේ අදාපි අහන මේ කුසුම් පිපි කියන ගීතය. ඇත්තටම ළමා ගීතයකට ළමා ගීතයක් වශයෙන් සකස් කරපු ගීතයක්.

0: සෝමදලික ජයමහස්වරයෙන් හැමදාම ගැවුනේ අරුත් බරපද වැලක්. ඊට මුසුනේ ප්‍රේමණීයම සප්තස්වර හැඬවුමක්. අදත් එතුමන් ගැයූ ගීතාවලි රසපූර්ණ ගීත කිහිපයක් තෝරාගෙන මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රස ගැන්වුවට බොහොම ස්තුතියි. ඔබතුමන්ගේ මధుර හඬෙන් නෙවුණු ස්වරයෙන් තවත් කොතෙකුත් ගීත ඇහුවත් දෙසවනට නොදැනේ විඩාවක් නේද? සෝමතිලක ජයමා මහත්මේ, අපි ඔබතුමන්ගේ මధుර ස්වරයට මොහොතක විරාමයක් තබමු. ඉන් අනතුරුව යළිත් මේ වේදිකාවේ සිට මුණ ගැහෙමු. ආදරණීය රසවතුනි, අපි සූදානම් සෝමතිලක ජයමහස්වරයෙන් හරි අපූර්වත්වයෙන් හරි රසවත් බවින් හරි අරුත් බර බවින් නැරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය ඇගේ හඬින් මේ ළඟට රසවත් කරන්නට, ඊට කලින් අපට අනුග්‍රහ එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට අපට අවසර දෙන්න. අපිට කත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. අංකිගේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පහසුකම් සලසලා තියෙනවා. නම්බර් 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතන ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම අපිත් එක්කත්වල් බැඳගෙන ඉන්නවා NLB. හිතපතුනේ මේ වසර තුලදී ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දසදහසේ ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතිය මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය ඒ පිළිබඳවත් මම ආදරෙන් සිහිපත් කරනවා. එහෙමනම් ආදරණීය වසවතුනේ සෝමතිලක ජයමහස්වරයෙන් අපූර්වත්වයෙන් නැරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට අපි ඇයට ආරාධනා කරමු වේදිකාවට. දශක 5කට ආසන්න කාලයක් ඇගේ හඬිනුත් සිංහල ගීතයේ පණ ලබනවා. ගුවන්විදුලි සරල ගීතයෙන් ගමන් අරඹමින් එදා සිට අද දක්වාම ඔබේ මතකයේ රඳුණු ගීතාවලියක් ඔබට තිළිණ කරමින් පැමිණි ඒ ගමන් මගේ අතීත මතකයන් නවදි කරමින් අදත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට අපි හොඳ අත්ව සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු වේදිකාවට ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනියට.
1: බොහොම ස්තුතියි දසුන්. අදත් මට ලක්කඩ පියුරු මියන්සියට ආරාධනා කළාට අදත් මම ඔබ වෙනුවෙන් ප්‍රේම ගීත කීපයක් ගායනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම ගායනා කරමු ආත්ම ගණනක සිදුවිලි අතරේ. මේ ගීතේ පද රචනය කරවුනේ කනරත්න අබේසේකර, තනු නිර්මාණයේ සරත් බාලසූරිය, අපේ ඒවකට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දක්ෂම ක්ලැරිනට් වාදක මහත්මිය. අද ඔවුන් අප අතර නෑ. මං ඒ ගීතයටත් බොහොම ආසයි. මේ ගීතයත් එක්වෙන්න බැරි ප්‍රේම ජෝලකගේ වේදනාව ගැන මේකින් කියවෙන්නේ. දෙන්න දෙයතක දෙදෙනෙකු වේලා මේ කියන හැඟීමක් තමයි මේ ගීතෙන් නිර්මාණය වෙන්නේ. අපි අහමු.

දැන් මීළඟට මං ගායනා කරන්නේ හිරු ගෙනවිල්ලා කියන ගීතයක්. මම බොහෝම කැමති ගීතයක්. මේකෙත් ඉතින් ගීත ප්‍රසංගවලට යනකොට බොහෝම ප්‍රතිචාර, අපේ අම්මාවරුන්ගෙන් බොහෝම ප්‍රතිචාර ලැබෙනවා. දුවාදරුවෝ මාගී ගායනකොට, ඒ ගීතේ ගායනා කරනකොට සියඹලාණ්ඩුව වගේ පැත්තක අම්මලා කිරි දිදී මේ දරුවන්ව මට පෙන්නනවා. උස්සලා අපිටත් මේ පොඩි දරුවෙක් ඉන්නවා, මෙයාටද මේ කියන්නේ කියලා අම්මට වේදිකාවේදී සියඹලාණ්ඩුවේදී ගීතේ ගායනා කරනකොට මට අද වගේ මතකයි. අම්මලා කිව දෙලෙත් මෙහෙම කරකට ළමයිව වඩාගෙන මට පෙන්නනවා. ඒ කාලේ බොහොම දුෂ්කර කාලයක්. අපි ඒ ගී ප්‍රසංගය කරේ මේ කොටි ත්‍රස්තවාදී කාලේ, ඒ ගම්මානේ එළියට එන්න බය කාලයක්. ඉතින් අපිව ගී ප්‍රසංගයක් ඒගොල්ලන්ට පෙන්නලා ඒගොල්ලන්ගේ හිත් සතුටු කරන්නයි අපි සංගීතමය වැඩසටහන කරේ. මං අද ඒ ගීතයත් ඔයාලට ගායනා කළා පෙන්වන අහන්න.

මේ සිප්‍රසංගයට මං තුන්වෙනියට ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිලු විලමමයි. මේ ගීතෙත් මට ලිවි හුඟක්ම ප්‍රේම ගීතයක්, ප්‍රේම කීතිද අල්විස්. මේක මගේ ජීවිතයේ ඔබයි, ඒ නිසා මගේ ජීවිතේ මම ඔබවට බාර දෙනවයි කියලයි ඒකේ අර්ථේ. මේ ගීතේ තනුවත් නිර්මාණය කරේ සංගීතේ විතරක් කියන්නේ.

ඊළඟට මම මියුරු මියසිය ප්‍රසංගයට ගායනා කරන්නේ බොහොම ජනප්‍රිය ගීතයක් අනන්තයට මායි කිලින්. මේ ගීතයත් ප්‍රේම ගීතයක්. ප්‍රේම කීර්ති ලියපු මේ ගීයට තනුව නිර්මාණය කළේත් වික්ටර් රත්නායක. මේක ප්‍රේම වෘත්තාන්තයේ තමන්ගේ පෙම්වතාට කරන ආයාචනයක්. තමන්ගේ තනිකම පිසදා තමන්ගේ අනාගතය සතුට අරන් එන්න කියලයි මේ පෙම්වතිය තමන්ගේ පෙම්වතාට කියනවා. හෙට අලියම මගේ කුටියට එනු මැන තනිකම පිසදා. අපි ආමු ඒ ගීතේ.

0: ඒ ඇගේ ස්වරයයි, ඒ ඇගේ රිද්මයයි, ශ්‍රීමති තිලකරත්න ස්වරයෙන් පණ ලැබූ ගීතාවලියයි. මොනතරම් රසවත්ද! විටක ඒ ගයන්නේ අපටම දැයි, ඒ ගයන්නේ අපේ කතාවම දැයි අපට හැඟෙන තරමටම ඒ ගීත ඇතුලේ, පදවැල් ඇතුලේ අපි අතරමං වෙනවා. ඒ තමයි ජීවිතය වූ ගීතය. අපි ශ්‍රීමති තිලකරත්න ස්වරයෙන් ඉලෙසින් වසගැන්වුණු මේ සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණයද අපි ඔහුට ආරාධනා කරන්න සූදානම් ගයන්නට. ඔහුත් ඔබ ආදරය කරන ප්‍රවීණයෙක්. සරල ගීතය තුළ අරුත්බර පදවැල් තෝරා බේරා ගනිමින් රසපූර්ණ වූත් භාවපූර්ණ වූත් ගීතාවලියකට හිමිකම් කියන ප්‍රවීණයෙක්. අපි හොඳත්ව සම්ප්‍රසාදයෙන් ආරාධනා කරමු දයාරත්න රණතුංග ස්වරයෙන් මෙතැන් සිට මේ සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණය රසගන්වන්නට.
1: අදත් ලක්කන විරුමියෙන් සිට මාව කැඳවීම ගැන මා දසුන්ටත් ලක්කන ගුවන් විදුලියට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙම මම මේ ප්‍රසංගික ගීත ගායනා කිරීමෙන් ඉතා විශාල තෘප්තියක් ලැබෙන බව සඳහන් කළ යුතුමයි. අද දවසේ මුලින්ම මං ගායනා කරන්නේ ඇත්තෙම මගේ ආදරණීය මව වෙනුවෙන් මං ගායනා කළ ගීතයක්. මේ ගීතය ඔබ හොඳින් හඳුන්වත් ඇති. මොකද මේ ගීතය රචනා කරලා තියෙන්නේ අපේ තවත් ප්‍රවීණ චාර්මි ශිල්පියෙකු වන පද්මකුමාර මෙත්තසේන විසින් මගේ අත්දැකීමක් අලලා ලියවුණු දෙයක් මේක. ඒ වගේම මෙහි සංගීතය අපේ ආදරණීය රෝහණ අයගෙන් ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ. මෞනි සදා වඳින දෑත ඔබ කිරි කර පෙවූ මේ ගීතය සිනමා වරන්ට උපහාරයක් වේවා.

මීළඟට මම ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ ජීවිතයේ ඔබෙන් දෙන ආදරෙන් සිඹ කියන මේ බොහොම ප්‍රේමණීය ගීතය. මේ ගීතය රචනා කළේ වසන්ත කුමාර කොබවක, මෙහි සංගීතය නවරත්න ගමගේකින්. ඇත්තම මේ ගීතය හරි පුදුම සහගත ගීතයක්. මොකද මං වසන්ත කුමාර කොබවගෙන් ගීතයක් ඉල්ලමින් ඉන්න අතරේ ඔහුගේ බිරිඳ ලක්මිනි ඔහුට ඇවිටිලි කරලා තියෙනවා මේ කොහොම හරි දාන්ටික්මට ගීතයක් කියලා දෙන්න කියලා. එක දවසක් උදේ පාන්දර මුදේ හතරට කූද්දලා කිව්වලු අදවත් දායන්ගේ ගීතය ලියන්න කියලා. ඉතින් මේ ඒ අතර ඉතින් කොබෝගේ ලියලා තියෙන ගීතය තමයි මේ ජීවිතය ඔබෙන් දෙන ආදරෙන් සිඹ කියලා. ඇත්තට මේ ගීතය ලක්මිනීටම තමයි ඒ ගීතය රචනා වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගීතය ඇහුවට පස්සේ ලක්මිනී බොහොම සතුටුලා තියෙනවා. අදටත් ඇයි කියන්නේ කොබෝක රචනා කළ සියලු ගීත වලින් වඩාත්ම කැමති ගීතය මේ ගීතය කියලා. ඉතින් මට ඒ ගීතය ගායනා කරන්න හැකි වීම ගැන මම ඉතාම සතුටු වෙනවා. අපේ ගීතය රස විඳිමු.

මීළඟට මම ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ සිත්තම් කරමින් කියන මගේ ජනප්‍රිය වූ ගීතය. මෙම ගීතය රචනා කළේ අයිරංගනී මද්දුම බණ්ඩාර, සංගීතවත් කළේ කරුණාරත්න විජේවර්ධන. ඇත්තම මේ ගීතය ගැන බොහෝ අය විමසන දෙයක් තමා මේ විඳින්න දුන් ජීවිතය විඳවන්නද මේ භවය පුරා කියන ඒ පද පෙළ. ඇත්තටම අපි ජීවිතේ විඳවන්න නෙමෙයි, විඳින්නයි ජීවිතේ තියෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රේමය නිසා බොහෝ විට ජීවිත විඳිනට වැඩිය විඳවනවා. ඉතින් මං හිතන්නේ අපි බොහෝ විට උත්සාහ කළ යුත්තේ ජීවිතේ විඳවන්නේ නැතුව විඳින්න. අපි අහමු මේ ගීතය. සිත්තම් කරමින් මනසේ ඔබිරුව.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: බලවරත්‍රි 7යි විනාඩි 58යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්ම නම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779
3: ලංකාවේ
4: වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඕනම
5: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
8: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
10: ලක්කඳ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
11: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
12: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
11: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273
13: 10ට වෙනසක් 18ක පෙරලියක්
14: ළඟදීම
15: සම්වරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
16: කල්පනා කරලා බලනවා මොකක් හරි කරන්න අර ගෑණි වනවත්ත
17: හයි
16: ගෑණි
17: පටලවා ගත්ත වෙනවා අර රැසීම මේ රැසීම කිකි ගෙදරින්ට පරක් වෙනකොට මට හිතුණා පොඩි මාමේ කවුද ඔය ගෑණි නිලියන්ද මොඩල් කෙනෙක්ද නැත්නම් මොකීද
16: සුදානි
15: සම්වරය
18: බැරිය දඟලන්න කරන්න දෙන්න එපා කිව්වා
19: ආ බෑ දොර ගන්න උඹ මං කැතයි කියලා
18: මං හිතන්නේ මං ප්‍රෙග්නන්ට්
16: එහෙම වෙන්න බෑනේ
18: ළමයෙක් බඩට එන්නේ ඒ කරපුව හොඳට මැති නන්දන අය අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ
15: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්වරය
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන ගාය

ගීතලෝලේ සහෘද හිතවතුනේ, අපි නැවතත් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය දහර සමගින් එකතු වන මොහොත. අද සෝමතිලක ජයමහ ප්‍රවීණ ගායන වේදයානන්ගේ තෙවගේම ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනියගේ තෙවගේම දයන් විතාරණ ප්‍රවීණ ගායන ශිල්පියාගේත් මధుර ස්වරයෙන් මේ ආදරණීය හමුවීම අපි ඔබ වෙනුවෙන් රසගන්වා නින්නේ. රසමතුනේ, ගීතේ වූ කලේ සකල කලාවන් තුළ ජනකාන්තම කලා මාධ්‍යයයි. ජාති ආගම් කුලභේදයකින් තොරව දේශ දේශාන්තරයෙන් එපිට සිට හෝ මෙපිට සිට ඔබට විඳිය හැකි අපූර්ව වූ කලා මාධ්‍යයක්. එහෙවු ගීතේ ශ්‍රී ලාංකේය මුද්‍රාවේ රසභාවයන්ගෙන්

0: නෙවුනුස්වරයනුත් දශක පහකට ආසන කාලයක් පෝෂණය කළ සෝමතිලක ජයමහාශූරයෙන්ට ආරාධනා කරමු අපි වෙනුවෙන් නැවතත් ගයන්නට. අපි සියලු දෙනාම එකතු වෙලා හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: යාළු වෙලා ඉන්නත් බෑ, තරහ වෙලා ඉන්නත් බෑ. ගරු පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් රචනා කළ ගීතයක් මේක. මේ ගීතේ සාමාන්‍යයෙන් රචනා කළ තින්නේ උන්වහන්සේ මේ අර සාමාන්‍යයෙන් ගීත රචනා කරන සංකල්පවලින් පරිබාහිර ටිකක් වෙනස් ආකාරයකට රෝහණ වීරසිංහයන් තමයි මේ ගීතේට සංගීතය සපයලා තියෙන්නේ.

මීළඟට මෙම ගායනා කරන ගීතය බිඳුනු ආදරය පිළිබඳර අනුවේදිනය හැඟීම දනවන ගීතයක්. දැන් මේ බිඳුනු ආදරය කඩින් කඩ අපේ හදවත්වලට වේදනාව දෙනවා කියන ඒ ආකාරයේ ඒක ගීත රචකයෙක් ඒක කිව්වේ, හදේ කොතැනක හෝ ඉඳී ඔබ නිදා නොනිදාමින් කියලා. ඒ දේම මේ කඩින් කඩ බිඳුනු ප්‍රේමයෙන් බිඳුන වේදනාව, ඒ දේම තවත් ගීත රචකයෙක් වන මහින්ද දිසානායකන්ට දැනුනේ, දිලෙන යලිදු නිවෙන

විදුලිය රේඛාවක් ලෙසින්. දෙන්නම කියන්නේ මේ එකම කරුණක් ගැන. සප්තස්වර රටාව තිස්සසිරි පෙරේරා සංගීත වේදියානන් මසුකලා. අපි ඒ ගීතයට සම්බන්ධ වෙමු.

මීළඟට තෝරගත්තු ගීතය ටිකක් මං ගැයෝ ගීත අතර ටිකක් වෙනස් විෂයක්. කිරුල රජුන්ගේ රට මිනිසුන්ගේ ඔය ඇත්තසෙම ජනතාව විසින් කලින් කලට මේ රජකිරුල නැත්තම් ඔටුන්න කාට හරි පළඳවනවා. ඒ පළඳවන්නේ තුන් සිංහලයම නියෝජනය වන ඔටුන්න. දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් මේ ඔටුන්න පළඳින්න බලාගෙන තමයි ඉන්නේ. නමුත් මේ කිරුලට හානියක් වෙතොත් ඔටුන්න පළඳින්න බලාගෙන ඉන්න මුළු දේශපාලන ලෝකයේම එකට එක්ව එය රැක ගැනීම ගත යුතුය කියන අදහස ඇතුළත් ගීතයක් තමයි මේ ගරු රඹුක්කන සිද්ධාර්ථ හිමියන් රචනා කරලා තියෙන්නේ. මේ ගීතයට සංගීතයෙන් දායක වුණ රෝහණ බීරසිංහ සංගීතවේදියා නම්.

අද ගැයින අන්තිම ගීතයේ මේ පෙම්වතුන්ගේ බිඳුණු ප්‍රේමයන් හමුවේ අවසන් හමුවීම කියන දේ මේ බොහොම ප්‍රකට කරුණක්. අවසන් හමුවීමක් සිදු වෙනවා කියන එක බොහොම ප්‍රකටයි. නවපරපුරේ ගීත රචකයෙකු වන රවිසිරි වරද්දන්න ගීත රචකයාණන් රචනා කළ මේ ගීතය මම රෝහණ වීරසිංහයන්ට දුන්නා සංගීතවත් කරන්න කියලා. මම ගීතනුවක් දාලා රෝහණ සංගීතයේ සැපෙව්වා. මම ගීතනුව යෙදුවා රවිසිරි වරද්දන ගීතය රචනා කළා. අපි ඒ ගීතයට සම්බන්ධ වෙනවා.

0: භාවනාවක් වන් නිවුණු ස්වරයෙන් ඒ පදවැල් ගැයෙනකොට මොනතරම් අපූර්වත්වයක්, මොනතරම් රසයක් අපේ දෙසවනට දැනෙනවද? මොනතරම් හැඟීම් සමුදායක් හිත තුළ උපදිනවද? නේද? සොමුතලක ජයමහා ප්‍රවීණ ගායන වේදියානනේ බෙහෙවින් සුති. අදත් අපේ ගෞරවනීය ආරයුමෙන් නැවිත් මේ සඳදිය දහර ප්‍රාසංගික හමුවීම ලෙසින් රසවත් කළාට අපි නැවත නැවත හමුවෙමු. ඔබතුමාගේ ගීතාවලියේ ඒ අපූර්වත්වයේ රසය විඳින්න මේ සඳදිය දහර වේදිකා මස්තකයේ සිට බොහොම ස්තුතියි නැවතත් අද සහභාගීත්වය වෙනුවෙන්. ආදරණීය රසවතුනි, අපි සූදානම් සෝමතිලක ජයමහස්වරයෙන් රස ගැන්වුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය ඇගේ හඳින් ජලිත රසවත් කරන්නට ඊට කලින් අපට අනුග්‍රහ එකතු කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක කත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. අංකගේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්නත් පහසුකම් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙල පාර මහරගම කිරි ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා NLB. හිතපතුනේ මේ වසර තුලදී ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දසදහස ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙමනම් අපි ජලිත් මේ ආදරණීය හමුවීම රසවත් කරන්නට අපි ගෞරවනීය ආරාධනය තුළ සපැමිණි ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනියට හොඳ අත්පුල් සන්තසාදයකින් ආරාධනා කරමු මේ සඳදිය දහර වේදිකාවට.
1: මේ ගීතේ ගීත රචනා කරේ කනරත්න අභිසේකර, තනුව සංගීතය සරත් බාලසූරිය. අපි ඒ ගීතෙත් අහමු.

ලක්කඳ ප්‍රසංගයට මම මීළඟට ගායනා කරන්නෙත් පිය මදහස මුව මුකුළුමවා මද සුළඟින් ලද්දලු බින්දි. මේ ගීතේ ප්‍රේම ගීතයක්. මේ ගීතේ රචනා කරෙත් ප්‍රේමකීර්ති දල්ලිස්. මේ හැම ගීතයක්ම ඔහුගේ අදහස්. මම ප්‍රේමකීර්තිට ගිහින් කිව්වම ගීත ටිකක් කියලා දෙන්න කොහොම, එයාට ඕන අදහස් දාලා තමයි මට මේ ගීතේ නිර්මාණය කළ දුන්නේ. මේ ගීතේ තනුව නිර්මාණ, සංගීතයේ තනුව නිර්මාණය කරේ විචරත් නායකයන්. අපි ඒ ගීතෙත් අහලා බලමු.

ලක්කඩ මියුරු මියසි ප්‍රසංගයට ගායනා කරන අවසාන ගීතය. මේ ගීතයත් තනුව නිර්මාණය කරේ වික්ටර් රත්නායකයන් ගේ පදය ප්‍රේම කිදිර අල්විස්. මේ ගීතයේ පෙම්වතියක් තමන්ගේ පෙම්වතාට ගැන කරන වර්ණවත් වර්ණාවක්. එයා ජීවත් වෙන බව එයාට දැනෙන්නේ ඔහු නිසා කියලයි ඇය කියන්නේ. ඇය හිතන්නේ ඔහු නැත්තම් ඇයට මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඇය ඔහු වෙතට එන්න අවසර පැතීමක් කරනවා මේ ගීතයත් ඔයාලා රස විඳින්න.

0: ස්තුති බෙහෙවින් ස්තුති ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනිය ඔබතුමියට අදත් අපි ගෞරවනීය ආරාධනෙන් නැවිත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය ඔබතුමියගේ මధుර ගීතාවලියකින් එලෙසින් රසවත් කළාට අපි ජලෙත් මේ වේදිකාවේ සිට මුණ ගැහෙමුයි කියන ආදරණීය ආරාධනාව නැවත නැවත කරමින් ඔබතුමියට සමුදෙන්නේ මොමි ස්තුති. තවත් චිරාත් කාලයක් සිංහල ගීතේ පෝෂණය කරන්නට ඔබතුමියට ශක්ති ධෛර්ය ලැබෙන කෙනත් ප්‍රාර්ථනා කරනවා. ස්තුති ඔබතුමියට. ආදරණීය හිතවතුනි, අපි කෙමෙන් කෙමෙන් අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ අවසන් අදියරට ඇවිත් අපි සූදානම් මේ අවසන් මිනිත්තු කිහිපයත් බොහොම රසවත් ගීතාවලියකින් ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්න. ඒ වෙනුවෙන් අපි හොඳත්ව සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු දයන් විතාරද ප්‍රවීණ ගායන ශිල්පියාණන්ට නැවතත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණ වේදිකාවට. අපි හොඳත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: මම මීලාර ගායනා කරන්නේ ඔබේ සුසුම් පවන් සලයි කියන ගීතය. ඇත්තම මගේ ගීත ගොන්නේ ඉතාම ජනප්‍රිය ගීතයක්. ඒ වගේම මගේ මුල්ම සංගතයරි නම් වුණෙත් මේ නමින්. මේ පද රචනය රවි සිරිවර්ධන, සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන්. ඇත්තම මේ ගීතය මට මුලින්ම රවි ගෙනත් දුන්නාම ඉතා සරල පදවැලක් තිබ්බේ. ඒ වගේම මට හිතුණා මේ පදවැලට ඉතාම මියුරු තනුවක් නිර්මාණය වේවි කියලා. ඒ වගේම අපේ ආදින රෝහණ අයියා මේට මියුරු සංගීත රටාවක් මුසු කළා. ඇත්තම මගේ ගීත ගොන්නේ ජනප්‍රිය ගීතයක් බවට පත් වෙන්න මට වාසනාව ගෙන දුන්නා. මා දැන් මේ ගයන්නේ ඒ ගීතයයි, ඔබේ සුසුම් පවන් සලයි.

මම මීළඟට ගායනා කරන්නේ මා වඩා ප්‍රිය කරන, ඒ වගේම ඔබත් ප්‍රිය කරන මගේ ජීවිතය කියන ගීතය. මගේ ජීවිතයේ සතුට රැඳී තිබුණේ තව කෙනෙකුගේ නිස්සංගලීයයි හෝ හසරැල්ලේ කියලා මා දැන සිටියේ නැහැ කියන අර්ථය තමයි මේ ගීතයෙන් දෙන්නේ. මේ ගීතය ඇත්තටම අපේ ප්‍රවීණ ගීත රචකයෙක් වෙන ප්‍රියානන්ද විජේසුන්දර විසින් රචිත ගීතයක්. සංගීතවත් කළේ ආදරණීය රෝහණ අයියා. මා දැන් ගයන්නේ ඒ මගේ ජීවිතයේ ගීතය.

ප්‍රේම තටාකට මා අවසාන වශයෙන් ගායනා කරන්නේ මම හිතන ඔබ බොහෝ ප්‍රිය කරන ගීතයක් පුදසුනක නිසල බව කියන ගීතය. මේ ගීතය රචනා කළේ සුනිත් රූපසිංහ. මෙහි සංගීතය නැවත මේ අපේ ආදරණීය රෝණයියගේ. මට මේ ගැන කියන්න තියෙන මේ ගීතය ඇත්තෙම මේ මට යොමු කළේ අපේ ආදරණීය ගායක කිත්සිරි ජයසේකර. ඔහුට ලැබුණ ගීතයක්. ඔහු මට මගෙන් ඇහුවා මේ දයන් මේ ගීතය ගායනා කරන්න කැමතිද? මොකද මේ පද රචකයාත් ඒ වෙලාවේ එතනට ඇවිත් හිටියා. ඇත්තට මේ පදවල කියවුව හැටිය මට දැනුණා බොහොම ප්‍රේමී විවව දනවන බොහොම හැඟීම්බරව ගායනා කළ හැකි ගීතයක් කියලා. මා එක විටම කිව්වා මේ ගීතය මම ගායනා කරනවා කියලා. මා අපේ රෝහණයට මේ ගීතය යොමු කරා. ඌ ඉතාම මියුරු තනුවක් සහ ඇත්තම මේ ගීතය මගේ ගීත ගොන්නේ ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. ඉතින් අපි දැන් අවසාන වශයෙන් මේ ප්‍රසංගයේදී මේ ගීතය ශ්‍රවණය කරමු. පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්.

එමනම් ආදරණය සහෘද රසවතුනේ තවත් සඳදියදහර ප්‍රාසාංගික සච්චිව කරණේ ආදරණය මහමුවීමක් නිමා කරමින් ඔබලගින් නැගිටලා යන්න අපට කාලය ලැබිලා අදත් මේ සඳදියදහර ප්‍රාසාංගික සච්චිව කරණේ රසගන්වන්නට අපේ ගෞරවනීය ආරාධනය තුල සැපමිනි සෝමතිලක ජය මහ ප්‍රවීණ ගායන වේදියාන ඔබතුමන්ටත් ශ්‍රීමති තිලකරත්න ප්‍රවීණ ගායන ශිල්පිනිය ඔබතුමියටත් ඒ වගේම දයන් විතරණ ප්‍රවීණ ගායන ශිල්පියාණන් ඔබතුමන්ටත් බෙහෙවින් සුතේ ඔබ දෙදෙනාගේ සහභාගීත්වය තුල හරි රසවත් අපූර්වත්වයෙන් පිරි ප්‍රසංගයක් අද විසහෘද රසවතුන් වෙනුවෙන් සමීප කරන්නට අපට හැකියාව ලැබුණා. එවෙනුවෙන් නැවතත් ස්තුතියි. ඒ වගේම හැමදාමත්ම සඳදී ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයට පෙම් බඳිමින් ඒක රාශී වන ආදරණීය රසවතුන් ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් සුතිවන්ත වෙමින් අපි මෙලෙසින් සමුගන්නේ කැලෙත් ලබන සතියේදීත් හමු වීමේ බලාපොරොත්තු පෙරදරිව. එමනම් හැම දිනටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. මම දසුන් වසන්ත. අපි ජලෙත් ලබන සතියේදීත් මුණගැහෙමු.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 200,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000,000,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අසන්දිමිත
2: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිලා කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දැල් දැල් මල් පිපෙන්නේ. තමුසගේ ජීවිතයට අත් අය ලොයෙත් නැතිවෙන්න මල් පිපෙනවා.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර ඔබ කැමතිම ලක්කන වැඩසටහන නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: වෙලව රාත්‍රියේ 10යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලවරාත්‍රි 10 දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දිනුම් මදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නට අපි සූදානම් වන්නේ ඔබ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත්තු මහජන සම්පත අද සම්පත NLB ඡය මෙගාපව ධනනි දහන හදහන NLB ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්නටට අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ රාත්‍රියක් වෙන්න කියලා.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: දෙසියක්ම ඔබ යකි
2: අංක දෙකක් ගැලපුණා
3: රුපියල් 1000ක් නැති
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
1: තරුණේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: අයිබෝවන් NLB ලොතරැයි පතක සැඟවිලා තියෙන්නේ ඔබේ වාසනාවන්ත හීන. NLB අපි හැබෑ කරන්නේ ඔබට වටින ඔබේ හීන. ඉතින් අදත් එවෙනුවෙන් මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවරණය ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. දශක ගණනාවක් පුරාවට ඔබ අපිව විශ්වාස කළා. ඒ නිසාවෙන්ම ප්‍රථම ත්‍යාගලාභින් වගේම සුපිරි ත්‍යාගලාභින් බොහොමයක් අපි බිහි කළා. ඉතින් මේ කියන්නේ අපි බිහි කරපු තවත් සුපිරි ත්‍යාගලාභින් පිරිසක් ගැන. අද දින ජනාධිපති අරමුදල් ශ්‍රවණාගාරයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ධනනි දාණය මහජන සම්පත සහ මෙගා පවුල් ලොතරැයි වලින් බිහි වුණු සුපිරි ත්‍යාගලාභින් සඳහා රුපියල් 15 කෝටි 41 ලක්ෂයකට අධික මුදලක් බෙදා දෙන්න NLB අපිට හැකියාව ලැබුණා. ඒ සඳහා වන මුදල් චෙක්පත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෂ් මහතා විසින් ප්‍රදානය කළ අවස්ථාවයි මුලින්ම ඔබ මේ දකින්නේ. ඉතින් අදත් අපි සූදානම් ලොතරැයි වර්ග 8කින් ඔබේ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අද වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙනවා පරිගණක නිලධාරී ඉරේෂා අමන්ති මහත්මිය විසින්. එතකම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ චතුරානි බණ්ඩාර මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෂ් මහතා, එතෙකම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් චන්ද්‍ර ගුණතිලක මහතා, ඒ වගේමයි ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී HAT ප්‍රියදර්ශනී මහත්මිය. එහෙමනම් හිතේ තියෙන හැම හීනයක්ම මතක් කරගන්න. මේ සූදානම් වෙන්නේ ඒ හීන හැබෑ කරන්න. තියෙන හීන හැබැයි කරගන්න අතට සල්ලි වැඩි වැඩියෙන් රැගෙන එන්න. මේ අපි ආරම්භ කරන්නේ NLB ජය අද ජයග්‍රාහී ඔබේ දිනුම් වාරය. ඔබේ වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ NLB ජය ජයග්‍රාහී 552 දිනුම් වාරය. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජය අංක හතරක් දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 5 1 4 සහ 5. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනය උදෙසා පිටු සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුලතරය NLB ජයතුලින් මේ අවුරුදුදී අපි රුපියල් 105 ත්‍යාග 305ක් ඔබට ලබා දුන්නා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. අද NLB ජයතුලින් තවත් 500,000 වාසනාවන්තින් දෙදෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ලාලනී ලියනගේ මිගමෝ කොච්චි කඩේ තුසිත කැලුම් දෙහිවල. එතෙක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 79,591 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 73,22,240 මුදලක් NLB ජයතුලින් අද අපි බෙදා දුන්නා. වාසනාවන්ත ලග්න සංකේතයක් එක්ක ජය අංක 4ක් ගලපාගෙන අපි සෝදානම් වාසනාවේ හඳහන් ගලපන්න. එවෙනුවෙන් අදත් මේ ආරම්භ කරන්නේ තවත් ත්‍යාගි වැඩි වුණ නියත ධනයක හඳහන ජයග්‍රහී 1593 වන දිනුම් පාරයි. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්න සංකේතය සිංහ. නීත ධනයෝගයක් ඔබේ කරන ජය අංක හතරයි දැන් අපි තෝරා ගන්නේ. අද දවසේ වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 36. එහෙමනම් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ දෙවන ජය අංකය. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 46. වාසනාවන්ත ලග්න සංකේතයේ සිංහ පළමු ජය අංකය අංක 36. දෙවන ජය අංකය අංක 46 වෙද්දී මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය. අද දවසේ දෙවන ජය අංකය අංක 32. එහෙමනම් අද වාසනාවන්තින් දීකරන අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 18. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන්ලතරැයෙන් මේ වරදදී අපි සුප්‍රිත ත්‍යාගලාභින් 10 දෙනෙක්, දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 159 දෙනෙක් වී කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. නීත ධනයෝගයන් ඔබේ කරන හඳහනින් අද තවත් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලතරැයිපත ඔබ චලවි කරන්නේ මෙදේර පිටිය NLB අලෙවි නියෝජිත LN සුමිත්‍රා මහත්මිය විසින්. එයානෝ අද සමස්ත වාසනාවන්තීන් 138,130 දෙනෙක් අතරේ රුපියල් 94,43,080 මුදලක් හඳහනින් මෙදැන් අපි බෙදා දුන්නා. හඳහන 1594 වන හෙට දිනුම් වාරයෙන් ඔබේ වන සුපිරි ත්‍යාගයේ වටිනාකමයි මේ මතක් කරන්නේ. රුපියල් 37,32,239,780. NLB අපෙන් ඔබට දවස් 7ම ජයනීතයි. එහෙමනම් මේ ආරම්භ කරන්නේ සත් දිනම ජයනීත ගොවිසත ජයග්‍රාහී 4526 වන දිනුම් පාරයයි. රුපියල් කෝටි 7ක්ම වගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් වැඩිමිට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද අපට වාසනාව රැගෙන එන්නේ P අක්ෂරය. රුපියල් කෝටි 7ක්ම වගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 18. එහෙමනම් දැන් අපි තෝරා ගන්නේ අද දවසේ දෙවන ජය අංකය. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 39. මේ අපි තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය. අද දවසේ දෙවන ජය අංකය අංක 15. ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජය අංක 3ක් අපි තෝරා ගත්තා. මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකය. අද දවසේ අවසන් ජය අංකය අංක 9. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනීත ගොවිසතින් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 69 දෙනෙක් ඔබ අතරින් බිහි කළා. බලමු අද දවසේ ඔබේ වුණ වාසනාව. බොහොම ස්තුතියි. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 5 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. WA ආරියවති දෙමටගොඩ, පද්මසිරි පීරිස් මාරවිල, GH ශ්‍රියානි කඩවත, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල, චතුරිකා වීරකෝන් කැස්බෑව. එයනෝ අද සමස්ත වාසනාවන්තින් 125,469 දෙනෙක් අතරේ රුපියල් 88,31,800 මුදලක් ගොවිසතින් දැන් අපි බෙදා දුන්නා. සත් දින මජයනීත ගොවිසතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 7,87,67,966 776. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්නම ඕනි තෑගි වැඩි උන සුබ දවසක් ලතරයෙන් දැන් රුපියල් 105 ත්‍යාග හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි එතෙකම රුපියල් 50,000 ත්‍යාගයන් ප්‍රවර්තන ත්‍යාගයන්කේ ගලපාගෙන රුපියල් 25,000 ත්‍යාගයන් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබේ කරන්න අදත් අපි සූදානම්. ඉතින් අද ඔබේ දවස සුබ කරන්න සිහින දිනවන්න මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 400 දිනුම් වාරය. වාසනාව ඔබේ කරන සුබ ලග්න සංකේතයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ සුබ ලග්න සංකේතය දනු. වාසනාවන්තින් බිහි කරන සුබ ජය අංකත් දැන් අපි තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 25. දෙවන සුබ අංකය අංක 43. අද දවසේ අවසන් සුබ අංකය

0: රුපියල් ලක්ෂ පහක් ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තින් 286 දිනක් ඔබ අතරින් බිහි කළා. බලමු අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද රුපියල් ලක්ෂ පහක් ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තින් 2 අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ගාමිණී රාජපක්ෂ වැලි විට රනිල් චමින්ද කුලියා පිටිය. එත් එක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 8 අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ වගේමයි ප්‍රවර්තන සාංකේය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 අද අපි බිහි කරනවා. යනුව සමස්ත වාසනාවන්තින් 113,001 අතරේ රුපියල් 1,88,620 මුදලක් සුබ දවසක් තුලින් දැන් අපි බෙදා දුන්නා. වාසි වැඩි තැගි වැඩි තවත් ලොතරැයි වර්ග 4 ඔබට වාසනාව රැගෙන එන්න අනුෂි සමගින් විදෝෂන් සූදානමි.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ඔබේ වාසනාවේ සියලු සැක තැන් දුරු කළ රුපියල් කෝටි 23 රුපියල් කෝටි 47 ඉක්මවා ගිය ඓතිහාසික මෙගා සුපිරි තෑගි දෙකෙන් පසු අපි දැන් සෝදානම් අපි සතු මේ රුපියල් කෝටි 30 ඉක්මවූ මෙගා සුපිරි තෑගත් අනිවාර්යෙන්ම ඔබේ කරන්න. මෙගා පවර් සුපිරි තෑගි 3 අතර තියෙනවා තවත් සුවිශේෂී සුපිරි තෑගක්. ඒ ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන මේ සුපිරි මෝටර් රථය. එමනම් සුපිරිම තෑගි 3 සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2632 දිනුම් වරයි අපි මේ ආරම්භ කරමු. මුලින්ම අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. බලමු එහෙමනම් සුපිරි අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. මෙන්න අද සුපිරි අංකය අංක 4. දැන් අපි සුදානම් එකින් එක තෝරාගන්න අද වාසනාවන්ත අංක 4. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 31. ජයග්‍රහී දෙවන අංකය අංක 32. තුන්වන වාසනාවන්ත අංකය අංක 38. අද මෙගා පවර් අවසන් වාසනාවන්ත අංකය අංක 3. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්දාර මුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි තෑග ලැබීම් 5 20,62 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු අද දවසේ වාසනාව. ස්තුතියි. අද මෙගා පවර් වෙතින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා සුරංග ඉලන්දර වරකාපොළ SN තිලකරත්න තඹුත්තේගම LP ලියනපතිරණ රන්න අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 127,440 අතරේ රුපියල් 79,20,920 මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පවර් වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන මෙගා සුපිරි තෑගේ රුපියල් 30,25,72,486 පව සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,66,00,000 වාගිය දැවැන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2314 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරමු. මේක තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. බලමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 46. ජයග්‍රහී දෙවන අංකය අංක 37. තුන්වන වාසනාවන්ත අංකය අංක 56. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 71. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි තෑග ලැබීම් 2 20,35,000 අපි රටට බිහි කළ තියෙනවා. බලමු අද දවසේ වාසනාව. ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා අශෝක මලින්ද සිල්වා කහටගස් දිගිලිය සහ ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 94,918 දෙනෙක් අතරේ රුපියල් 56,66,120 මුදලක් අපි බෙදා දෙනවා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,69,48,590.40. හයිදහස් දෙසිය අසු හත.

0: ප්‍රවණ වතාවටත් ලොතරැයි ලොව රජ කිරුල්ල ඔබටම පළඳවන්න අපි සූදානම් මහජන සම්පත දිනු මැදින්. අද සුපිරිතෑගි විදියට අපි අරගෙන ආවිල තියෙනවා රුපියල් 285,00,000 ඉක්මවාගිය මුදලක්. ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6ක් අපි මේ තුරා කරගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 9.22 අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමෙන් රජ ඒකාබද්ධාර මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරිතාගලාබින් 13 දෙනෙක් 25,00,000 255 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව ස්තුති. අද මහජන සම්පතෙන් රුපියල් 125,00,000 ප්‍රථම තෑගකට හිමිකම් කියන්ටම සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මිනුවන්ගොඩ NLB අලෙවි නියෝජිත BJA පුෂ්පකුමාර මහතායි විතරක් නෙවෙයි, ලක්ෂපතියන් 22 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්. ඉන්ද්‍රානිස් වන්ලතා කදුරුවෙල, තිසර දේශප්‍රිය බණ්ඩාරගම, AG කුමාරසේන වැල්ලවාය, රුවන් සංජීව බුලත් කුහුපිටිය, පත්මසිරි ජයවර්ධන යටිගල්වලුව, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, රාජා බාලසිංහ මහනුවර, AAU අධිකාරී මාවනැල්ල, නිමල් වර්ණකුල සූරිය ගම්පොල, S මුරුග නන්දන් ශ්‍රාවකච්චේරි, බුද්ධික ෆ්‍රැන්සිස් බැල්ලපිටිය, WDJ පැට්‍රික් කඳාන, S මදන් කල්මුනේ, රසිකා දිල්රුක්ෂි බටුවත්ත, විතානගේ චන්ද්‍රදාස හේයන්තුඩුව, MDD වර්ණකුල සූරිය මාවතගම, ලීලානි අල්විස් යන්තම්පලාව, SC දිසානායක යක්කල, උපාලි විට්ටච්චි කිතුල්ගල, KG වික්‍රමසිංහ අනුරාධපුර, ලක්ෂ්මන් රත්නායක හංවැල්ල සහ WB සුචීව ප්‍රියන්ජිත් බිලියත්ත. ඒත් සමගින් වාසනාවන්තින් 273,612 දෙනෙක් අතරේ රුපියල් 2,20,55,201 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 290,34,144ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව. අද සම්පත 859 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 0.22. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොටු පෙළිය ගලපාගෙන රුපියල් 250,000ක තෑගයකට හිමිකම් කියන්ට අද ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මැල්ලව ගෙදර NLB අලෙවි නියෝජිත තනි මොහන් මහතා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 47 දෙනෙක් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,16,72,840ක මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙන්න. වාසනාවන්තින් 979,065 දෙනෙක් අතරේ රුපියල් 8,32,900ක මුදලක් බෙදා දෙන්න අපි අද සමත් වෙනවා NLB ජාතික ජයවර්ධනේ. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: ආශිර්වාදය NLP.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන

සත්‍යයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේ.

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායන

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

ලේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබාදහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජත් සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ුවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිදි දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මේතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ඒ ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමී වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථ

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

0: FM 93.5 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සිටින සසතු යන වෙතද විකාශය පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. බව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ